0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Serellin.
1: FM 93.7 Lakana Radio ITN.
2: උදේ 5:47 දැන් වෙලාව.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ලකන අගනින් වෙලාවද 5:53.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි. TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya
3: Motorcycle Love Peralikarya TVS Lankawa within Navina Takshanina Iyalama Indana Karyakshamatawen Nipadawana TVS XL 100 Heavy Duty Navina Upanga Sahita Motorcycle Aya Pocket Ekata Danena Nathiwa Budget Ekata Set Wena Gamanata Wedeta TVS XL 100 Heavy Duty Motorcycle Aya Padalama Balanna TVS XL 100 Heavy Duty Motorcycle Aya Wedima Duraduwana Lankawa Motorbicycle TVS XL 100
0: Lakhana Radio ITN.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඔබ ඔබව හඳුන්වා දෙන්න කැමතිද? නිර්භීත කෙනෙක් වෙදහට. ඇත්තටම නිර්භීතකම කියන්නේ කවදාවත් කිසිම දෙයකට බය වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. නිර්භීතකම කියන්නේ ඔබේ බයට ඔබව තවදුරටත් නවත්වන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකට. හිතන්නකෝ, ඔබට අවශ්‍යයි රියදුරු බලපත්‍රයක් ලබා ගන්න. හැමදාම බයයි බයයි කියලා හිත හිත කල් දමදම හිටියොත් ඔබට ඒ කළ නොහැකි දෙයක්ම තමයි. නමුත් නිසි පුහුණුවක් සඳහා යොමු වීමෙන් ඔබට ඔබේ බිය පාලනය කරලා ඔබේ අරමුණ ජය ගන්නත් පුළුවන්. වේගෙන් දුම්රියක් එන රේල් පාරක වයසක 100ක් කෙනෙක් ඇවිදගෙන යනවා නම් ෂණිකව ඕවින් ඇදලා ගන්න. කෙනෙකු දියේ ගෙලෙති තමන්ගේ පිහිනීමේ හැකියාව ගැන විශ්වාසයෙන් ඔහුව බේරා ගැනීම සඳහා ෂණිකව ඉදිරිපත් වීම නිර්භීතකමට හොඳ උදාහරණ. හැබැයි නිර්භීතකම පිළිපඳව අධි විශ්වාසයක් ඇති කරගෙන අධි අවධානම් කාර්යයන් සිදු කිරීමත් අගය කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔබ පසුපසට ඇදලා දාන බයට බිය වෙන්න එපා. පීනන්න ඉගෙන ගන්න න්‍යායාත්මකව විතරක් බෑ. ඒක නිසා ප්‍රායෝගික වෙන්නත් මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.

0: අයිබන් සුබ දැසන ජයග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම හද සිකුරාද දවස ජූලි මාසයේ 23 වෙනිදා තවත් සතියක් නිමා වෙන තමයි සූදානම් වෙන්නේ. හද 24 වෙනිදා සිකුරාදා දවස අපේ උදෑසනින් මේ විදිහට හම්බන්නේ. අයිබන් සුබ දැසනක් මේකලා.
1: අයිබෝන් ගියන් සබෝදෑසනක්
0: අද සූදානම් අපේ ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන වගේම අනිකුත් පුවත්පත්වල වාර්තා කළ තියෙන ලක්කන ප්‍රවෘත්තිංශයෙන් වාර්තා වන තොරතුරු ඒ වගේම විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න දිනෙන් දින උණුසුම් වන ලෝකේ උණුසුම් වන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලනත් අපේ සූදානම් අපි හද අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද දිනමින පුවත්පත වාර්තා කළ තියෙන්නේ ගෝඨාභය උසාවියේ පාස්කු දින ප්‍රහාරයට අල්ලන්න එපායයි ඉල්ලූ පෙත් සම් විභාගයේ කල්යයි කියලයි අද අනුජා ප්‍රියංගනී ගෙනන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ. දෙවෙනි පුවත්පත තදව සම්බන්ධයෙන්ම මේකලා තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: ඔහුගේ අද සඳහන් කරන ගෝඨාගේ පෙත්සම අගෝස්තු 3 වෙනිදාට කල්යයි කියලා ඒජේ අබේනායකයි දෙවෙනිට වාර්තාව අරගෙනනේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ හෙළි වූ තොරතුරු මත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට වලක්වන රීට් ආඥාවක් නිකුත් කරන්න ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය මෙම පෙත්සමේ වග උත්තරකරුවන් තමගේ පෞද්ගලික වීරයන් නොවන බව අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දුන්නා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රහන්ත අබේසූරය සහ විනිසුරු සරත් දිසානායකන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටියා කියලායි සඳහන්. නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමයි අද දවසේදී මේ විදිහට මේ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අපි බලමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලත් මේ තොරතුරු අද දවසේදී වාර්තා කළ තිබුණා. අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ අතුල් පිටුවල වාර්තා කළ තියෙන මේ තොරතුරු වලට. ඒ වගේම දිවයින පුවත්පත සඳහන් දැක්ක ඔය සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කළ තියෙනවා. බලමු දිනමින පුවත්පතට අවධානය යොමු කළා දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. තමන්ට රහිව රටින් පිටවීම වළක්වන නියෝගයක් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගත් බවයි චැනල් 4 නාලිකාව පදනම් කරගෙනමින් කුමන මොහොතක හෝ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බවත් කිසිදු සාක්ෂියක් නොමැතිව එසේ කිරීම නීති විරෝධී මෙන්ම ස්වාභාවික යුක්ති මූල ධර්මයට පටහැනි බවත් පෙත්සම් කරු කියා සිටියා. පෙත්සම සලකා බලමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියේ පෙත්සම් කරු කිසිදු වරදක් කර නොමැති බවත් ඔහු අත්අඩංගුවට නොගෙන උවද විමර්ශන සිදු කිරීමට හැකියාව ඇති බැවින් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා තිබුණා. අතිරේක සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කරුණු දක්වමින් මට කීමට ඇත්තේ එක දෙයයි, මට පෞද්ගලික වීරයන් නැහැ, මෙම පෙත්සමේ වග උත්තරකරුවන් මගේ පෞද්ගලික වීරයන් නෙවෙයි යනුවෙන් ප්‍රකාශ කළා. මෙම පෙත්සමේ වැඩිදුර විභාගයේ අගෝස්තු 3 වෙනිදා දක්වා පැවැත්වීමට අධිකරණය නියම කර තිබෙනවා. පෙත්සම් කර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස්පර්ධි ජනාධිපති නීතිඥ වරුන් වන අලිසබ්ද සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද පෙනී සිටියා. අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේ පෙත්සම් කර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පිළිතුරු දේශනා ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම අගෝස්තු 3 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර තිබෙනවා. නඩු විභාගයේ පැවති ඊයේ දිනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ භූමියට පැමිණ සිටියා කියලාත් අද දවසේදී දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව අද තොරතුරු වාර්තා කළ තිබුණා.
1: It's more to the Daily News newspaper. Writ petition seeking postponement of A-level exams dismissed. Examination to proceed as scheduled next month. Furthermore, in detail, the Court of Appeal yesterday dismissed a writ application filed by a group of students seeking to postpone the upcoming GCE advanced level examination by 2 months, allowing the examination to proceed as scheduled. It's audio, Gihan.
0: උසස් පෙළ විභාගයේ කල්දමන්න ඉල්ලූ පෙත්සම විසිකරයි කියලාද වාර්තා කළ තියෙනවා දිනමින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කරලා මේ සම්බන්ධයෙන් අදවසේදී වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා. අනුජා ප්‍රියංගනී වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ මාස දෙකකින් කල්දමන්න ඉල්ලා මෙවර උසස් පෙළ විභාගයේ පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් නවදෙනෙකු ගොනු කර තිබූ රේඩ් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළ තිබෙනවා. විභාග ක්‍රියාදාමයේ යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් මෙන්ම අපොස සාපෙළ විභාගයේ හෝ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනයන් නිශ්චිතව දැන ගැනීමට ශිෂ්‍යයන්ට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අධිකරණයට සතුටට පත්වන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණයේදී සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කළා තියෙන්නේ.
1: දිනමින පුවත්පතේම සටහන් වෙලා තියෙන මේ උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට දින නියම වීම සම්බන්ධයෙන් තොරතුරු අපි ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු.
0: උසස් පෙළ විභාගයේ අගෝස්තු 10 වනදා ශිෂ්‍යත්වයේ අගෝස්තු 9 වනදා විභාග කොමසාරිස් ජෙනරාල් කියයි කියලාද සංධ්‍යා කරුණාරත්න ගිරණ වාර්තාව. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ කලින් සැලසුම් කළ පරිදි අගෝස්තු මාස 10 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය දිනමින පුවත්පතට ඊයේ සඳහන් කර තිබෙනවා. උසස් පෙළ විභාගය අගෝස්තු මාස 10 වනදා ආරම්භ කර සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වෙන බවද ඒ මහත්මිය ප්‍රකාශ කළා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කරලා තිබුණේ.
1: Let's move to the Daily News newspaper. El Nino to trigger severe drought. Institutions on alert with action plans. For more detail, Environment Minister Dammika Patupandi yesterday warned that the El Nino phenomenon has intensified and could reach its peak earlier than previously anticipated, with Sri Lanka expected to experience prolonged dry weather over the next 3 months before heavy rains returns towards the end of the year. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරන්නේ ලක්කඳ ප්‍රවෘත්ති අංශයට. එල් නිනෝ තත්ත්වයේ උපරිම බලපෑම ලබන ඔක්තෝබර් හා දෙසැම්බර් කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට එල්ලවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා සඳහන් කළා. මෙහි බලපෑම 63% සිට 81% දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා. තුමන් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්න කියලා.
2: බස්නාහිර සබරගම දකුණු පළාත් හැර ඉතිරි කොටස් වල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේම වැස්ස වැසි රහිත කාලගුණයක් තමයි. ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට මිනිස්සුරට දැරිය හැකි උෂ්ණත්වයේ ටිකක් ඉහළ මට්ටමක තියේවි. ඒ වගේම ජලය හිඟ වේවි. ඒ වගේ දේවල් තමයි අපි ලබන මාසයේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ. අපි සැප්තැම්බර් මාසය සැලකුවාම සැප්තැම්බර් මාසයේ තම අවිනිශ්චිතවයි පුරෝකථනයක් කිරීම සඳහා ඒ මාසයේ තමයි අපි ওই නිරිත දිග මෝසමේ ඉඳලා ඊ අන්තර් මෝසමට මාරු වෙන කාලය. කියන්නේ අර සංක්‍රාන්ති කාලයක්. ඒ කාලේදී පැසිෆික් මුහුදේ බටහිර පැසිෆික් මුහුදේ ඇති වෙන සුලි කුණාටු හෝ කැළඹිලි ස්වභාවයන් මත අපගේ වර්ෂාවට නැත්තම් අපගේ නියඟයට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ සරමක් වැසි ලැබේවි කියලා අවසාන කාලයේ. කොහොමත් සැප්තෝබර් සිට දෙසැම්බර් දක්වා අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයට වඩා වැඩියෙන් වැස ලැබේවි කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් තවත් සාධක මේ එල් නිනෝ කියන්නේ දීර්ඝ කාලයක් මාස 10ක් 12ක් පවතින සංසිද්ධියක්. ඒත් එක කෙටි කාලීන සංසිද්ධිත් අපි බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්ක ඉන්දියන් ඕෂන් ඩයිපෝල්, මැඩන් ජුලියන් ඔසිලේෂන් කියලා තවත් තියෙන දේශගුණික රටා. මේවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ වැස්ස දෙසැම්බර් දක්වා යාවි කියලා. අපි ලබන ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල සමහර විට අපි වරින් වර පුරෝකථන කරනවා.
1: අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේ සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
3: මේ සඳහා මුහුණ දීමේදී අපි දන්නවා සියලු පාර්ශ්වයන් අපි මේකෙදි සම්බන්ධ කරගන්න ඕන. අපිට වහාම එළඹෙන தত্ত্বය තමයි නියඟමේ தত্ত্বයක් ඇති වෙන්න පුළුවන්. මේක දැඩි නියඟයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා එවන් தত্ত্বයක් තුළදී බලශක්තිය අරපිරිපැස්මෙන් භාවිතා කරන එක, ඒ වගේම ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක, ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරගන්න එක, ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලදී කොහොමද සැලකිලිමත් වෙන්නේ. සමහර වෙලාවට අපට කන්නය කලින් ආරම්භ කරන්න සිද්ධ වෙවි. සමහර විවිධ භෝග විවිධාංගීකරණය වගේ තැන්වලට අපට ගමන් කරන්න වෙයි. ඒ නිසා මෙන්න මේ සම්බන්ධිනුත් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඊළඟට විශේෂයෙන්ම විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ රැකියා සහ ආර්ථික අවස්ථා අහිමිවීම කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙදි කොහොමද එවන් වටපිටාවකද අපි කටයුතු කරන්න කියන එකත් සාකච්ඡා කළා.
4: News Alert.
0: ලකන මොනින් නිවසලට හැඟෙන වෙලාව මතක් කරන්නම් වෙලාව 10:06යි.
1: විනාඩි 15යි.

0: ලකනමෝනින් නිවසලට හැඟෙන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි විනාඩි 20යි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලක්කන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: වෙලව දස්සන හයයි විනාඩි 23යි අපි සූදානම් අද දවසේදී තවත් පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න. අද වාර්තා කළ තියෙනවා වෙන්දිත දරුවන්ට රැකවරණය. ළමයින් උසාවිනුදා වීඩියෝ සාක්ෂි ගන්න පියවර ගෙවුණු මාස 6ට ළමයින් සම්බන්ධව පැමිණිලි 5000 ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය කියන කතාවක් අද දවසේදී දිනමින පුවත්පත සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන කලින් අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
1: Yes again NCPA got 5523 complaints up to 30th of June this year, plans to establish 9 provincial video evidences recording units. Furthermore, in detail, the National Child Protection Authority has received 5,523 complaints involving children between January and June 2026, including cases of child abuse. Women and Child Affairs Minister Saroja Savitri Polraj informed Parliament. Let's see more details about it in Sinhala.
0: වින්දිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ ඉදිරිපත් කිරීමක් ලෙස ළමයින් අධිකරණය වෙත ඉදිරිපත් නොකර කිසිදු බලපෑමකින් තොරව පරිසරයක් තුළ වීඩියෝ සාක්ෂි පටිගත කරමින් අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන බව සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරනවා. ජාතික ළම ආරක්ෂක අධිකාරියේ මූලස්ථානයේ සහ රාගම ළමාපියස මධ්‍යස්ථානයේ මෙවැනි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක දෙකක් ක්‍රියාත්මක වෙනවා. පද්ධතිය කටයුතු අවසන් වූ වහාම එය සක්‍රිය කිරීමට නියමිත බවද ඇය අනාවරණය කර තිබෙනවා. එමෙන්ම අනුරාධපුර වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක්ද ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට අවසන් අධ්‍යයනයේ පවතින බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා. යනුව පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමට ඒකක 9ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සුදුසු ස්ථාන හඳුනා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
1: සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සුපිලිපන් සතිය ලබන 27 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවයේ ගුණාත්මක බව, කාර්යක්ෂමතාව සහ පිරිසිදු බව ඉහළ නැන්වීම සහ ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමෙහි අරමුණ බවයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.
2: භාවයෙන් පරිපාලන ව්‍යුහයක් ඒක තවදුරටත් දියුණු කිරීම සම්බන්ධිතව තියෙන කැපවීම පෙන්නුම් කෙරෙන පාගමන් 25ක් 8 වෙනිදා ක්‍රියාත්මක කරනවා. එය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල 25ම කේන්ද්‍ර කරගෙන ප්‍රදානය කළ තියෙනවා. සුපිල්පන් භාවය බිඳ වැටෙන නැත්නම් දූෂණ අක්‍රමිකතාවයන්ට ඉඩ ලැබෙන මොනහරි අවකාශයන් තියෙනවනම් ඒ අවකාශයන් වලට ඉඩ නොලැබෙන විදිහේ ක්‍රියාකාරකම් හඳුනගෙන ඒවා කිසියම් විදිහකට කෙටි කාලීනව ගත හැකි පියවර සහ ඊත් එක්කම මධ්‍ය කාලීනව ගත යුතු පියවර සහ දීර්ඝ කාලීනව ගත හැකි පියවරයන් 90 හැම රාජ්‍ය ආයතනයක්ම ඒ සම්බන්ධිත සැලැස්මක් සකස් කළ කටයුතු කරන්න කියන කාරණයත් මේ සතිය ඇතුළතදී අවධාරණය කර
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පත රට දිනමින පුවත්පතේ සටහන් කළා තිබෙනවා. චීන ජාතිකයෙකුගෙන් කෝටි 2ක මුදලක් කොල්ල කෑමේ සිදුවී ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ් කියලා දවසේදී වාර්තා කළා තිබුණා. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන අපි බලමු. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තමයි තොරතුරු සඳහන් කළ තිබුණේ. දිනමින පුවත්පත අවධානය යොමු කරන සූදානම්මද අදවසදී වාර්තා කළ තිබුණ හු සම්බන්ධයෙන් ශාන්ත බණ්ඩාර මහතාගේ පුතාගේ චාරූපයක් සහිතව හද තොරතුරු සටහන් කළ තිබුණා. සුභාෂිණී සේනානායක ගැන වාර්තාව තමන් පොලිස් නිලධාරියෙකු බව අඟවමින් වාහනය සහ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා චීන ජාතිකයෙකුගෙන් ₹2,00,000 මුදලක් කොල්ල කෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය මාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුදි ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 27 වරදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතා ඊයේ නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියේ 5 වන සැකකරුවන් හිටපු රාජ්‍ය මාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර මහතා අයගේ ජංගම දුර්ඝටන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ දුර්ඝටන සමාගමට සහ බැංකුවලට නියෝග නිකුත් කර තිබෙනවා. එසේම ඉදිරි දින සිට මේ සිද්ධියට අදාළ සාක්ෂි සම්පින්දන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා කියලත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. ඩොලර් හොරෙන් පන්නන සමාගම් 21ක් හයක් දැනටමත් හඳුනාගෙන CID උසාවියට දන්වයි කෝටිපති ව්‍යාපාරිකයෙක් රිමාන් කියලයි අද සඳහන් වෙන්නේ 10156 වතාවක් රට යවලා අද රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට රේගු ආඥා පනත උල්ලංඝනය කර බාණ්ඩානායනය කරන මුවාවෙන් ඩොලර් පිටරට යවන මහා පරිමාණ ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හේයින් එය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා හමුවේ කරුණු දැකූ රහස් පොලිසිය සඳහන් කරන්නේ බාණ්ඩානායනය කරන බවට අඟවමින් රුපියල් කෝටි 19,000කට අධික වටිනාකමකින් යුත් ඩොලර් විදේශගත කිරීම සම්බන්ධයෙන් පැමිණිල කැඳව අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළ රහස් පොලිසිය මෙම සමාගම් අතරින් සමාගම් 6ක් දැනටමත් අනාවරණය කරගෙන ඇති බවයි වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: කොළඹ වරාය නගරයේ ගැටුමින් පසු අතුරුදන් වූ චීන කුමරා සිරුර ඇහැලියගොඩ කැලෑවක දමලා පැහැරගෙන ගිය වාහනය හා චීනු දෙකක් පොලිසිය බහරයට වායු පිස්තෝලයකුත් සොයා ගැනේ. පලිගැනීමකට හෝ මුදල් ගනුදෙනුවක් රහසක් සංගවන්න කළාද පැටි කීපයක් ඔස්සේ පොලිස් විමර්ශන කළද හේමන්ත රන්දුන් සහ නෝමන් පලිහවඩන ගෙන වාර්තාව දිවෙන පුවත්පත ප්‍රධාන සරස්තලය විදිහට වාර්තා කරලා තිබුණා. අපි බලමු ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබුණා.
1: ඔහුගේ අද සඳහන් වෙනවා චීනු රොත්තක් චීන කුමරලා මිනිය හංගා රට පනින්න හදලා කියලා තමයි අද ශ්‍රීනත් ප්‍රසන්න ජයසුරේ සහ ටිකේජි කපිල අද දීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තිනේ. අපි වැඩිදුර අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ තොරතුරු වලට.
0: කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් දෙපිරිස අතර ඇති වූ ගැටුමින් පසු අතුරුදන් වූ සිටි එක් චීන ජාතිකයෙකුගේ මලසිරුර ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබියදී ඊයේ සොයාගෙන තිබුණා කියලා සටහන් වෙලා තියෙන්නේ. එම චීන ජාතිකයා පැහැරගෙන රැගෙන ගිය බව සැක කරන වාහනද ඒ අසල දමා සාහසිකයන් පලා ගොස් තිබුණා. එක් පිරිසක් වරාය නගර මුහුදු ප්‍රදේශයේ මාළුබාමින් සිටියදී දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මුදල් ආරවුලක් ගැටුමට මුල් වී තිබෙන අතර ගැටුමෙන් දෙදෙනෙකු තුවා ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙහිදී එක් පිරිසක් සතුව තිබූ වායු පිස්තෝලයක්ද කොළඹ වරාය පොලිසිය මගින් සොයා ගැනුණා. මෙම ගැටුම පිළිබඳව පොලිසියට පැමිණිලි කළ චීන ජාතිකයන් දෙදෙනා ළඟ වීසා බලපත්‍රද තිබී ඇති බව අනාවරණය වී තිබුණා. වායු පිස්තෝලයක්ද පිරිසක් අත තිබීම හරහා ඔවුන් සංවිධානාත්මක මුදල් ජාවාරම් කරුවන් හෝ පෙර සිදු වූ මුදල් ගනුදෙනුවක් පිළිබඳව තොරතුරු සැඟවීමක් සඳහා මහු පැහැරගෙන යාම සිදු කර ඇතද යන විමර්ශන පැවැත්වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චීන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ පොලිස් බහරයට ගෙන තිබුණා. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් පරිදි මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියට සැවීමට නියමිතයි කියලාත් අද වාර්තා කළා තියෙනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් අලට් එක. ලක්කන මෝර්නින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 31යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලවදසන 6:32 අපි සූදානම් මේ දවස්දී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් මදින් ලද ලොතරැයි පත්වලට අවධානය යොමු කරන්නේ ජූලි මාසයේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඒ දවස්දී මහජන සම්පත ක්‍රියාත්මක වන ජයග්‍රහී 6257 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ L ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වලවා අංක 8 අංක 6 අංක 1 අංක 2 අංක 9 සහ අවසානයේත් අංක 2. ඒ දවස්දී මහජන සම්පත ලොතරැයියේ 6257 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත්ුණේ.
1: ගොවිසෙත 4499 වන ජයග්‍රහී දින වරේ දවසේදී ක්‍රියාත්මකුනේ V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 33, අංක 54, අංක 55 සහ අවසානයේට අංක 74.
0: මෙගපව ජයග්‍රහී 2605 වන දින වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට T ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංක 4 එතෙක්ම ජයග්‍රහී අංක සටහන් වනවා. අංක 8, අංක 22, අංක 28 සහ අවසානයේට අංක 48.
1: දන නිධානය 2287 වන ජයග්‍රහී දින වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එන් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 27, අංක 39, අංක 53 සහ අවසානයේට අංක 66 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී 1566 වන දින වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. බලන්න ඔබේ ලොතරැයි පොතේ සඳහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්වලා තිබෙන්නේ මකර ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 4, අංක 9, අංක 20 සහ අවසානයේට අංක 53.
1: අද සම්පත 832 වන ජයග්‍රහී දිනුම් වාරයේ එල් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක 1, අංක 2, අංක 9 සහ අවසානයටත් අංක 2.
0: NLB ජයග්‍රහී 525 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ F ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වනවා. අංක 5, අංක 8, අංක 6 සහ අවසානයටත් අංක 8.
1: සුබ දවසක්. 373 වන ජයග්‍රහී දිනුම් වාරයේ මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහී අංක 16, අංක 27 සහ අවසානයේට අංක 40. එතෙකම සුබ දවසක්. 373 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 2701 විදිහට සටහන් වෙනවා.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩිවැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට අහන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6:00.
1: විනාඩි 34යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනනම් වෙලාව දවසන 6යි
2: විනාඩි 46යි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

සඳහා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 7742424 0112 7742493

0: බලවදස්සන 6 විනාඩි 43යි අපි සූදානම් දවසේදී තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න.
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත්‍ර අද සඳහන් කරලා තියෙනවා අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගයේ අද විවාදයට ලංකාදීප පුවත්පතයි වාර්තාව සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල වැඩිදුර තොරතුරු වලට. අද සවස 5:30ට ඡන්දය පැවැත්වීමට නියමිතයි කියලා අද සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහේක වීරරත්න ලංකාදීපට ගෙන්න වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා මාධ්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතයි. උදේ 10:30 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වෙන විවාදයෙන් පසු ඡන්ද විමසීම සිදු කරනවා කියලායි සඳහන් වෙන්නේ. විවාදයට සහ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා අද දිනේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් තම සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා මාධ්‍ය නීතිඥ හර්ෂණ නානායකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තුවේදී කථානායක කාර්යාලයේදී ඉක්ුත් 21 වෙනිදා බාර දුන්නා කියලයි සඳහන් කරලා තියෙන්නේ වැඩිදුර තොරතුරු විදිහට.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පත් රද දිනමින පුවත්පත් වාර්තා කළ තිබෙනවා දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා අරගල ක්‍රියාකාරකයක නීති විරෝධී ලෙස අත්අඩංගුවට අරන් කියලයි අද වාර්තා කරලා තියෙන්නේ. 2022 වසරේ අරගලේ පැවති සමය සමාජ ක්‍රියාකාරකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවටගෙන රඳවා ගැනීම තුලින් එවක බස්නාහිර ප්‍රදේශයේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අධිකරණය ඊයේ තීන්දුව කර තිබෙනවා. අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨ අධිකරණය බෙම නියෝගය නිකුත් කර තිබුණා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ.
1: හැඳල උපන්දින සාදේ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් මරුට තවකෙකුට බරපතලයි. අද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ස්ටැන්ලිසස් ෆයර්ස් වේ වාර්තාව අරගෙන එන්නේ ලංකාදීප පුවත්පතට. වත්තල හැඳල ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ රාත්‍රියේ පැවති උපන්දින සාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වත්තල පොලිසිය සඳහන් කරනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුද්ගලයෙකුගේ සහෝදරයෙකුගේ දරුවෙකු වෙනුවෙන් මෙම උපන්දින සාදය පවත්වා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා තියෙනවා. කාර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු අතරේ සිටි අයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු එක් අයෙකු මිය ගොස් තිබෙනවා කියලයි වැඩිදුර තොරතුරු විදිහට අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ තොරතුරු.
0: අපේ අවධානය යොමු කරනවා දිවයින පුවත්පත් රද දිවයින

0: ප්‍රතිචාරෝපයක් සහිත වාර්තා කළ දෙනවා. මේ ප්‍රවෘත්තිය අධිකරණය ස්වාධීනත්වය තේමාව යටතේ විපක්ෂයේ නියෝජිතයෝ විපක්ෂ නායක කාර්යාලයට කලකට පසු එහි ආපු රනිල් පිළිගත්තේ සජිත් කියලා සඳහන් කරලා තිබෙනවා. නාමල් දිලිත, දිනේෂ්, නිමල්, විමල්, ටිරාන්, දයාසිරි, දිගම්බරන්, රවි, චම්පික, රණවකේ වගේම මනෝ, ගණේෂන්, තොණ්ඩමන්, ගම්මන්පිල, චාමර සම්පත්තතුළු නියෝජිතයෝ එක්වෙති කියලාද ඡායාරූප සහිතව සඳහන් කළ තිබෙනවා. චොමින්ද සිල්වා, අකිද පෙරේරායි වාර්තාව ගෙන විත් තිබෙන. අපි බලමු අවධානය යොමු කළ ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් හියදවසදී චොමින්ද සිල්වා සහ අකිද පෙරේරායි වාර්තාව ගෙන විත් තිබුණේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාමය හමුවේ වයස් දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය හමුවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට තර්ජනය එල්ල වී ඇති බව කියමින් ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයෝ ඒ විපක්ෂ නායක කාර්යාලයට රැස්ව සාකච්ඡාවක නිරත වුණා. නීති ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය යන තේමාව යටතේ මෙම හමුව පැවැත්වුණු අතර දීර්ඝ කාලයකට පසු විපක්ෂ නායක කාර්යාලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිළිගත්තේ සජිබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වීම විශේෂ සිදුවීමක්. රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ටිරන් අලස්, නිමල් සිරිපාල ද සිල්වා, දෑසරි ජයසේකර, රවි කරුණානායක, රංජිත් මද්දුම් බණ්ඩාර, අසංක නවරත්න, පාටලේ චම්පික රණවක, මහාචාර්ය ජේල් පීරිස්, පී දිගම්බරම්, චාමර සම්පත් ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූ බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට සහභාගී වීමට ඇරයුම් ලැබ සිටියේදී ඔහුට ආගමික උත්සවයකට සහභාගී වීමට සිදුවීම නිසා ඊට සහභාගී නොවන බව සඳහන් කර තිබුණා. මෙහිදී මාධ්‍යට අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කර තිබෙනවා. මතවාදී පක්ෂයක් හැටියට නිවැරදි තීන්දුවලට එනවා. පුද්ගලවාදය නෙවෙයි රටේ අධිකරණයේ ස්වාධීනත්වයට ගන්නා පියවරවලට පක්ෂ වශයෙන් අපි නිවැරදි තැන හිට ගන්න යයි සාකච්ඡාවෙන් පසු ඉවතට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ තොරතුරු අනාවරණය කළා කියලත් අද දිවයින පුවත්පත සටහන් කරනවා.
1: දෙවිනුවර ඇසල පෙරහරේ ආරක්ෂාවට පොලිසියේ 1000ක් ගයන් සූර්යාරච්චි වාර්තාව අරගෙන එන්නේ. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර නැරඹීමට එන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසියේ 1000කට ආසන්න නිලධාරීන් පිරිසක් යෙදවීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. මෙම පොලිස් නිලධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධ්‍යංශ නිලධාරීන්ද සිටින බව එම මූලස්ථානය සඳහන් කරනවා කියලාද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඒ දෙකම යනද මේ ඩෙංගු පිළිබඳවත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමුද සඳහන් වෙනවා. ඩෙංගු අවදානම් කලාප 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා. ඩෙංගු රෝගීන් 79,016ක්, මරණ 57ක් කියලායි ප්‍රදීප්‍රසන්න සමරකෝන් සහ සුජීව සත්සර අද දිවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ.
0: අපි පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරු නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වල ටික ලක්කන මෝනින් නිවුස් වල හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි
1: විනාඩි 50යි.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම

0: ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරගන්න වෙලාව දැස්සන 6යි
1: විනාඩි 54යි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: Morning News Alert
0: වලෞදසනහය විනාඩි 54 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න.
4: Around the world.
0: අපි ඊදවසේදී සඳහන් කරා මේ මැද පෙරදිග පවතින වාතාවරණය සම්බන්ධයෙන් අපි සඳහන් කරා. දැන් අදවසේදී අපි කතා බහ කරන සූදානම් මේ තොරතුරු වාර්තා වෙලා තියෙනවා මේ කළ මේ බොරතෙල් මිල ඩොලර් 100ට ළඟා වෙයි කියලා. සටන් විරාමයේද යුද්ධයේද අවසන් තීන්දුව කමේනිගේ නිරාණ විදේශ අමාත්‍යකයයි කියලා දවසේදී සඳහන් කළා තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන සූදානම් අදවසේදීත් අපිත් එක්කතු වෙලා ඉන්නවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක ඒ වගේම ලක්කඳ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්ද්‍ර බාරසිංහ අයබන් සුබදසන කුබුදුමන්ට
5: අයබන් සුබදසන ගයන් මේකලා
1: අයබන් සුබදසන
0: දැන් අපි ඊයේ සඳහන් කරා මේ ඉරාන ඇමරිකා ගැටුම හේතුවෙන් ඒ වගේම ඊයේ සඳහන් කරා මේ හූති කැරලිකරුවන් සෞදි නෞකා දෙකකට ප්‍රහාර එල්ල කරා කියලා රතු මොහොතේදී දැන් ඔන්න අද දවසේ දිවාර්තා වෙලා තියෙනවා බොරතෙල් මිල ඩොලර් 100ට ළඟා වෙයි කියලා
5: අපි ඊයේ සඳහන් කරා විදිහටම මේකෙන් ප්‍රශ්නනේ බොරතෙල් මිලට තමයි දැන් ඇත්තටම ඒකට ප්‍රධාන හේතුවනේ දැන් හොමුස් වලට ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ හුතේ කරලි කරන නිසා රතු මොහොතේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ කාරණා දෙක පදනම් කරගෙන ඉන්ධන, ගෑස් සහ පොහොර. මෙන්න මේ කියන නිෂ්පාදන වලට යම් ආකාරයක ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද රතු මොහොත වසා දැමුවොත් මැද පෙරදිග ආසියාව සහ යුරෝපා කලාපය ආවරණය වන ප්‍රදේශයකට බලපෑම් එල්ල වෙනවා. ඒ නිසා මේ ප්‍රවාහන කටයුතු වලට යම් ආකාරයක තර්ජනයක් මතුවන නිසා ඔය වාතාවරණ උද්දත වෙන්න පුළුවන් දැන් ඩොලර් ආසන්න මේ 100ට ආසන්න වෙලා තියෙන මේ මෑත කාලීන ඉහළම අගයක් ගත්ත මේ තත්ත්වයේ මත තවමත් හැබැයි යුද්ධය හෝ නැත්නම් මතභේදාත්මක තත්ත්වය निराකරණය වන පාටක් පේන නැහැ. අද වෙද්දිත් මේ දෙපාර්ශ්ව එකිනෙකාට චෝදනා එල්ල කරගෙනමින් තමයි පසුවන්නේ. ඒ හින්දම තත්ත්වය තවමත් සමතේට පත් වෙන ආකාරයක් පේන්නේ නැහැ. හැබැයි පහුගිය දවස්වල දැන් අපි දන්නවා පාකිස්තානය තුළ රටවල් කීපයක් මැදිහත් කරුවන් වෙලා මේ යුද්ධය සමතේට පත් කළා සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. හැබැයි තවමත් දෙපැත්තින්ම එන්නේ සුබවාදී ප්‍රතිචාර නෙමේ. තවමත් අඛණ්ඩවම ප්‍රහාර එල්ලවීම පමණයි සිද්ධ වෙන්නේ.
0: හොඳයි ඒ දෙකම සදහන් කළ දුන්න මේ අර යුද්ධයද එහෙම නැත්නම් සාමයද සම්බන්ධයෙන් හරියටම පණිවිඩය කියන්න පුළුවන් ඉරාන විදේශ මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ අල් කමේනිට පමණයි කියලා.
5: ඔව් මොක්තබල් කමේනි දැන් ඊයේ දිනේදී උන් ප්‍රකාශන දෙකත් කළා මොක්තබල් කමේනි දැන් ඍජුවම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්නේ කියලා. ඒතකොට ඔහුගේ තීරණ මත පදනම් වෙනවා කියලා ඊට පෙර දවසක ඉරාන අධ්‍යක්ෂ නායකයා ප්‍රකාශන දෙකත් කළා තිබ්බා ඇමරිකාව සිදු කරන ප්‍රකාශ ව්‍යාජ ප්‍රකාශ ඒවා ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ කියලා. ඒ කාරණේ මත ඔවුන් ප්‍රකාශ කරනවා මේ දැන් මේ තත්ත්වේ තීරණය කරන්නේ අධ්‍යාත්මික නායකයා මොකද සියලු බලතල ඔහු වටා රැඳී තිබෙන නිසා එහෙම වුන් කියද්දී ඇමරිකාව කියනවා අපි තමයි තීරණය කරන්නේ මොකද වෙන්නේ කියලා ඒක තමයි මම කලින්ම කිව්වේ මේ දෙපැත්ත එකිනෙකාගේ පාර්ශ්ව ගැන කල්පනා කරලා සිද්ධ කරන ක්‍රියාකාරකම් හින්දා ලෝකේට ඉතා බරපතල වාතාවරණයක් උද්ගත වෙලා තියෙනවා
1: එතකම චන්ද්‍ර මහත්මයා අද සඳහන් වන මේ ඉන්දියාවේ තරුණ උද්ඝෝෂණ හේතුවෙන් නවදිල්ලි නගරයේ දුම්රිය ස්ථාන 16ක් දින නියමයක් නැතිව වසා දාලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු?
5: මම මෙට්‍රෝ දුම්රිය ස්ථාන දැන් මේ විදි 17ක් වසා දාලා තියෙනවා හේතුව මේ උද්ඝෝෂණ සහ මේකින ක්‍රියාකාරකම් නිසා. දැන් අපි දන්නවා මේ කැරපොදු ජනතා පක්ෂයේ මේ විදිහට තමයි හඳුන්වන්නේ. ඇත්තට මේක එක්තරා උපහාසාත්මක තත්ත්වයක් මොකද භාරතීය ජනතා පක්ෂයේ වර්තමාන ආණ්ඩුව මේ හා සම්බන්ධ වූ නාමයක් ඔවුන් යොදාගෙන තිබෙනවා. ඉතින් පහුගිය කාලේ අපි දන්නවා ඉතා බරපතල තත්ත්වයක් උද්ගත වුණා මේ ප්‍රශ්න පත්‍රයක් නිකුත් වීම නිසා. ඒ කියන්නේ විභාගයට පෙර ප්‍රශ්න පත්‍රයක් එළියට ගිහිලා තිනවා. ඒ හින්දා මේ ඇතර මේක වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන ප්‍රවේශ විභාගයක්. ලක්ෂතිකට ආසන පිරිසක් විභාගයේ ලියනවා. ඒ වෙන තත්ත්වයක් මත තමයි මේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් ගැටළු මත උනේ. ඒ වගේම මේ ආපහු විභාගයේ ලියන්න සිදුවීම හින්දා 20 දිනක් විතර මිය ගියා කියලත් චෝදනා එල්ල වෙනවා. ওই කාරණේ පදනම් කරගෙන තමයි මේ තරුණ කණ්ඩායම දැන් මේ විදී 50,000කට වැඩි පිරිසක් නගර ගණ්ණාවක දිල්ලේ තුරු නගර ගණ්ණාවක උද්ඝෝෂණ නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන් දැන් ඇත්තටම මේ තත්ත්වය මොදි ආණ්ඩුවට එරිහිව රාජ්‍ය විරෝධී තත්ත්වයක ලකුණු අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඊතරම් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පොලිසිය හා මේ සිසුන් අතර තරුණ කණ්ඩායම් අතර ගැටුම් පවත් හටගත්තා. 180ක් විතර තුවාල ලැබලා තියෙනවා. සමහර රෝගගත වුණා. මේ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරවලට ලක්වීම හින්දා දැන් තත්ත්වය ඔබ කියපු විදිහට තමත් යම් ආකාරයක අර දෛනික කටයුතු ගැන බලපෑමක් එල්ල වෙලා තියෙනවා මේ නගර ආශ්‍රිතව මේ සිසුන් රැඳිලා ඉන්න නිසා.
0: එතකම අපි කතා බහ කරන සූදානම් හත් දවසේදී මේ විදිහටම මේ ඉන්දියාවේ මේ තෙවුණු මේ අරගලය සම්බන්ධයෙන් වැඩිදුරටත් කතා බහ කරන සූදානම්.
5: ඔව් එතන දැන් අද වෙද්දී තත්ත්වය යම් ආකාරයකට සමනය කරන්න ඉන්දියා රජය මෝදි රජය පියවර ගන්නවා. ඔහු කිව්වා අග්‍රාමාත්‍යවරයා කව මේ සිද්ධියට සම්බන්ධ කීප දෙනෙක්ම මේ විද්‍යාත්තරට අරන් තියෙනවා කියලා. නමුත් ඔහු කියනවා ඒකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ රජය. ඒ නිසාම විශේෂ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඔහු කිව්වා. ඒ වගේම අද කැබිනට් රැස්වීම තියෙනවා. ඒ කැබිනට් රැස්වීමේදී සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනවා කියලා තියෙනවා. අනිස්සගෙන් සමග සාකච්ඡා කළා. සහ සදුදා එළඹෙන සදුදා පාර්ලිමේන්තුවට පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළ මේ සම්බන්ධයෙන් යම් නිශ්චිත නිගමනයකට එළඹෙනවා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා කියන්නේ. මොකද උද්ඝෝෂකයන්ගේ මූලික ඉල්ලීම් කීපයක් තියෙන එකක් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටිය යුතුයි. අධ්‍යාපන ප්‍රසංස්කරණ සිදු විය යුතුයි. ඔය කියන කාරණා නිසාම ඉන්දියා රජයේ අමතිරුන් කිහිප දෙනෙකු සමග විරෝධතාකරුවන්ගේ නියෝජිතයන්ට අද සාකච්ඡාවක් ලබා දීලා තියෙනවා. මේ සාකච්ඡාවලදී යම් යම් කාරණාවලට එකඟ වෙන්න පුළුවන්කමක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම සොනම් වැංගුක් කියන්නේ සමාජ ක්‍රියාකාරිකයෙක්. ඔහු දවස් 26ක් උද්ඝෝෂණයක නිරත වෙලා ඒ වගේම උපවාසයක නිරතලා හිටියා. අද විද්දී ඔහු ඒක නතර කරලා තියෙනවා. ඒක ඉන්දියා රජය පිළිගැනීමට ලක් කරලා තියෙනවා. කොහොම වෙතත් මේ විරෝධතා අවසන් කිරීමට නැත්නම් ඉතා බරපතල තත්ත්වයක් දත්කා යන්නේ නැතුව අවසන් කිරීමට උත්සාහ කරයි කියලා තමයි දැන් වාර්තා වෙන. මොකද හිතුවට වඩා මේ ආණ්ඩුවට විරෝධීව ඉන්දියා රජයට විරෝධීව මේ තරුණ කණ්ඩායම් නැගිටීමට උත්සාහ කරන නිසා.
0: හොඳයි. බෙහෙන් ස්තුතියි චන්ද්‍රමාර් සිංහ මහතා දවසේදී අපිත් එක්ක එකතු වුණාට විදේශ පුවත් සඳහා අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
1: ඒ දවසේදී පැවති LPL තරගාවලිය සම්බන්ධයෙන් මේ තොරතුරු කොළඹ කැප්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ඊයේ දවසේදී තරඟ වැදුණා. ඒ අනුව ඊයේ දවසේදී කොළඹ කැප්ස් කණ්ඩායම ලකුණු 23කින් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංස් කණ්ඩායම අතර පැවති තරඟෙන් ගෝල් ගැලන්ස් කණ්ඩායම ලකුණු 60ක දැවැන්ත ජයක් වාර්තා කළා.
3: කාටූන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුන් ටයිමේ අවධානය සජිත් කරන්නෙම විශ්වාසභංගගේන එක විතරනේ. ඒකනෙයාට වි නායක කියලා දාලා තියෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ.
0: දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ මේ උද්දමනය වැඩි වෙලා තියෙන අස්සෙම අරකුමිලත් වැඩි වෙලාලු. ඔය ලැබෙන්නේ gedara libbukට සහන. අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා තියෙන
1: ලංකාදීප පංකජ රවින්දගේ සරදම් මාලිමාවේ ඇමතිවරු කොළඹ බංගලාවල පදිංචි වෙලා නැතිලු. ඔව් ඉන්නේ මාලිගාවලනේ කියලායි සඳහන් කරලා තියෙන්නේ.
0: අපි දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනෙන් ලකන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන සූදානම්. අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන සජිත් ආණ්ඩුව ගත්තම නාමල් විපක්ෂ නායක කියලා රංජිත් මද්දුම් බණ්ඩාර කියනවා. දවල්ටත් නැතුව රැටත් නැතුව හීන පේන තවත් වෙලාවක් තියෙනවා වගේ කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා ලකන මෝර්නින් නිවුස් වලට අපි අදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී
1: වාසනාවන්ත සුබ සතියන්තයක්.
6: අකුරු අතර පුවත් සොයන පත්තර
7: සහයෝගීතා අනුග්‍රහය
8: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිතු එක එකයි හතයි හයිසි හත්ත නමයයි පන්සේ හැත නමය
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශක
7: හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: සුබ දවසක් ගුඩ් මෝර්නින්
9: වෙරි ගුඩ් මෝර්නින් කොහමද
8: හොඳින් ඉන්නවා අද මේ අද කවද්ද ජූලි මාසේ 24 වෙනිදා
9: සිකුරාදා
8: අද ටිකක් සතුරුදායක දවසක් මොකද හෙට 25 නිසා ගොඩක් ආයතන වල පඩි වැටෙන දවස
9: ඇයි අද සිකුරාදා හින්දා
8: ආයි සතියන්තේ හින්දා හේතුවක් තියෙනවා කොහොම නමුත් මේ අපිටත් සතුරුයි මොකද අපි සතියක් එක දිගට වැඩ කරලා දවස් දෙක පුරින් නිවාඩුවක් ගන්නෙ අදින් පස්සේ නිසා
9: ඔව්
8: ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔය අහලා ඇති සමහර විට මෙන්න මෙහෙම එකක් අහලා තියෙනවා මේක ජැක්සන් ඇන්තනී මහත්තයා කියපු කතාවක් එතුමාගේ කෘතියක මේ කන්ද උඩ ගින්දර පොතේ කියනවා කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත සියල්ල සැම විට සිදුවෙමින් පවතින්නේ
9: හරි
8: එහෙනම් මොනවා හරි දෙයක් සිද්ධ වෙලා ඉවරයි කියලා හිතනවනම් නෑ සමහර විට ඒක ඊළඟ තප්පරේ ආයෙ වෙන්න පුළුවන් ඒක වෙන විදිහකට
9: ඉවරයි කියුවට ඉවරම නෑ තව තියෙනවා
8: වෙන ස්වරූපයකින් වෙන්න පුළුවන් හරි ඒ නිසා මේ අපේ ජීවිතවල සිද්ධ වෙන දේවල් සම්බන්ධව අපිට එහෙම කලින් පුරෝකථනය කරන්න බෑ මේවා මෙහෙමයි මෙතනදි ඉවරයි අපේ ජීවිතේ දැන් අපි සමහර තැන්වල කියන්නේ අපිට තිබ්බ අසුභ කාලේ ඉවරයි එහෙම නැත්තම් අපි හොඳින් හිටපු කාලේ ඉවරයි සතුටින් අර එහෙම කියන සමහර ආයේ කාලේ ඉන්නේ නෑ එහෙම එකක් නෑ කියන එකයි මේ කියමන හරහා අපිට ඒතු ගන්න
9: සමහරක් විට පොඩි බ්‍රේක් එකක් අරගෙන ආපහු කන්ටිනියු වෙන්න තියෙද තියෙනවානේ
8: ආපහු කන්ටිනියු වෙන්න එහෙම වෙනවා රයිට් මේ අද මේ පුවත්පත් ගත්තමත් මේ වෙඩි තියපුවා මරපුවා පැහැරගෙන ගියපු ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ
9: වැඩි වෙලාද
8: ඔව් දැන් ලංකාවේ අපි මරාගත්තා දැන් ඉවරයි දැන් චීනු මෙහෙ මරා ගන්නවා චීනු කුමරා අර සිරුර ඇහැලිය ගොඩ කැලෑවක දාලා ගිහිල්ලා කොළඹ වරාය නගරයේ ගැටුම ඒ සිදුවීම ඊට පස්සේ ඊයේ දිනේටම හිතන්නේ වෙඩි තැබීම 4ක්ට ආසන්න ගානක් 4ක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ සිදුවීම් එක්ක ගත්තම මේ ඉතින් අර ඒවත් එහෙම තමයි. කිසිවක් සිදුවී අවසන් නැත ඒවත් සිදුවීම් භවති.
9: ඔව්.
8: ඉතින් හොඳ සහ නරක මේ දෙකම මේ කතාව අදාළයි. එහෙනම් අද දවසේ අපි සූදානම් අපි වැඩසටහන පටන් ගන්නවා. අද අපි Facebook live එකක් කරනවා තව පොඩ්ඩකින්.
9: හරි ආසාවෙන් නේද ආයෙන්නේ.
8: මාව දැකලා නැහැ මේ වයරේට මං අද
9: මට මං ආව වෙලේ ඉඳ කරන්න යනවා අපි ලයිව් කරනවා යේ
8: ලක්කඩ page එකට ගිහිල්ලා like කරලා page එකේ ඉන්න පුළුවන් වෙලාවට ඔයාලට මේ notification එකේ අපි live වෙනවා තව පොඩ්ඩකින් යන 7:45 විතර යමු හරි එමනම් මේ අපේ අනුග්‍රාහකයෝ සියලු දෙනාත් එක්ක අපි අද දවසේ පටන් ගන්නවා මුලින්ම විජය තේ විජය කෝපි ගැන මතක් කරන්න උදේ පාන්දර බොන නේද තේ එක එහෙම නැත්නම් කෝපි එක වෙන්න පුළුවන් සීරසියක් ස්වභාවික රසයත් එක්ක විජය නිෂ්පාදනයක අපි දවස පටන් ගන්නවා

0: Anda Radio ITN.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හතයි විනාඩි විස්සයි වෙලාව මේ
1: ඔයා එලාම් එක තියලා එලාම් එක වැදුනට පස්සේ වැදුණු ගමන් නැගිටින කෙනෙක්ද
0: නැත්නම් මම නැගිටලා එලාම් එක ඔෆ්
1: නැත්නම් තව ටිකක් නිදා ගන්නවා කියලා කියන සෙට් එකෙක් කෙනෙක්ද
0: ඇත්තම කතාව අරගෙන මම එලාම් එක මන් තියනවා එලාම් එකට කලින් මම නැගිටලා එලාම් එක මේ වෙලාවට තව පොඩ්ඩකින් වදීන කියලා එක ඔෆ් කරනවා
1: ඇත්තටම ඔයා හරි හොඳයි නේ
0: ඒ කියන්නේ එලාම් එකට උහුරු වෙලා නැහැ දැන් එලාම් එකත් මට උහුරු වෙලා මේ ඒක හැම වෙලා තියෙන ඉතින් අවුරුදු 7ක් තිස්සේ උදේ පාන්දර නැගිටලා රස්සාට එනවා
1: හොඳයි හොඳ පුරුද්දක්
0: මේක ඉතින් අපි ජීවත් වෙන මෙව්ව එකනේ අර කාට හරි කියන්නේ අන්තිමට කියන් තියෙන ඕකනේ ඕකෙන් තමයි අපි කීයක් හරි හොයාගෙන හම්බ කරගෙන කන්නේ හම්බ කරගෙන කන තැනට අවංකව වැඩ කරනවා කියන එක කොච්චර වටිනවද හම්බ කරන් කන තැනට අවංක වෙන්න
1: ගන්න වැටුපට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන්නේ
0: දැන් බලන්න අපි වියදම් කරනේ වටත් එහෙම එකක් තිබුණා නම් හොඳයි. අපි වියදම් කරනවා නිර්පරාදී සමහර දේවල් වල. සිගරට් එකක් බොන්න. අරක්කු වීදුරුවක් බොන්න.
1: වීදුරුවක්?
0: තේරුම් ගන්න නෑනි බෝතලයක්. වීදුරුවක් බිලා කාටද හරියන්නේ. එතකොට ඒ වගේ දේවල් වලත් අපිට එහෙම හිතන්න පුළුවන් නම් නේ. අපි මීට වැඩිය දිනු මොනවාද ඒකට කියන්නේ මේ පොසත් මිනිස්සු.
1: ඔව්.
0: ඔය සිගරට් බීපු සල්ලි වලින් ගියක් එහෙම හැදුවා නම් නේද?
1: ඔව් නේ.
0: අර කියන්නේ අර කතාවට කියන්නේ. අන්න ඒ වගේ තමයි. ඔයා ජීවිත කාලේ බීලා තියෙන අරක්කු වලට ඒ වියදම් කරලා තියෙන ගාන එකතු කරා නම් ඔයාට වාහනයක් තියෙනවා.
1: ඔව්.
0: හැබැයි ඔයාට අර එතකොට ඔයාට තර්ක කරන්න පුළුවන්. ඒ අරක්කු වීදුරුව බීලා ඔයා ගත්තේ ඒ වෙරිවීමේ මෙව්ව එක හම්බුන්නේ නැහැ කියලා. මට ගයක් වාහනයක් තිබුණාට මට ඒ වෙරි වෙලා ගන්න මෙව්ව එක ගන්න බැහැ.
1: මෙව්ව එක හම්බුන්නේ නැහැ.
0: ඒ වගේ හැරි මෝඩ තර්ක කරන්න. හරි. කොමාරි කමන්නේ මේ අපි වියදම් කරන ගානට අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා. වියදම් කරන ගානට එහාගේ වටිනාකම අපි ඒකනේ කෑම එකක් කඩේකින් කනකොට රුපියල් 250කට 400කට කෑම එකක් කාලා අපි සමහර ඒවාට ඒකට 2000ක් විතර දේවල් බලාපොරොත්තු වෙනවා.
1: ඔව්. මේ හරි නෑ නේද මේ ගාන්ට චිකන් කෑල්ල හරි පොඩි නේ කියලා.
0: ඒක කොහොමද හැම එකෙම ඇද හොයනෝනේ.
1: ඔව්.
0: ටී එකක් බිව්වත් ඒකට අපි කියනවා.
1: සීනි වැඩි කෑවි සීනි අඩුයි කෑවි පිටිමදි
0: කියලා. ඔව්. මොනවා කෑවත් එහෙම තමයි. ඒ අපේ හැටි. ඒක කොහොම නමුත් මේ අර වියදම් කරන ගාන රුපියල් 40ක් වගේ ආව වියදම් කරනකොට අමතක තියාගෙන වාට අන්න ඒ වගේ වෙලාවකට ලක්ෂ ගානක අමතර වටිනාකමක් එකතු කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40කට අර වියදම් කරන ගානට වැඩි බලන්න වාට හම්බෙන දේවල්
1: දැන්
0: වෙන දෙයකට රුපියල් 40ක් වියදම් කරන එකයි ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න අතර වෙනස ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා ඒ විතරක් නෙමෙයි මෝටර රථ යතුරු පැදි ආ රන් කාස් දිනා ගන්න තියෙන අවස්ථාව ඒ විතරක්ම නෙමෙයි එතනිනුත් එහාට ගිහලා රටේ සංවර්ධන කාර්යයට ඔයා දායකත්වේ දීලා
1: ඉතින් මේ පුංචි රුපියල් 40න් තමයි ඔයාට මේ වැඩ ටික සේරම හම්බ වෙන්නේ අර කියනවා වගේ ඔයා නොදනුවත්ව හරි දනුවත්ව හරි රටේ සුභසිද්ධිය සඳහා ඔයාත් පුංචි රුපියල් 40කින් දායක වෙලා තියෙනවා ඉතින් ඔය යන්නේ නේන ගම මාචන් සම්පතක් හැම දැක්කොත් ලෝභ නොවි ගන්න රුපියල් 40න් ඔයාට හිතන්නේ නැති ලොකු වටිනාකමක් ගන්න පුළුවන්
0: හරි ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ක්‍රිමි රාජ්‍ය නිෂ්පාදන ගැන අවුරුදු 70ක් තිස්සේ අපිට විශ්වාසයෙන් යුතුව අපේ විශේෂම ශරීර සෞඛ්‍ය හරියාකාරව පවත්වාගෙන යන්න බඩේ අපහසුතාවයක් දැනුණත් අපිට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණත් උණගතිය දැනුණත් ගෑස්ට්‍රයිටිස් වගේ රෝගයක් තිබුණත් ඕනම දෙයකට හරියටම හරියන විසඳුම තමයි ක්‍රිමිරාජ නිවසින් මේ කියන්නේ. ඉතින් දැන් ක්‍රිමිරාජ නිවසින් එනවා ඔයා දන්නවා වැල්මි පැනිය. මේ වැල්මි පැනිය මොකටද ඕන කරන්න කියලා බැලුවොත් කැස්ස හෙම්බිරිස්සාව වගේ දේවල් වලට. උගුරේ නිකන් යම් නිකන් තියෙනවා නම් නිකන් නේ නිකන් ක්ලියර් නැති ගතියක්.
1: සෙම ගතියක් වගේ තියෙනවා නම් ඔය සෙම ටික බුරුල් කරගන්න පුළුවන්.
0: ක්‍රිමිරාජ නිවසින් නේන ක්‍රිමිරාජ වැල්මි පැණි ගැනීම මතක් කරේ තවත් නිෂ්පාදක ගණනාවක් තියෙනවා ගෙන්න ගන්න කෝල් කරන්න මේ නම්බර එකට
1: 0112 753 889 ට කෝල් කරලා ඔයාලට ඕනෙම නිෂ්පාදනයක් ගෙන්න ගන්න පුළුවන්
0: අපි 7:45 Facebook live වෙනවා එන්න
1: අපිත්
0: එක්ක වෙන්න අපිත් ආසයි ඕගලන් බලන්න ඕගොල්ලෝ ඒ පැත්තෙන් කැමරයි ඔන් කරලා
1: bye bye
0: ඕගොල්ලොත් live වෙන්න අපිත් live වෙන්න

0: හතයි විනාඩි 28යි වෙලාව. උදේ පාන්දර ඉඳන් අපිට තියෙන ප්‍රශ්න තියෙනවානේ.
1: ඔව්.
0: උදේ නැගිට ගමන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක්. අද උදේට මොනවද කන්නේ? ඊට පස්සේ කන එක මොකක් හරි තීරණයකට ආවා කියමු. ඊට පස්සේ මූණ හොදගෙන එහෙම ඇවිල්ලා අපි කල්පනා කරනවා අද මොකක්ද අඳින්නේ? මොන පාටද අඳින්නේ?
1: මට කලින් දවසේ රෑ ඉඳන් මේ ප්‍රශ්න
0: තියෙනවා. අනේ. ඊට පස්සේ අපි කොණ්ඩේ පීරන්නේ කොහොමද? කාන්තා පාර්ශ්වයේ ශිෂ්‍යයි. ඊට පස්සේ අද මේකප් එක පොඩි ලයිට් මේකප් එකක් දානවාද, හෙවි එකක් දානවාද, ලිප්ස්ටික් එකේ පාට මොකක්ද?
1: ඔව්.
0: ඊට පස්සේ
1: දාන ස්ලිපර්ස් දෙක, ෂූස් දෙක මොනවාද?
0: ගොඩාක් ප්‍රශ්න තියෙනවා.
1: ජුවලරිස්.
0: එතකොට අද යන්නේ මොන පැත්තෙන්ද යන්නේ? ෂෝට් කට් එකෙන් යනවද, නැත්නම් මේන් රෝඩ් එකේ යනවද?
1: ඔව්.
0: බයික් එකේ යනවද, කාර් එකේ යනවද? බස් එකේ යනවද, පයින් යනවද? ඔයගේ ප්‍රශ්න ටිකක්
1: අරයත් එක්ක යනවද, මෙයත් එක්ක යනවද?
0: ඒක ඔයක එහෙම යත්ද? අද හම්බෙන්නේ මොන ගර්ල්ද? දැන් ඔය අපිට තියෙන ප්‍රශ්න. හැබැයි ඔයා දන්නවද ලෝකේ සුප්‍රකට කෝටිපතියන්ට උදේට නැගිට්ටම ඔය ප්‍රශ්න නැහැ.
1: එහෙනම් මොනවද තියන්නේ?
0: අද දත්ම දිනවද කියලාවත් ඒකට හිතන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ඔය මේ තීරණ විඩාව කියලා වචනයක් අහලෙත්. තීරණ විඩාව. ඒ කියන්නේ ඒගොල්ලෝ මනෝවිද්‍යාත්මකව මේ වචනෙට මේ මේ මේ මේ මේ හැඳින්වීම තියෙන්නේ තීරණ විඩාව. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැඹුරු සංකල්පයක් විදියට මේක සලකනවා. මේ අර අර අපි කියන පොඩි පොඩි දේවල් ගැන හිතන්න තියෙන වෙලාව කැප නොකර ඉන්න, වෙන් නොකර ඉන්න. ඒ වෙලාව වෙන් කරන්නේ නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේ.
1: ඇත්තනේ ඉතින් ඒගොල්ලන්ට ඩොලර් බිලියන ගණන් තීරණ තියෙනවනේ ගන්න.
0: මේක හොඳ උදාහරණකින් පැහැදිලි කරොත් කෝටිපතිය හැමදාම එකම ඇඳුම අඳිනවා දැකලා තියෙනවද? සකර්බර්ග් කියපු ගමන් මට මතක් වෙනවා. අර ලා අලු පාට වගේ ටී-ෂර්ට් එකක්.
1: ඔව්.
0: Apple සමාගමේ ස්ටීව් ජොබ්ස් කියපු ගමන් කළු පාට නේද?
1: ඔව්.
0: දැන් පොඩි අය ටර්ටල් නෙක් ඇඳුම අඳින්නේ. ඔව්. ටෙනින් කලිසම එක්ක. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා නේද? නිල් හෝ අලු පාට කෝට් එකක්. දැන් මේ වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු ගමන් නිල් පාට කෝට් එකයි, සුදු පාට ෂර්ට් එකයි, රතු පාට ටයි එකයි. ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ මතක් කරගන්න, නිල් පාට කෝට් එකයි, සුදු පාට ෂර්ට් එකයි, රතු පාට ටයි එකයි.
1: දැන් එතකොට අපි හිතන මේ මිනිස්සුන්ට ඇඳුන්නේ නැද්ද මෙච්චර සල්ලි තියාගෙන කියලා?
0: අපි එකම ඇඳුමෙන් දාන මොකද මං ඔක ඊයේත් ඇන්නේ. ඕක විතරද තියෙන්නේ? යුනිෆෝම් එකද? එහෙම අහනවා.
1: ඔව්.
0: අපිට ඇඳුම ගැන තීරණය කරන්න හිතන්න අරකද මේකද මේකද අරකද අරයද මෙයාද කියලා හිතන්න අපිට ඕන තරම් වෙලා තියෙනවා. අපි ඒ වෙලාව මේ මේ අපේ මොලේ වෙහෙසලා දියුණු වෙන හැටි හිතන්නේ. හැබැයි අරගොල්ලෝ හිතලා තියෙන ඒවා. ඒ නිසා ඒගොල්ලෝ ලෝකේ ධනවත්මය වෙනකොට අපි ලෝකේ දුප්පත්මය වෙලා තියෙන එක වෙන්න පුළුවන්.
1: පුළුවන්. මේ දැන් අපිට වැරිද ඔය හේතුව පිටින් දාලා නිකන් එක හඳු අඳින්.
0: පුළුවන්.
1: ඇඳුගොල්ලෝ සල්ලියන්නේ නැහනේ.
0: පුළුවන්. මම කියන්නේ මේක හොඳ පොයින්ට් එකක්. මේ ඔය සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඔෆිස් අඳිනා ඉන්නවනේ. ඒගොල්ලන්ටත් ඔය ප්‍රශ්නේ
1: නෑ නේ නේද?
0: ඒගොල්ලන්ගෙන් කවුරුත් අහන්නේ ඔය ඊ ෂර්ට් එකද? මොකද ඊයේ සුදු ෂර්ට්
1: එක. ඔව් හොයන්න බෑනේ.
0: අන්න ඒ වගේ ඉතින් සකර්බර්ග්ලා වගේ අය නේ. සකර්බර්ග් එක වෙලාවක මේ මේ කතාවට මෙහෙම කිව්වා, මට ඕනේ මගේ ජීවිතේ තියෙන අනවශ්‍ය තීරණ ඔක්කොම අයින් කරලා මගේ සම්පූර්ණ අවධානය මගේ සමාගම් වෙනුවෙනුත් ලෝකයා වෙනුවෙනුත් යොදවන්න. ඉතින් ඇඳුමක් තෝරනවා වගේ පොඩි දෙයකට මගේ ශක්තිය වැය කරන්න මං කැමති නැහැ.
1: අන්න කියමන.
0: රයිට්.
1: නකොල්ලා.
0: මම මේ ගැන හිතලා මං අමන් තීරණය කරනවා මං ඇඳුම් ගැන හිතන්නෙම නෑ.
1: මං හිතන්නෙත් නෑ අද ඉඳන්.
0: ඔයා ඔයා හිතන්න. ප්ලීස් සෝ හිතන්න.
1: හිතන්න.
0: හිතලා වරද මෙතන අපි මේ ආයතනේ විනයගරු කරන්න ඕනේ. හරි. රයිට්. ඔයා කෝටිපතියෙක් වෙන විදිය ගැන අපි මේ කතාව නවත්තලා දාලා අපි කතා කරමු ආට කෝටිපතියෙක් වෙන්න තියෙන අවස්ථාව ගැන. ඊයේ ගත්ත ටිකට් එකත් අතේ තියානවා කල්පනා කරනවා. හරි හරි හරි දැන් ඉතින් කියන්නකෝ නම්බර්ස් ටික කියන්නකෝ.
1: ඇතිනේ ඔය දැන් කියවුවා.
0: ඔව් දැන් එඳුමක් අල්ලගෙන ඒකම කාක් හරි ටොපික් එකක් අහුණුත් ඒකම
1: ඉවරයි ඉතින්. ඔව්.
0: රයිට් අපි එහෙනම් සකර්බර්ග් මතක් කරගෙන ගිහිල්ලා බලමු ටිකට් එකේ තියෙන අංක ටික. කෝටිපති ඔක්කොම මතක් කරගෙන වඩත් කෝටිපතියෙක් වෙන්න අවස්ථාව ලැබෙන්න කියන වාසනාවත් එක්ක මෙන්න බලන්න ඊයේ දවසේ දිනුම් මැද්දා මේෂ ලග්නය සමග මේෂ ලග්නේ නෙමෙයි දිනුම් යද්දී ටිකට් එක මේ සුබ දවසක් මේෂ ලග්නේ ජයග්‍රහයි ලග්නේ ජයංක අංක 16 අංක 27 සහ අංක 40. ඒ වගේම ඊයේ දවසේ ජය ලොතරැය දිනුම් මැද්ද F අක්ෂරයත් එක්ක අංක 5 අංක 8 අංක 6 සහ අංක 8. අද සම්පත 832 වන දිනුභාරය අංක නවය අංක දෙක අංක දෙක අංක නවය අංක දෙක අංක එක අංක දෙක අංක නවය අංක දෙක එල් අක්ෂරයත් එක්ක. හදාන ලොතරේ ගත්තන මකර ලග්නයත් එක්ක අංක හතර අංක නවය අංක විස්ස අංක පනස්තුන. ධන නිධානය එන් අක්ෂරයත් එක්ක අංක විසිහත අංක තිස්නවය අංක පනස්තුන සහ අංක හැටහය. මෙගා පව ටී අක්ෂරයත් එක්ක ප්‍රසාදංකය අංක හතර ජයංක අංක අට අංක විසි දෙක අංක විසි අට සහ අංක හතලිස් අට. ගොවිසිත ගත්තනං වී අක්ෂරයත් එක්ක අංක තිස්තුන අංක පනස් අතර අංක 55 සහ අංක 74. මහජන සම්පත ගත්තනම් L අක්ෂරයත් එක්ක අංක 8 අංක 6 අංක 1 අංක 2 අංක 9 සහ අංක 2 ජයග්‍රහණ ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තමයි ඊ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඔයාලට අද දවසෙත් පුළුවන් කමක් තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාලට තියෙන අවස්ථාව ගැන බලන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ටිකට් එකක් ගන්න.

0: හතයි විනාඩි 41යි. කාංචනා අනුරාධිගෙ හඬින් නෙමෙයි නේද මේ සින්දුව ඇහුනේ?
1: නෑ.
0: කාංචනාට මම ওই සින්දුව යවුවා.
1: හ්ම්.
0: ඔක කියන්නේ තෙනීෂි ලිහාරා.
1: හ්ම්.
0: ඔය අපේ රන්වල බලකා එහෙම ඉන්න චූටි දුවේ. හරි.
1: අරේ වා.
0: අරේ වා. බේටා. ශබාෂ් බේටා ශබාෂ්. බේටි. බේටි.
1: බේටි.
0: ඒ දැන් අපි මියුසික් බෑන් එකේ හින්දා නේද? රයිට් මේ කාංචනා මේකට හොඳ කමෙන්ට් එකක් තියලා තිබ්බා.
1: හ්ම්.
0: ඉතින් අර මේ හැමෝම කවර්ස් කරනවානේ. මෙයා හරි චූටි කෙනෙක්. වරුදු පහක් හයක් හතක් වගේ.
1: ඇත්තටම?
0: ඔව්. හරි පොඩි.
1: හිතන්න බෑ.
0: ඔව්.

0: ఫోన్ అక్కకి
1: అక్క అక్క అఫాంక మామయ్య అను హరి వెలాబల బేకే కరై
2: දහතයි විනාඩි 42යි.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: Duck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ.
2: ඔයා මොනවාද උඩ බලන කල්පනා කරන්?
3: මං බැලුවේ මගේ අලුතින් හදන ගෙදරට මොකද හොඳම ෂීට් එක තෝරගන්න කියලා.
2: අච්චර එකක් දවල්පනායි මම හිතුවා අද කාකෙද දස ගලව. අද කාවද අන්දන්නේ
3: වීකෙන්ඩ් එකේ.
2: වීකෙන්ඩ් එක කාගෙන්ද ජීවත් වෙන්නේ? මම හිතුවා ඇත්තටම එහෙම වක්කාර කල්පනා කරනවා කියලා. මම මගේ පර්ස් එකත් සාක්කුවේ තියනවාද කියලා බැලුවා. මොතන බැරිලා හරි මෙතන මේසුඩ තිබ්බ.
3: හරි ඉවරයි.
2: මේ වීකෙන්ඩ් එක මට සෑහෙන. හරි, ඔයා ඔය රයිනෝ රූෆින් ගැන මම මතක් කරන්න ඕනේ ආගේ වහල කතාවත් එක්ක. වහලයක් ගහනකොට නේද හිසට ඉහලින් තියෙන සියල්ල බොහොම සුවපහසුවට තියෙනකොට අපේ ඔළුව නිදහස්.
3: ආරක්ෂාව සැනසීම කියන එක උපරිමයෙන්ම තියෙන්න ඕනේ.
2: හරි, එහෙමනම් අපි ආවට මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. මේකේ ලේයර්ස් දෙකයි. ඒ කියන්නේ උඩ තියෙනවා ජල විකර්ෂකාලීපණය, ඊට පස්සේ ෂීට් එක සාමාන්‍ය ෂීට් එක, ඊට පස්සේ ෂීට් එක යටිපැත්ත තියෙනවා මැටි ලේයර් එකක්. ඒකෙන් දෙනව ලස්සනක් සහ උණුසුම කන්ට්‍රෝල් කරලා දෙන ඒ තාක්ෂණය තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් හොඳ පෙනුමක් දැන් ඔය ජල විකර්ෂක ශක්තිය කියලා කිව්වම, යාලේපනය කියලා කිව්වම, ඒකෙන් කරන්නේ ෂීට් එකේ පාසි බැඳෙන එක, මේ දියසෙවල බැඳෙන එක, දුර්වර්ණ වෙන එක, මේ කියන එක වළක්වලා ෂීට් එක කල් පවතින බොහොම ලස්සන සුන්දර පෙනුමක් ආරක්ෂා කරලා දෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අර මැටි යාලේපනය ලස්සනයි, ඒ වගේම උෂ්ණ කාලගුණයට නියමට ගැලපෙනවා. ඉතින් රයිනෝ රූෆින් ප්‍රීමියර් මේක තමයි ඒජන්ට් කෙනෙක් ලාට ගිහලා අහන්න ඕනේ. ඔය හાર્ඩ්වෙයාර් වල හොඳ සාමාන්‍ය ප්‍රදේශයේ තියෙන්නේ අර අපි කියන්නේ ලොකු හાર્ඩ්වෙයාර්, ලොකු ඒවා.
3: ඔව්,
2: පොඩිම හાર્ඩ්වෙයාර් වලත් සමහර ලාට ඇති. හැබැයි සමහර ඒවා තියෙනවා ලොකු ඒවා, සිමෙන්ති කොට්ට 50ක් විතර හැම වෙලේම ස්ටොක් එකේ තියෙන, වැලි ලොරි 4ක් 5ක් බාලා තියෙන, තව ලොරි 4ක් 5ක් මෙහෙම පාරයින නවත්තලා.
3: ලොරිද බාන්නේ?
2: වැලි ලොරි.
3: වැලි
2: ලොරි. වැලි බාලා. ඊට පස්සේ තව කම්බි අපේ පැත්ත තියෙන හැම හાર્ඩ්වෙයාර් එකක්.
3: ඔය හાર્ඩ්වෙයාර් එක වැඩ කරාද?
2: නෑ, මට එන්නේ ගුවා මට. මං ගුවා මට. 10න් පස්සේ. හරි. ඉතින් ලොකු තැංගල මේ ලොකු තැංගල නෙමෙයි, ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ඒජන්ට් ළඟ තියෙනවා. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන කියව අවුරුදු 60කට වැඩි විශ්වාසයක් එක්ක. ඒ වගේම මතක් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ෆැඩ්න ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. හරි. ඔයා සිමෙන්ති හැම කොට්ටයක් මෙහෙම උස්සලා තියෙනවද? නෑ. හිතන්නවත් එපා. සාමාන්‍යයෙන් සිමෙන්ති කොට්ටයක් කියලා කියන්නේ කිලෝ 50නේ.
3: ඕ මම නැහනේ එච්චර.
2: උස්සගෙන යන්න බෑ ඔක. හරි. ඒ කියන්නේ ඒක දෙන්නෙක්වත් ඕනේ. පිරිමි කෙනෙකුට ගෙනියන්න පුළුවන්. ඔය බර වැඩ කරන අය සමහරව දැකලා තියෙනවා සිමෙන්ති කොට්ට ඔය කර ගහගෙන යන. ඊට පස්සේ අර අපිට පිටකොටුවේදී හම්බෙන
3: නාටාම්බි
2: සහෝදරයෝ. ඒ වගේම මේ කුලි වැඩ කරන ඒ වගේ අයට තියෙනවා ඔය බර උස්සලා සමහර විට දවස් 30ම හිටගෙන ඉඳලා ඒගොල්ලන්ට ආවේනික රෝග ටිකක් තියෙනවා.
3: හිටම හිට ඇවිදලා වැඩි වුණාම
2: කොන්දේ අමාරුව තියෙනවා. දණහිස් අමාරුව තියෙනවා. විලුඹ රිදෙනවා. මැණික් කටුව රිදෙනවා. වලලු කර. උරහිස්. වැලමිට.
3: නැහැ ඒක දෙන්නේ නැති තැනක් නැහැ.
2: ඔව්. ඒගොල්ලන්ට විතරද මේවා තියෙන්නේ? නැහැ. ටයි දාලා නේද? AC රූම් එකේ වාඩිලා ඉන්න අපිටත් තියෙනවා. ඈ? අපි ටයි දාලත් නැහැ AC රූම් එකේ. ඕනම තරාතිරමක කෙනෙකුට මේ කියන රෝග ටික තියෙන්න පුළුවන්. සන්ධි වේදන. මේකට විසඳුමක් විදිහට තමයි අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගන්න කියලා මතක් කරන්න. මේක විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා ෆැඩ්නා, අපි කියන්නේ ෆැරක් කියලා, ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. පර්යේෂණාගාරය තුළදී විශ්වවිද්‍යාල සියල්ල එකතු කරගෙන, විශේෂඥ දැනුම එකතු කරගෙන, මේ පාරම්පරිකව එන හෙළවෙදකංද නේද එහෙම තියෙනවනේ, ඒ වගේ දේවල් වල මේ අධ්‍යයනයන් තුළින් විවිධ දේවල් කරලා අවසානයේ ඒගොල්ලෝ තහවුරු කරගෙන තියෙනවා මෙන්න ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්න පුළුවන් හොඳම මේ ප්‍රොඩක්ට් එක තමයි ඇක්ටිව් ප්ලස් කියලා, ෆැඩ්නා ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
3: හැබැයි ඔහොම කිව්වම දැනන් බය හිතනවනේ. තෙල් එකක් ගඳයි නේද?
2: තෙල් එකක් නෙමෙයි.
3: ඇඳුම් වල ගෑවෙයි.
2: නෑ මොකද?
3: බස් එකේ යන්න බෑ.
2: ඒ එහෙම ප්‍රශ්නයක් නෑ. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා නිකන් ගෑනලා බලන්න. මෙහෙම ගාලා කොහේ හරි ගෑවට පස්සේ ආයි අතේවත් මෙහෙම රැඳෙන්නේ
3: නෑ. නිකන් ක්‍රීම් එකක් ගෑවා වගේ නිකන් හැම යනවා ඉතින් ඒක.
2: ඒක ඉක්මනට ක්‍රීම් එකකුත් නෙමෙයි.
3: නෙවෙයි.
2: ඔයිල් එකකුත් නෙමෙයි. එතකොට මොකක්ද? අරගෙන බලන්න.
3: ආලේපයක් එච්චරයි.
2: රුපියල් 1920යි. හරි. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම් අපි මේ පැය යන්න කලින්. සෝලා එකේ අවශ්‍යතාවය. ගෙදරකට හොඳටම දැනන කාලයක්.
3: ඔව්.
2: මොකද ලයිට් බිල් ගෙවලා ඉවරයක් නැහැ. කෘෂිකාර්මික කටයුතු වල නම් ඉන්නේ වතුර දාලා වෝටර් නේද? අපි කියන්නේ මොනවද මේ සාමාන්‍ය ජල මෝටරේ ක්‍රියාත්මක කරලා ඒකිනුත් ආයේ කරන් බිල් එක. ඉති ඔය කියන කරදර ඔක්කෝට විසඳුම තමයි සෝලා වෝට පම්පිකට යන්න සෝලා පද්ධතියකට යන්න. ඩීප් ටෙක් සෝලා කියන්නේ 0.71 7111 1. හරිනේ 0.71 7111 1. ඔව්. ඒ නම්බරේන කතා කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තරයක් දැනගන්න. මොකද ලංකා ව්‍යාපෘති ගණනාවක මේ අය වැඩ කරලා තියෙනවා. ඒ නිසා තාම කිසිම චෝදනාවක් නැහැ, කිසිම අවුලක් නැහැ. හොඳ කමෙන්ට්ස්, හොඳ රිවිව්ස් තාම කියලා කියන්නේ මේක ඒගොල්ලෝ හොඳට මේන්ටේන් කරනවා. කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එකේ තියෙන නේද? අපි කියන්නේ ගුණාත්මක බව. ඒගොල්ලෝ හොඳටම මේන්ටේන් කරගෙන යන එතනක්. ඒ නිසා වාටත් මතක් කරනවා ඩීප් ටෙක් සෝලා එකට කෝල් එකක් දෙන්න. 7:53

0: ගුඩ් මෝර්නින් උදෑසන විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: භවිසතුල තුරින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: නසලිකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
5: අටයි විනාඩි හතරයි සුබදාසරක් ඔබට අපි ෆේස්බුක් ලයිව් ඇවිල්ලා ඉන්නේ ලකන මේ ෆේස්බුක් ලයිව් එක දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිව පේනවා ඇති අපි ඕගොල්ලන් හිතුවට වැඩිය කැතයි ඉතින් ඇත්තටම කිව්වොත්.
6: අපි ඇත්තටම දුක් වෙනවා අපේ කැත මේ රට්ටු දැක්ක එකට.
5: සමාජයට අපි මූණ දෙන්න බැරුව හිටියේ කොහොමද? ඒ හින්දා අපි රේඩියෝ රස්සා තෝරගෙන.
6: ඔව් නැත්නම් ඉතින් ටීවී කරනවා.
5: ඔව් අපි ටීවී එකට කියලා මොකක් හරි කරගන්නවා. හැබැයි ඉතින් අපි මේ දැන් තාක්ෂණයේ දියුණු හින්දා ෆේස්බුක් ලයිව් කියලා එකක් තියෙන හින්දා ලෝකේ එහෙම හැංගිලා ඉන්න අවස්ථාවක්වත් නැහැ. කොමාරි මේ අපිව බලන් ඉන්න කීප දෙනෙක් ඉන්නවා. අපි ආය මතක් කරන විශ්ව මේ ඩුබායි නේ. කොහොමද ඩුබායි වල?
6: ඩුබායි.
5: ඔව් ඩුබායි වල කවුද නම කිව්වා?
6: ලක්මාල් කියලා කෙනෙක් තමයි. ලක්මාල් ජයසිංහ.
5: ඔව් ඩුබායි ඇතුළු විදේශ රටවල ඉඳලා අපි ආගෙන ඉන්න ආදරණීය ඔයගොල්ලෝ හැමෝම අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා.
6: අපි ආදරෙයි ගොඩක් ඒ වගේම හරිද?
5: හරි දැන් ඕගොල්ලෝ ගැන තමයි අපි කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා පිටරට ගිහිල්ලා මේ බ්‍රස්සාවක් කළා කීයක් හරි මහන්සි වෙලා හොයලා නේද මේ පොඩි මැච් එකක් ගහනවානේ. දැන් ඔයාලට මතකද මීට ටික කාලයකට කලින් කිව්වා AI තාක්ෂණය එනකොට කෘතිම බුද්ධිය එනකොට ජොබ් නැති වෙයි කියලා සමහර ශාස්ත්‍රවල වැඩ කරන සේවකීන්ට.
6: දැන්ටම පොඩ්ඩක් වේගනේ
5: නැති වුණානේ කාලයක් මේ බෞගේ කාලේ ආපහු හැරලා බලුවම එහෙම නැති වෙච්ච තත්ත්වයක් තිබුණා
6: සමහර
5: ෆීල්ඩ් වල. හරි ඊට පස්සේ ආයි AI වලට කරන්න බෑ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් කියලා එහෙමත් එකක් මේ ලෝකේ මේ ආයි මේ මතේ ගොඩනැගිමින් තියෙන කාලයක් මේක.
6: ඔව්
5: දැන් ඔය કૃතිම බුද්ධිය තාක්ෂණික කර්මාන්ත වෙත වේගෙන් යනවා එක්කම එහෙම නැත්නම් මේ කර්මාන්ත ශාස්ත්‍රය ආක්‍රමණය කරනවත් එක්කම ඔය ඇලිස් වාන් වගේ පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ගේ රැකියා තවදුරටත් අවශ්‍ය නොවන බවට චීනයේ පැත්තෙන් ඇහෙනවා ප්‍රවෘත්තියක්. හරි ඒ කියන්නේ ඔය පරිගණක යතුරු පූර්ව වෙනුවට කාර්මික විදුලි මෙවලම් තෝරාගත් ගොඩාක් අයට ජොබ් එක නැති වුණා. හරි ඉතින් මේ දකුණු චීනයේ කාර්යාල සංකීර්ණයක වසර 15ක් විතර සේවය කරපු කෙනෙක් එයාගේ දුක් ගැනවිල්ල කියලා තියෙනවා. එයා කියලා තියෙනවා එයාගේ පවුල කොහොමද එයාගේ ජොබ් එකෙන් නඩත්තු වුණේ. දැන් අපි මාසේ අන්තිමට අරගෙන යන කීයෙන් හරි අපේ ගෙදර කී දෙනෙක් ජීවත් වෙනවද?
6: ඔව්.
5: ඒ වගේ දැන් අපි හිතමු මොකක් හරි වැඩක් කරන කෙනෙකුට මාසෙට අන්තිමට හොයාගන්න ගාණ හොයාගන්න වෙන්නේ නැහැ. එකපාරට රැකියාවෙන් කියන ඕගොල්ලෝ ලබන මාසෙ ඉඳන් ජොබ් එකෙන් අයින් කරනවා කියලා.
6: අහහ.
5: දැන් මේ AI වලින් මේ ප්‍රසන්ටේෂන් එක කරන්න පුළුවන් නම් අපිට වෙන්නේ ඔය සිතේ.
6: අපිට ඉතින් ගෙදරටලා මේ ලයිව් එක බලගෙන
5: ඉන්න. කවුරු හරි AI කෙනෙක් කරන එකක්.
6: ඔව්.
5: ඉතින් ඒ වගේ එහෙම වුණා. ඊට පස්සේ මෙයා කියනවා ඒ කඩාවැටීම ඒ වෙලාවේ ඔෆිස් එක පැත්තෙන් මට දුන්න ඒ දැනුම් දීම ලබන මාසෙ ඉඳන් ඔයාගේ ජොබ් එක නැහැ. ඔයාට අපි යම්කිසි වන්දි මුදලක් දෙනවා තව මාස කීපයකට. මොකද අපි AI කෙනෙක් හරහා ඔයාගේ වැඩේ කරගන්නවා.
6: කොහොමද දැනෙන්නේ නැද්ද?
5: ඔයා කියනවා මගේ ඔළුවට අයිස් බාල්දියකින් ගැහුවා වගේ හැඟීමක් ආවා කියලා. එයා කියපු එක මම මේ සිංහලට පරිවර්තනය කරාම ඉන්නේ ඒ වගේ අදහස.
6: හරි.
5: එතකොට එයා කියනවා එතනින් පස්සේ එයාගේ පවුල එයාගේ දරුවෝ එයාගේ ගෙදර අය කොහොමද ජීවත් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් එයාට මාර මානසික පීඩනයක් දැනුණා කියලා. හැබැයි දැන් මේ කතාව එතනින් අපි ඉවර කරලා ආවොත් එහෙම ලෝකේ පෞගේ කාලේ අපි කිව්වා වගේ ෆෝඩ් වගේ සමාගම් ආයි AI තාක්ෂණය බැහැර කරලා සාමාන්‍ය මිනිස් ශ්‍රමය ගන්න තීරණය කළා තියෙනවා.
6: නියමයි.
5: එතකොට දැන් ඔයා හිතන්න දැන් AI වලින් හදන දැන් අපි ගමුකෝ දැන් සරල එකක් ගමු Facebook post එකක් video එකක් video content එකක් ඔයාවයි මාවයි දාලා කරන එකයි. අපි තුම AI වලින් කරන එකක් කිය. මේ දෙක අතරේ දැන් ලංකාවේ ගොඩක් අය තේරුම් අරගෙන ඉන්නවා ඇත්ත මිනිස්සු ඉන්න වීඩියෝ එකක් බලන තරම් AI එකක් දැනෙන්නේ නැහැ.
6: හැඟීම් නැහැ.
5: ඔව්. කියන්නේ අපිට දුක කඳුල සිනහව අපේ මූණෙන් පෙන්වන්න පුළුවන් වුණාට AI එකේ පුළුවන් ප්‍රමාණය සීමිතයි.
6: හැඟීම් ප්‍රකාශ කරන්න තියෙන හැකියාව අඩුයි.
5: ඔව්. කියන්නේ සැබෑ මානව රූපී කියන එකට මෙන්න බෑ කියන එක. ඉතින් ඒ වගේ තනුත් මේ AI හරහා මේ දවස්වල කතා වෙමින් තියෙනවා. ඔයා බලන්න ලංකාවේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන අය මේ කාලේ කම්පැනි AI AI AI AI බැලුවොත් AI. හැබැයි ඒ හරහා විශ්වාසයක් ගොඩනගන්න පුළුවන්ද වගේ බ්‍රෑන්ඩ් එකට කියලා ආයෙ ආයෙ හිතන්න වෙනවා.
6: අනිවාර්යයෙන්.
5: ඒ අය වල අර වොයිස් පැටර්න් එකක් තියෙනවනේ. ඒක ඇහෙනකොටම සමහරු ඉන්නවා ස්කිප් කරලා දානවා. හරියන්නේ නැහැ. හරි. ඒ කොහොමනත් නූතන ලෝකෙත් එක්කත් අපි ඉස්සරහට යන්න ඕනේ. මේවා ධනාත්මක පැත්තක් තියෙනවා. කාට හරි මේක පේන්න පුළුවන්. අන්න. අන්න උදේ ලක්කඩේ මේ කෙල්ලෙකුයි කෙල්ලෙකුයි
6: මේ
5: AI උන් මොනවද බං AI ගැන
6: දන්නේ. අපි නේ AI එක්ක වැඩ කරන්නේ කියලා කියන්න පුළුවන්.
5: ඒක ඇත්ත. ඔය ඉන්ෆ්ලුවන්සර් වගේ අයව චරිත විදියට ගොඩනගලා ලෝකෙෙන් මාකට් කරන නේද? එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒවා අතිසාර්ථකව කරන තැන් තියෙනවා. ඉතින් එහෙම පැත්තකුත් තියාගෙන තමයි අපි මේ කතාව කියන්න හේතු වුණේ. මොකද මේ චීනයේ පැත්තෙන් ඇහෙන මේ කතාව, චීනය කියලා කියන්නේ ලෝකයේ දියුණු තාක්ෂණයට නැඹුරු අනිත් රටවල් වලට සාපේක්ෂව ගත්තම හැම වෙලේම අලුත් දෙයක් කරන රටක්. ඒගොල්ලොත් කියනවා හැබැයි පොඩ්ඩක් ආයි හිතන්න වෙලා තියෙන්නේ AI ගැන. සමහර ඒවාට AI හරියට ගැලපුණාට සමහර ඒවාට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක තමයි මේ පැය පටන් ගන්නකොට අපිට කියන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔයා හිතලා බලන්න ඔයාගේ ජොබ් එකේ කරන්න තියෙන වගකීම ඒ කාර්යභාරයේ AI ට කරන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් ඔයා හෙට දෙන්න රෙසිග්නේෂන් දෙන්න. නීලෝ කරේ
6: දෙන්න එපා. නීලා ඉතින් අපිව ලයිව් එක බලාගෙන ඉන්නවා ගෙදරට. එහෙම කරන්න එපා.
5: උදේ 8:00 විනාඩි 9:00 වෙලාව.

0: ලොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මුදලාලි
2: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
5: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ලක්ෂණ මොඩින් ඉස්සල්
9: සම අනුග්‍රහය
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: లసన సింధు అనేది అట్టాయి దహనవేయాయి మే అవి మే పై మతాక్కరీనాయని అప్ప అనుగ్రహకి అతను పల్వత్
1: ఉడిమైన
0: కిరిబిటి ప్యాకెట్కి మతాక్కను కిరిబీదురుగ రసబాలన కీలా కూవమ సామాన్యంగ గెదర హదన టీ ఏక కొహమద అమ్మ హదన టీ ఏక సమహారు టీ ఏక పొనో మెహమ కహాట వెడి కిరిగతి అడుయి సమహారు ఇన్నో కిరిగతి ఇతాం వెడి అర మెహమ అలెన మట్టమట
1: ఉక్కుగతి అడి
0: ඒකට සීනිත් දානවා සුපිරි දෙමිල්ලක්. සමහර කෙනා අපිට මේ ෂුගර් නැහැනේ දාන්න. සීනි ප්‍රශ්නයක් නැහැ. රයිට් ඒක කොහොම වුණත් රස ටී එකක්, ස්ට්‍රෝං ටී එකක් කියලා කියන්නේ වෙන එකක්. පෙන දාන්න සමහරුත් අර ටී
1: දාන්නේ.
0: අර සුදු පාට අඬ කෝප්පෙට දැම්මම අර කඩවල දෙන්නේ. ගොඩක් වෙලාවට
1: හැමෝම කඩවල. අර යාර්ථේ නේද? අහරි.
0: උඩට ඔස්සලා මෙහෙම දැම්මම ඒ මාර, ඒ කියන්නේ මාර ටී එකක් ඇත්තටම. හරි. දැන් නම් එක එක જાතියෝ තියෙනවනේ ටී කියලා කුවම. අර කරද මුංගු කරා රුමුණටි වගේවත් කලවම් කරපියෝ
1: තියෙනවනේ. චායි.
0: චායි දියෝනේ. කොමුණත් රස ටී එකක් බොනකොට පැලත්ත කිරිපිටි පැකට් එක මතක් කරගන්න. ලංකාවේ අපිට තියෙන හොඳම ක්වොලිටිම කිරිපිටි පැකට් එක. රයිට්. ඒ වගේම ඔයාලට ඊළඟට මතක් කරන්න ඕනේ සිය ටයර් එක ගැන. ප්‍රීමියම් ටයර් එක නම් මේකේ තියෙනවා ග්‍රිප් X5 එක. මේක ග්‍රිප් X5 වගේ තමයි සූම් X5 කියලා ටයර් එකකුත් තියෙනවා. මේක බයික් එකටයි ස්කූටර් එකයි ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි මූලිකව කතා කරන්නේ.
1: හරි.
0: එතකොට හොඳ ත්‍රෙඩ් පැටර්න් එකක් තියෙන නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ. ගොඩක්කල් පාවිච්චි කරන්න පුළුවන්. බෙන්ඩ් එකකදී මේක නේද?
1: මං ආසමෙන් මේකට.
0: ඔව් මේ මේ මේ මේක ඇවිල්ලා මේක තියෙනවා ඇක්වා ප්ලෑනින්. ඊපස්සේ ස්ටිෆර් ෂෝල්ඩර් මේ තාක්ෂණය. ඔය කියනවත් එක්ක ටයර් එක ලිස්සන්නේ නැතුව හොඳට ග්‍රිප් වෙනවා පාරට වැස්සට එහෙම විශේෂයෙන්. එතකොට අර අපි කියන්නේ ස්ටැබිලිටි තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්.
1: හරි.
0: එතකොට ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මාර ලස්සන ලුක් එකක් තියෙනවා ස්ටයිලිෂ්. ඒ ඔක්කොම නිසා තමයි සීට් ටයර් එක ගැන අපි මතක්
1: කරන්නේ.
0: මොනවා හරි මගයර්ම දෙයක් තියෙනවා නම් සීට් ටයර් එක ගැන සීට් ටයර් ඔය වර්ග කීපයකින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ ඕකේ තියෙනවා 90යි 100යි නේද? ඔය ටයර් එකේ තියෙනවනේ දැන් ටයර් සයිස් එක කියලා එකක් තියෙනවා. ඒ සයිස් එක හරියට මැච් කරගන්න ඕනේ. හරි. ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ එකක්. දැන් ඔයාගේ ඔයාලා තියෙන්නේ අපි හිතමු ස්කූටර් එකක්. 90යි 100යි 10 කියන ওই ග්‍රිප් X5 එක තමයි හරියන්නේ.
1: හරි.
0: ඊට පස්සේ මෝටර්සයිකලයකට 100යි 90යි 10000 ග්‍රිප් X5 එක දාගන්න පුළුවන්. ඉතින් අර Q-ගේ ඇන්ගියුලර් ග්‍රූ ඩිරෙක්ෂන්, ඒ වගේම ඉම්ප්‍රූව් ඇක්වප්ලෑනින් කියන මේ තාක්ෂණය. ඉතින් වෙට් රෝඩ් එකුණත් ලස්සන් නැතුව ඩ්‍රයිව් කරන්න අවස්ථාවක් තියෙනවා. බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා සුපිරි ග්‍රිප් එකක් හම්බෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ සේට් ටයර් එකේ විතරයි.
1: ඔයාගේ හීන පස්සේ දුවන ඔයාට හීන වලට විශ්වාසවන්තම සහායකයා තමයි සේට් ටයර්.
0: විජේ නිෂ්පාදන ගැන අපි කතා කරා ගොඩාක් දේවල්. මේ මොකද විජේ නිෂ්පාදන කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ලෝකෙ කොහේ ගියත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා විජය කියන කුළුබඩු ටික ගන්න. ඒ කියන්නේ ලංකාවේ රසය හොයනවා නම් වෙන කොහේ හරි රටකට ගිහිල්ලා කෑම ටික හදනකොට අන්න ඒ වෙනුවෙන් තමයි මතක් කරන්නේ විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. 8:23 වෙලා.

0: අටයි විනාඩි 29යි වෙලාව. අපි යන්නේ ඉන්දියාව පැත්තට. දැන් ඉන්දියාව කියලා කිව්වම අපිට මාර ලොකු රටක්නේ. ඉන්දියාව ක්‍රිකට් ගැහුවත් අපිට මාර ලොකු රටක්. ෆිල්ම් එකක් කරත් ඒගොල්ලෝ ඇත්තටම මාර තැනක ඉන්න රටක්. ආර්ථිකය පැත්තෙන් ගත්තත් එහෙමයි. රත්තරන් පැත්තෙන් ගත්තත් එහෙමයි. ඉතින් ඉන්දියාව කියන්නේ එසේ මෙසේ රටක් නෙවෙයි ඇත්තටම.
1: බලාගෙන ගියාම.
0: දැන් මේ ඔයා අහලත් නැති අද අපි දකින මේ ලෝක සිතියම ඉස්සර තිබුණේ ඔය විදිහට නෙවෙයි කියලා කියනවා. ඒකත් එක මේ ඉන්දියාව පැත්තට මං එන්නම්. මීට අවුරුදු මිලියන 200කට විතර කලින් ලෝකයේ තිබුණ මහද්වීප ඔක්කොම එකට එකතු වෙලා තිබිලා
1: තියෙනවා.
0: ඒ කියන්නේ තනි දැවැන්ත මහද්වීපයක් විදිහට තිබුණා.
1: හරි.
0: මේකට කිව්ව එක නමක් පැන්ජියා කියලා.
1: පැන්ජියා?
0: පැන්ජියා. පැන්ජියා කියලා. හැබැයි මේක ටික කාලෙකින් දෙකට කැඩෙනවා. ඕනම එකක් ටික කාලයක් යනකොට දෙකට කැඩෙනවා.
1: ඒ කියන්නේ පැන් වෙනම ජියා වෙනව.
0: ඈ?
1: පැන් වෙනම ජියා වෙනව.
0: අයියෝ. ජියා ජියා රේ ජියා රේ ජියා ජියා රේ ජියා රේ. හරි. කොමාරි උඩ කෑල්ල ලොරේසියා කියලා කිව්වා. පල්ලෙහා කෑල්ල ගොඩ්වානා කියලා කිව්වා. ගොන්ඩ්වානා. හරි.
1: ගොන්ඩ්වානා. හා.
0: එතකොට මේක නිකම්ම කෑලි දෙයකට කැන්න නෙවෙයි. මේකේ නුනේ ලෝකේ හිටපු සත්තු ගස්කොළන් පවා සම්පූර්ණයෙන්ම වෙනස් කණ්ඩායම් දෙකකට බෙදුණා. ඔන්න පක්ෂ විපක්ෂ වගේ එකක් වුණා දැන්.
1: දෙකට බෙදුණා.
0: ඔය ජීවේ පරිණාමය පාරවල් දෙකකට යන්න පටන් ගත්තා. මේ කෑලි දෙක අතර තිබුණ පොඩි පාලමක්. එයා හරියට පණිවිඩකාරයෙක් වගේ. එයා ඇවිල්ලා මේ ඔය පාලමක් අපි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ මෙයා වැඩ කරේ ඇත්තම කියනවා පණිවිඩකාරයෙක් වගේ තමයි. හරි. එතන තිබුණ අපූර්ව දූපතක්.
1: හරි.
0: ඒ දූපත තමයි අද අපි දකින දැවැන්ත ඉන්දියාව.
1: නෑ.
0: ඉතින් ඔය ඉන්දියාව කියන්නේ ඉස්සර ආසියාවට අයිති වුණ රටක් නෙවෙයිලු. මම මේ ලූ ප්‍රත්‍යය කියලා
1: කරනවා. හරි.
0: මොකද මේ අපි ඉතිහාසයෙන් නේද පුරාවෘත්ත වලින් ගන්න කතානේ කියන්නේ.
1: ඔව්. අපි දන්නේ නැහැ
0: නේද. හරියටම අපි මේක පරිශන කළා කියනවා නෙවෙයි.
1: නෙවෙයිනේ.
0: එතකොට ඉන්දියාව කියන්නේ ඉස්සර ආසියාවට අයිති එකක් නෙවෙයිලු. තනිවම මුහුදේ පාවෙලා ආපු මහ දූපතක්.
1: අනේ පාවනේ.
0: ඔව්. අවුරුදු මිලියන 35ක් පුරාවට කිලෝමීටර් 9000ක් මුහුදේ පාවෙලාවලු ඉන්දියාව.
1: හා?
0: ඇවිල්ලා ආසියාවේ හැප්පුණා.
1: ටයිටැනික්.
0: මොනවද නෙමේ? මේ මොන
1: ටයිටැනික් මේවිල පිරෝ.
0: ඉතින් මේ ආසියාවේ හැප්පුණු මේ මෙව්ව එක තමයි ඉන්දියා දූපත කියලා කියන්නේ. මේක දූපතක් නෙමේ ඉන්දියාවේ ඇවිල්ලා හැප්පුණාට පස්සේ මේක අර ජොයින්ට් වෙලා දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මුලින්ම දකුණු පැත්තේ තිබුණා කියන අය ගොඩ්වානා මහද්වීපයට අයිති වෙලා තියෙන ඔය අද අපි දකින අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව. ඉන්දියාව ඇතුළෙම තමයි එතකොට ඒ කාලේ ලංකාව තිබුණා කියලා කියන්නේ.
1: හරි.
0: ඊට පස්සේ හැබැයි මීට අවුරුදු මිලියන 120කට විතර කලින් මේකේ ලොකු පැල්මක් ඇති වෙලා ඉන්දියාවයි මැඩගස්කරයයි අප්‍රිකාවෙන් කැඩලා වෙන්නුනා කියලාත්
1: කියනවා.
0: ඊට අවුරුදු මිලියන 30කට පස්සේ මැඩගස්කරේනුත් වෙන්නුණු ඉන්දියාව තනිකරම තනි දූපතක් බවට පත් වුණා කියලා කියනවා.
1: හරි.
0: එතකොට දූපතක් තනි වුණාම මොකද වෙන්නේ?
1: තනියෙන් ඉන්නවා නේද?
0: ඒ ඒ ඒ එහෙම වුණාම අමුතු සත්තු ජාති ඒ දූපත ඇතුලේ පරිණාමය වෙනවා. මේ කාලේ ඉන්දියාව ඇතුලේ අමුතුම සත්තු හිටියා. දැවැන්ත මස් කන ඩයිනෝසරයෝ, ශාක භක්ෂක යෝධ ඩයිනෝසරයෝ, ලොකු මීයෝ. හරි. ඒ වගේම ශීරපායි සතුන්. ඊට පස්සේ ඒ වගේ පොඩි පොඩියෝ හිටියා කියලා කියන. මොකද්ද සද්දයක් ආවා? ඩයිනෝසරයෙක් මීමත් මොකද්ද උනේ? ඔය කියන සද්ද දාන්න එපා, මේ ලයිව් එකක් යන්නේ හොඳ. හරිද? බඩගිනිද? බඩ බඩ බඩ කෑ ගහනවා වගේ හෙනවා මට. හරි.
1: හරි.
0: මේක නවත්තන්න එනවා මෙහෙම ගියොත් එහෙම. කොහොම හරි මේ ඉන්දියා දූපත කැඩිලා වෙන් වෙලා තනි වුණා විතරක් නෙවෙයි. මේක අසාමාන්‍ය වේගයකින් ආසියාවේ පැත්තට පාවෙන්න ගත්තා. සාමාන්‍යයෙන් අද කාලේ ওই බූතැටියක් අවුරුද්දකට ගමන් කරන්නේ සෙන්ටිමීටර් 1.5යි. හැබැයි ඉන්දියාව ඒ දූපත කාලේ අවුරුද්දකට සෙන්ටිමීටර් 5ක් විතර වේගින් ගියා. ඒගොල්ලෝ ඒ කාලේ නම් මාර ස්පීඩ් එකේ ගිය කට්ටියක්. හරි. ඒකට හේතුව තමයි ඉන්දියානු බූතැටිය හරිම තුනී වීම. අප්‍රිකානු බූතැටිය කිලෝමීටර් 300ක් ඝනකම වෙද්දි ඉන්දියාවේ ඝනකම කිලෝමීටර් 100යි. ඒ මදිවට මීට අවුරුදු මිලියන 80කට කලින් මේකේ වේගය අවුරුද්දකට සෙන්ටිමීටර් 14 දක්වා අතිශයින් වැඩි වුණා.
1: වව්.
0: ඉතින් මෙහෙම ඇවිල්ලා තමයි ඔය අපි දකින ඉන්දියාව ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ඩයිනෝසරයෙ මැරුණා.
1: සවරේසින් කාර් එකක් වගේ.
0: ඉන්දියාවේ මොකද උනේ කියලා හොයාගන්න විද්‍යාඥින්ට ෆොසිල් හම්බෙලා පවා නැහැ. ඉන්දියාවේ හිටපු ඩයිනෝසරින්ට. හැබැයි අවුරුදු මිලියන 55 කලින් කතාව හොයාගෙන පරිශකයෙන් යද්දි පුදුම හිතෙන දෙයක් දැක්කා. අද ලෝකයේ ඉන්න ගොඩක් ශීරපායින් උපත සිද්ධ වෙලා තියෙන
1: ඉන්දියාවේ.
0: ඉතින් මේ තව හොයලා බලන්න අශ්වය තල්මස්සු ඉන්දියාවෙන් ආවා කියලා කතාව.
1: ඉතින් මමත් එහෙමනේ.
0: ඔය අනුරාධා
1: ශ්‍රී. අනුරාධානේ. දැන් මගේ ලෝකෙකත් එහෙමනේ නිකන් ඉන්දියන් ලෝකයක් නේ තියෙන්නේ.
0: මම මෙතනින් මේ කතාව ඉවර කරලා ඔයා ගැන කතා කරන්න මොකද? එක වෙනදාසත් දායක
1: වෙනම ප්‍රෝග්‍රෑම් එකක් දාන්න.
0: නැබ ඉන්දියාව ගැන මාර කතා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය අපි අහලා තියෙන කතා තියෙනවානේ. ඒ ඒවැන් එහාට ගිය දේවල් ඔය ලෝකේ එක එක බ්ලොග්ස් ලියන අය පොත් පෙරලලා විවිධ පර්යේෂණ ලිපි ලියන අය පොත් ලියපු අය ඒ වගේයි ලියලා තියෙනවා ටික අමුතු අමුතු ඒවා. ඒ අතර එකක් තමයි මේක. මේවැන් කෝකද හරි කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි එහෙම මත තියෙනවා. ආර්ථික දේශපාලන සමාජීය වෙන වෙන හේතු ඕව මැද්දට ආවට පස්සේ
1: එකට වසන්න බෑ.
0: එකට වසන්න. අතයි විනාඩි 35යි වෙලා.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: උදෑසන 8:39යි.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0712-7742-0112-7175-493 අමතන්න.
2: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය.
7: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: දෙන්නේ මාරාන්තිකයි.
9: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතේ ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0171 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න.
8: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
4: Good morning, උදේ 8:41.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: මේ අර තලපති විදියට මොකද දැන් නැ උනේ නේද? මේ දවස්වල එහෙම මාතෘකාවක් නැ නේද?
1: තලපති තරම් එහෙම බෙදුවා පෞගිය දවස් ටිකේ.
0: ඡන්දේ ඉල්ලුවා වැඩ කරන් යනවා එහෙද?
1: ඔව් ඒ කියන්නේ දින්නට පස්සේ ඔය මේ රත්තරන් එහෙම දුන්නානේ.
0: ඔව්. දුන් පොරොන්දු දැන් ඉටු කරමින් යනවා ඉතින්. එයා කිව්වනේ අර අලුත උපන්නේ ආයට නේද? අලුතේ විවාහ වෙන ආයට එහෙම මාර පැකේජ් එකක් දුන්නානේ.
1: ඔව්.
0: රයිට්. දැන් මේ දවස්වල මාතෘකාව සල්මාන් ඛාන්.
1: සල්මල් කල්.
0: සල්මල් කල්. සල්මාන් ඛාන් මේ වයසට ගිය ෆොටෝ එකක් ඔය දැක්ක සමාජ මාධ්‍ය යනවා මේ දවස්වල. ඒ කියන්නේ එයා අසනීප තත්ත්වයේ ඉන්න හින්දා එයා එළියට ආපු වෙලාවක දන්නවනේ අපි මූණ හොදන්න නැතුව ගෙදර ඉන්න වෙලාවක කවුරු හරි ෆොටෝ එකක් ගැහුවොත් එහෙම මේ
1: තේන අතර රෑනම පිටින් එළියට ගැත්ත විතරයි.
0: ෂාරුක් ඛාන් ඔය ලස්සන උත්තරයක් දුන්නනේ. ෂාරුක් ගෙන් ඇහුවා මාධ්‍යවේදී ඔයා කොහොමද මෙච්චර ලස්සනට ඉන්නේ? මෙච්චර ලස්සනට වාන මේ තරම් ආකර්ෂණයක් තියෙන්නේ. එතකොට එයා කිව්වා මට ආකර්ෂණයේ මෙන්න කිසිම කෙනෙක් මං උදේට නැගිටිනවා දැකලා නැහැ
1: කියලා. පවානේ කොල්ලා.
0: අර කුණු ගල් බර කොණ්ඩේ අවුල් වෙලා ෂාරුක් නැගිටලා.
1: ෂාරුක්ට මුකුත් කියන්න එපා.
0: අස්සෝ කබකොල කරේ. ඒ

0: ඇබයි
1: ජානම් දේගලෝ
0: ඔය කාට ගුණ කිවත් මන ශාරුක්ටක වචනයකත් කියන්න
1: හරි ඔය සල්මන්ගේ කතාව සල්මන් මේ වයසට ගිය වයසයි කොහොමන් සල්මන් වයසයි
0: වයසයි
1: හැබැයි සල්මන් මේන්ටේන් කරනවා එලියට එනකොට එයා කොණ්ඩේ පීරලා හරි ලස්සන මේකප් එකක් දාලා
0: ගමනේ ඉඳන්ම මේන්ටේන් කරනවා
1: එයා ඇඳුම හැමදේම සල්මන් කියන්නේ තාම නිකන් නේද හැබැයි එයා ඔය මේන්ටේන් කරන එක පොඩ්ඩකට මොහොතකට නතර කරලා මෙයා අසනීපෙලා ඉන්න කාලේ එයා එහෙම අතෑරලා රැවුල එහෙම පොඩ්ඩක් සුදු වෙච්ච රැවුල බවාගෙන එලියට ආව වෙලාවක පැපරාසි ෆොටෝ එකක් ගහලා දැම්මා
0: හරි
1: ඕක තමයි මේ දවස්වල වයිරල් වෙලා යන්නේ දැන් එයා ආයියා කියන අසනීප තත්ත්වයෙන් පස්සේ ආ සුපුරුදු සල්මාන් ඛාන් ඉන්නවා කියලා.
0: ඔව් තරුණ වෙලා ඉන්නවා.
1: නෝ එයා මේ මේන්ටේන් කරන එක අතහැරිය ගමන් ඔයාට මටත් මේක වෙනවා. ඒ නිසා අපි මේක මේන්ටේන් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ බොරුවට නෙමෙයි ඇත්ත ඉතින් අපි ලස්සනට ඉන්න බෑ.
0: අනිවාර්යයෙන්ම.
1: ජිම් ගිහිල්ලා එක හදාගෙන බඩ අඩු කරගෙන. මගේ යාළුවෙක් ඉන්නවා මෙයා බොනවා ටැබ්ලට් එකක්. හරි. එයාට මේ නම කියන්න බෑ ඒ ටැබ්ලට් එකේ නම කියන්න බෑ. එයාට යාළුවෝ කියන්නේ මේ පෙති බීලන්නේ බොච්චර ලස්සනට ඉන්නේ. එයාට අවුරුදු 50ක්. හැබැයි එයා ඉන්නවා සාමාන්‍යයෙන්
0: 40කට වගේ.
1: 48කට වගේ
0: වේ. ආ.
1: ඒ තවරුත්
0: දෙකයි.
1: නෑ නෑ මේ එහෙම නෙමෙයි. අපි ඉතින් එහෙම යම් කිසි
0: ඉන්න කාලේ ලස්සනට ඉන්න බෑනේ.
1: මගේ වයස දන්නවනවා.
0: ඔව් 56යි නේද? 56.
1: නෑ 56 මම අපේ තාත්තට. ඔයා මගේ අපේ තාත්තව දකින්න. ඒකනම් මගේ දැනුම අවුරුදු 56
0: කට. රියලි හරි ඔකේ.
1: රයිට් මේ ඉක්මනට මේ මම මතක් කරන්න දැන් වයස අවුරුදු සාමාන්‍ය 40 විතර පයින්කොට ඕනම කෙනෙකුට ඔය මේන්ටේන් කරනවා කියන එක අමතක වෙලා වගකීම් මෙහෙම නේද ඉතු කරලා පොඩක් සැඳෑ සමයට ලෑස්ති
0: වෙනවා.
1: එහෙම වෙන්න බෑ.
0: එතකොට දැන් කියනවා දැන් ඉතින් කවුරු බලන්න දානේ කියලාත් කියනවා.
1: දැන් ඔයාට අවුරුදු 40 වෙනකොට ඔය ඇඟිපතේ අමාරු සන්ධි වේදනා නම්මනම් එනවා. දැන් අපි ගමුකෝ මෙයා ඉන්දියාවේ අර මහා නළු කවුද මේ?
0: අමිතාබ් බච්චන්.
1: නෑ මෝ බච්චන් උත් එහෙමයි තව තමිල් එක්කෙනා කවුද?
0: රජනිකා.
1: රජනිකා. ආ ලංකාවේ අපේ මේ රංජන් අයියා. රංජන් අයියා කොහොමද
0: ඉන්නේ? නෑ කොල්ලා නිකන් ඉන්නා නේ තාම.
1: ආ. ගායිකින්. රයිට් ඔය ඔක්කොටම මෙහෙම මේන්ටේන් කරන තාක්කල් තමන් තමන්ට ආදරය කරන නේද? විද්‍යානුව තමයි මේක තීරණය වෙන්නේ.
0: අනිත් අයට ආදරය කරන්න කලින් ඔයාට ආදරය කරලා ඉන්න.
1: දැන් ඔයාට අවුරුදු 18ට වැඩි නම් ඔයා ක්‍රීඩකයෙක් වගේ නම් ඔයාගේ පෙනුම ලස්සනට පවත් ගන්න ජිම් ගිහිල්ලා එක හදා ගන්න ක්‍රීඩාවක් කරන්න ඔය කියන දේවල් ඔයා කරගෙන යනවා ඇති. ඒ කොහොමුණත් ඔය සන්ධි වේදනාව කියන එක ඕනම වයසක කෙනෙකුට අදාළ කතාවක්. ඉතින් අන්න එහෙම කෙනෙකුට තමයි අපි කියන්නේ ෆැඩ්නා ඔතෝෂීල්ඩ් එක නේද? ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ඔයාගේ ඔය ශාරීරියේ තියෙන සියලු වේදනාවන්ට ප්‍රතිකාර කරන්න එහෙම නැත්නම් හරියටම හරියන ප්‍රතිකාරයේ විදිහට මේක තෝරගන්න කියලා. දැන් මේක විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා. අපේ ඇඟේ තියෙන සියලු සන්ධි වේදනා සමනය කරගන්න පුළුවන් කියලා.
0: රුපියල් 1920කට තමයි ඔයාට ශරීරයේ තියෙන වේදනා සමනය කරගන්න තියෙනවා. ඔයාට කොන්දේ, බෙල්ලේ, දණහිසේ, උරහිසේ මේ ඕනම තැනක වේදනාවක් තියෙනවා නම් ටක් ගාලා ෆැට්නෝත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් ගන්න. තෙල් එකක් ක්‍රීම් එකක් නෙවෙයි ගෑවට පස්සේ ගෑවද කියලා හොයන්නත් බැරි වෙන විදිහට ගඳක් සුවඳක් නැති හරි සෞම්‍ය ආලේපනයක් තමයි 1920කට ඔයාට ගන්න තියෙන්නේ.
1: රයිට් ඉතින් මේක මේ ප්‍රසන්න සුමඳකින් සමන්විතයි. ඔයාලට පුළුවන් සියලුසයක් අපි කියන ස්වභාවික අමුද්‍රව්‍යවල නිෂ්පාදිත ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගන්න. ඒ වගේම ඒ අතරේ මාට මතක් කරන ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන එතෙන්දි මම ඔයාලට කියන්නම් මේ වෙලාවේ උණට කැස්සට හෙම්බිරිස්සාවට පේයාව එහෙම නැත්තම් වැල්මි පැණිය මේ දෙකම හොඳයි. දැන් කැස්ස හෙම්බිරිස්සාව ගේ නම් තමයි වැල්මි පැණිය පේයාව ගන්න තියෙන උණක් එහෙම තියෙනවා නම් අපිට කොහොමත් පොඩි ගුණක් තියෙනවානේ. අන්න ඒකට වඩ පාවිච්චි කරන්න පුළුවන් කමක්.
0: ඒකට ගන්න බෑනේ.
1: පේහාව. ක්‍රිමිරාජ නිවසින් අවුරුදු 77ක් තිස්සේ දෙන අපිට දෙන නේද? ප්‍රොඩක්ට් එකක් මේක. අර බඩේ අමාරුවට දෙන ක්‍රිමිරාජ කරල් ගුලි වගේම තමයි. මේ තව ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. ඒ නිසා වාඩ පුළුවන් ෆාමසියකට ගිහිලා ඖෂධ සලට ගිහිලා මේක ගන්න.
0: සමහර මේ බෙහෙත් වලින් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවානේ. හැබැයි මේක එහෙම නෑ. 100%ක් ස්වභාවික දේවල් ඇඟට ගුණ දේවල් යොදාගෙන තමයි මේ බෙහෙත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට නිවසරම ගෙන්න ගන්න ඕන නම් 0112 753 889 ට කෝල් එකක් දෙන්න.
1: සයිඩ් ඉෆෙක්ට්ස් කියලා කිව්වම ඔය කනබුණ කෑමවල අපිට තියෙනවා එම අතුරු නේද?
0: ආබාධ.
1: ඒව ගැන කිසිම වගේ වගක් නැති වුණා තමයි. කඩේට ගියා ඕන තරම් ඕන දෙයක් කෑවා. දැන් ඔය අපි කියන්නේ තෙල් සහිත ආහාර, පිටි සහිත ආහාර,
0: සීනි සහිත ආහාර.
1: ගත්තා කියන්නේ වැඩි ආයෙ ඉතින් කොහොමත් සැඳෑ සමයේ හොස්පිටල් එකේ ඉවත් වෙන්න නේද? හිත හදාගන්න.
0: ඔව්.
1: කෘතිම රසකාරක වර්ණක ජීවිතය එකතු කරගන්න නැතුව කැමිටි හදාගන්න ක්‍රමය විජේ නිෂ්පාදන අපිට මතක් කරනවා. ඉතින් අදත් ඔයාලට දවල්ට වෙනකොට මතක් කරන්නේ විජේ ප්‍රොඩක්ට්ස්. විජේ ජාත්‍යන්තර මට්ටම පිළිගත්ත හොඳ ප්‍රොඩක්ට් එකක්, හොඳ ප්‍රමිතියකින් යුතු ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් ඒ නිසා විජේ නිෂ්පාදන ගැන මතක් කරේ. ඒ වගේම මාක්ස්මෙන් ගෲප් එක අපි ඔයාලට කිව්වා අලුතෙන් ජොබ් එකක් කරන්න හිතනවා නම් ඔන්න ව්‍යවසායකෙක් විදියට ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් එක්ක කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අලුත් හැරවුම් ලක්ෂයක් වඩ සම්ප්‍රදාන කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයා කැමති නම් එහෙම නැතුව මේ මාක්ස්මෙන් ගෲප් එක ඇතුළේ ගිහිල්ලා සේවකයෙක් විදියට වැඩ කරන්න ඔන්න දැන් අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ කියන රැකියාව බෑර්තු ටික ඒ අයත් එක්ක කතා කරගන්න පුළුවන්.
0: ඇසරම් කරුවන්ට තියෙනවා පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තමයි මේ දවස්වල රැකියා බෑර්තු තියෙන්නේ. ඉතින් ඔයාලට සුදුසුකම් විදිහට අවුරුදු 18 සම්පූර්ණ කරලා නම් ඕලෙවල් වලට පෙනී ඉඳලා තියෙනවා නම් කණ්ඩායම් හැංගීමෙන් හොඳට කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් නම් වැඩ්ඩා වගේ වැඩ කරන්න පුළුවන් නම් කඩියෙක් වගේ ඔන්න ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයා බලාපොරොත්තු වෙන විදිහට සිත් කන්නාසුළු වැටුපක් වාඩ ගන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන පරිසරයත් හරි සුහදශීලී, වැඩ කරන අයත් එක්ක නිකන් ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ එතන. මොකද ඒගොල්ලොත් හරි සුහදශීලි. මෙන්න මේ හැමදේමත් එක්කම ඔයාට පුළුවන් 0767 867 909 කියන නම්බරකට ඔයාගේ CV එකක් දාන්න.
1: හරි, එහෙමනම් මාක්ස්මෙන් ගෲප් එක ලංකාවම දන්න ඩෝම මැෂින් එක නේ?
0: ඔව්.
1: ඔය මාක්ස්මෙන් කියන නමට වැඩිය ඩෝම කියලා දන්න. ආ, ඩෝම ඔෆිස් එකද? ඔව්, ඩෝම ඔෆිස්. කෝල් එකක් දෙන්න. දැන් මැෂින් එක ගන්න ඕන නම් 0167 769 579. මෙතන මහරගම ඇල්හේන පාරේ තියෙන. 8:54.

Lakhanda Radio ITN Adasiyavasak Purach.

0: ක්විශ්වාසයද වූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100.

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: ප්‍රදේශ කිහිපයක සිදු රියානතුරුවලින් පුද්ගලින් හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා. ත්‍රිකුණාමලයේ හබරණ මාර්ගයේ කිතුල්ලුතුව ප්‍රදේශයේදී මෝටරාතයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහල් ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. මෝටරාතයේ රියදුරා තුවාල ලබා ඇතුළත් කෙරුණේ කන්තලේ රෝහලටයි. මඩකලපුව ත්‍රිකුණාමලයේ මාර්ගයේදී යතුරුපැදියක් ගසක ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. ඒ ගමන් කළ පුද්ගලයා මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වැලිවේරිය පොලිස් වසමේ ඉඳිගහමුල මාර්ගයේ වැබඩ පුළුන්ගස් සන්ධිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් අනතුරකට ලක්ව තිබෙනවා. ඒය මාර්ගයේ නිවතර පැන විදුලි රැහන් කණුවක ගැටීමෙන් අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතුළත් කෙරුණේ රාගම රෝහලටයි. දේවල මහර්ගම මාර්ගයේදී තවත් අනතුරක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථයක් කාන්තාවකගේ ගැටීමෙන් ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාව මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන්
1: කළේ.
2: ප්‍රංශයේ බොරටෝ නගරයේ බටහිර පිහිටි ප්‍රදේශයක ඇති වූ ලැව්ගින්නක් එක්ටයාර 2000ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ගින්න වේගෙන් පැතිර යාමත් සමග වනාන්තරය සහ ගොඩනැගිලි කිහිපයක්ද විනාශ වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පුද්ගලින් දසදහසකට අධික පිරිසක් ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත්තා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන බටයින් 500 දෙනෙකු පමණ යොදවා තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සීරුවෙන් ලක්කඩ.

0: නවයයි විනාඩි 7යි අපි අලුත් පැයක ඉන්නේ. ලස්සන සින්දුවක් මේක. ඕන වෙලාවක අහන්න පුළුවන් එක.
1: ඔව්.
0: හරි.
1: මට නිකන් හෙන නිකන් එහෙම ආවා ෆීල් එකක්.
0: ඔයාට සාමාන්‍ය
1: හතක් මැද ඉඳන්
0: ඉන්නවා. මම මේ සින්දුව ප්ලේ කරනකොට මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ ඔයාගෙන් ඒකට හොඳ ෆීඩ්බැක් එකක් එයි කියලා. සමන වාගේ කියන්නේ ඕනම එකක් ඔලුවට යන ගතිය පොඩ්ඩක් නැහැනේ මදින්නේ නිකන් ස්ලෝනේ
1: ඒක කොහොමද හරියටම කියවෙ
0: මට ආදිහා බැලුවම තේරෙනවා
1: ඇත්තටම කියන්නද ඇත්තටම මගේ මේ දවස්වල නිකන් හරි ස්ලෝ ගතියක් දැනෙනවා මොලේ නිකන් වැඩ කරනවා හරි මදි වගේ
0: දැන් මාව හමුනාට පස්සේ
1: වෙන්නත් පුළුවන්
0: ඔක ගොඩක් අයට උනා ගොඩක් අයට උනා
1: ඒක දෙන්නේ
0: ඔව් ඔව් ගොඩක් කඩ වෙච්ච නිසා මං ආයි මේ කතාව කරේ නේද ගොඩක් අය මේ අතරමං වුණා වගේ
1: වට ආරංචි
0: රයිට් මේ වැඩ කරලා තියෙන කතාවද ඔයා දන්නවද මං ඔය ප්‍රශ්නයක් අහනවා
1: හරි මට ඉස්සෙල්ලා මගේ මොළේ වැඩෙන්න මොකක් හරි කරන්න
0: එක්සයිස් එකක් කරන්න
1: මොකද්ද මොකද්ද කරන්නේ
0: මේ මේ මං ඔයාලට එක්සයිස් එකක් තමයි දෙන්නේ
1: හරි හරි ඔකේ ඔකේ ඔකේ
0: අපි කියන්නේ ඔයාගේ IQ ලෙවල් එක පොඩ්ඩක් බලනවා වගේ වැඩක්
1: ඔකේ
0: මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් IQ ම නෙමෙයි මේක වෙන පැත්තකට යන්නේ ඔයා නිකන් බලන්න ඔයා සාමාන්‍ය දෙනු මහන්නේ හදවත් තුනක් තියෙන සතෙක් ඉන්නවා ලෝකේ කවුද
1: එක පාරට ඔලුවට ආවා
0: ඔකිය
1: මගේ බොයෆ්‍රෙන්ඩ් හිට නෙවෙයිද නෙවෙයිද
0: මං හිතන්නේ ඔයාව මගේ ෂෝ එකට ගැලපෙන්න ඔය පුටුවට ආපු කිසිම කෙනෙක් මේ වැඩේට ගැලපුණේ නැහැ හරි කලින් කෙනත් ඔහොම තමයි ඒ හින්දා මට අරුමයක් නෙවෙයි උත්තරේ
1: නෙවෙයිද
0: නැහැ හරි ඔක්ටපස් කියලා කියන්නේ හිම කෙනෙක් එයාට හදවත් තුනක් තියෙනවා දැන් පුදුම දේ තමයි ඒ හදවත් තුනෙන් දෙකක් වැඩ කරන්නේ
1: නෑ
0: නෑ නෑ
1: කරනවා
0: වැඩ කරනවා
1: හරි
0: වැඩ කරන්නේ එයාගේ ලේ ගමනාගමනයේ සම්බන්ධයි
1: හරි
0: තුන්වෙනි එක ශරීරයට ලේ පොම්ප කරන්න පාවිච්චි කරද්දී අනිත් දෙක නිකන් සාමාන්‍ය ගමනාගමනය කියලා කියන්න අපි ඒ කියන්නේ දැන් ඔය ඒකේ ගිනුම් වලට බැර කරනවා වගේ ඒවා ඒකේ අන්ත්‍ර වලට අවයව වලට
1: හරි හරි
0: ඒකට අනිත් එකෙන් ලේ පම්ප කරනවා හරි ඉතින් ඔය ඔක්ටෝපස් පීනන වෙලාවට ඒ ප්‍රධාන හදවතට වැඩිපුර බරක් වැටෙන නිසා සත්තු මේකට මේ මේකට යාගේ අර ඒ කියන්නේ මේ යාගේ සත්තු ග්‍රහණය කර ගැනීම උපක්‍රමයක් විදිහටත් මෙයාට මේක වාසියක් වෙනවා කියලා කියනවා සාගර විශේෂඥෝ මේ ගැන අදහසක් පළ කරලා
1: තියෙනවා
0: හදවතට වැඩිපුර බරක් වැටෙන හින්දා මෙයාව නිකන් පොඩ්ඩක් පා වෙන ගතිය පොඩ්ඩක් මූදු පතුලට ටිකක් ආශ්‍රිතව ජීවත් වෙන පරිසරය මේ ටික හැදෙනවා.
1: ඒත් මම බැලුවා මං ඇයි පා වෙන්නේ කියලා.
0: හදවත් තුනක්
1: නෑ මගේ හදවත බරයි.
0: මොකද තේන්නේ ඔයා වෙන මොකක් හරි මේ ඔයා වෙන මොකක් හරි ඒකට එන්න හදන්නේ.
1: එන්න පොට හොඳ නෑ.
0: කාව්‍ය ඉක්මනට මේ මෙහෙ આવොත් හොඳයි. නේ. අපි ළමයා ඉක්මනට ගෙන්නු. මං කියන්නේ පොඩි එකා අතේ අරන් ඇවිල්ලා ඔතන තියන් ඉඳගෙන හරි දොයි දොයි දොයිය බබා බයි බයි බයිය බබා නවේ විනාඩි 11යි නැත්ද මං කියන්නේ
1: අනිවාර්යයි
0: අයියෝ මට හම්බුනොත් හම්බෙන්නේ හොමේ එකක් යනකොට මං හිතනවා නේ හොඳ එකක් ඊළඟට එයි කියලා
1: නෑවා නෑවා එන්නේ
0: ජීවිතේ එන්නේම වසංගතයක් කොවිඩ් ඉවරනකොට
1: තව වසංගත
0: අන්නේ වගේ

0: නවයයි විනාඩි 15යි වෙලාව අපි හලුත් පැයක ඉන්නේ. මේ පැය අපි අර මේ හදවත් තුනේ කතා වෙන්න පටන් ගත්තේ. දැන් ඔය මේ හදවත් තුනක් කියලා කියනා වගේම තමයි අපිට මොළ දෙකක් තිබුණා නම් කොහොමද? අර එක කාලයක ලංකාවේ කතා වුණානේ මොළ හතක් ගැන.
1: ඔව්.
0: මට මතකද එහෙම කතාවක් තිබුණා. මොළ දෙකක් තිබුණා නම් අඩුතර එක මොළයක් තියලා මේ ගානට වැඩ කරනවන්නේ. පාකිස්තානයේ කියන රටට අන්න ඒ වගේ මොළ කීපයක් සහිතව වැඩ කරන පාලකයෝ පිරිසක් මං හිතන්නේ මේ වෙලාවේ පත් වෙලා ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? ඇමරිකාව සහ ඉරානය අතර පහුගිය දවස්වල ඇතිවෙච්ච ප්‍රශ්නේ
1: වදන්නෝනේ.
0: ඒකට මැදිහත් වුණානේ පාකිස්තානේ. ඒ මැදිහත් වීම ලෝකෙ දැක්කානේ හනේ හරි ෂෝක්. පාකිස්තානි මාරයි මාර තැනක ඉන්නේ. නියමයි.
1: බලන්නනේ කරපු වැඩේ.
0: ඒගොල්ලන් මොලේ ඒගොල්ලන්ගේ මොලේ කොහොමද දන්නවද?
1: ඒගොල්ලෝ
0: මාර ප්ලෑන් එකක් ගහලා තියෙනවා. තව පොඩ්ඩෙන් අපි ඒ ගැන කතා කරන්න. නවය විනාඩි 16යි මේ පැයත් අපතක් කරනවාට පැල්ලත් කිරිවිතුරු කරස් බලන්න ලංකාවේ අපේ කිරිගොවීන්ට නේද අපේ කිරිගොවීන් 30,000ක් විතර පැල්ලත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් ලංකාවේ අපිට ආඩම්බරයක් අපි දැන් උදේට නැගිට ගාම්බුණ කිරිවිතුරුව අපේ එකක්
1: දේශීය දෙයක්.

0: පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේන
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: රීදා ලයිව් බීට් එකට මික්ස් වෙනවා.

0: රාජ්‍ය බැංකූක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: 9:24 වෙලාව. දැන් අර කියපු කතාවට යන්නේ. පාකිස්තානය පැත්තට යන්න. දැන් වදන්නවා ඇමරිකාව සහ මේ අපිට අදාළ කතාවක් නෙවෙයි, අපේ කලාපේ කතාවක් නෙවෙයි, අපිට වැඩක් නැතිව කතා කරනවා නෙවෙයි. කවුරු හරි දෙන්නෙක් ගහ ගන්නකොට කවුරු හරි කෙනෙක් මැදිහත් වෙනවානේ. මැදිහත් වෙලා රණ්ඩුව ගොඩාක් වෙලාට විසඳනවානේ. එහෙම විසඳපු හින්දානේ මම අදටත් ජීවත් වෙන්නේ. මගේ පොඩි කාලේ ගිය රණ්ඩු හැටියට කවුරු හරි මැද්දට පැන්නේ නැත්තම් මම මැරෙන්නේ වයස අවුරුදු 7 8.
4: ගුටි කාලද?
3: ඔව් කාගෙන් හරි ගුටි කාලා. හරි. ඒ කියන්නේ දැන්ටත් මගේ යාළු හැම එකක් කියනක් තමයි ඔබ පුදුමයි කාගෙන් හරි ගුටි කාලා කරුනේ. හරි. ඒ වගේ ඇමරිකාව සහ ඉරානය අතර ওই පැවති යුද්ධෙට යම් තාක් දුරකට පාලනය කරන්න, එහෙම නැත්නම් සටන් විරාමයක් එක්ක සටන් විරාමයකට මඟ පාද ගන්න මේ මැදිහත් වීම කරේ අනිත් රටවලට වැඩිය පාකිස්තානි. පාකිස්තාන රජය ඇමරිකාවෙන් මේ ඉල්ලීමක් කරා, ඉරානයෙන් ඉල්ලීමක් කරා. අපි මේක ඇවිල්ලා මේසෙට ඇවිල්ලා කතා කරලා විසඳගමු, රණ්ඩු කරගන්න ඕනේ. දැන් හැබැයි මේක පිටිපස්සේ අපි දැක්ක කතාවට වැඩිය වෙන ලොකු කතාවක් තියෙනවා. හරි ලස්සනට දැක්ක මේක බලන්න. පාකිස්තානයේ සාමය සඳහා කැමති රටක්. බලන්නේ මැදිහත් වීම
4: බලන්නේ ආට හිතෙත් නැහැ. හැබැයි ඉතින් රටවල් දෙක සමාදාන කරන්න ට්‍රයි කරනවනේ නේද?
3: දැන් මෙහෙමයි, පාකිස්තානය ඇමරිකාවෙන් සල්ලි ඉල්ලනවා. දැන් අපිට වෙච්ච වැඩේම නෙවෙයි සාමාන්‍ය අපිට වෙන්නේ අපේ ජීවිතේ.
4: ඔව්
3: අන්න ඒ වගේ වැඩක්. සමහර අයව අපි මැදිහත් කරගන්න අපි ජීවිතේට.
4: ඔව්
3: ඊට පස්සේ ඉතින් අපි හිතනවා හොඳ චේතනාවක්
4: ආවේ එන්න කියලා.
3: බැලුවම ඇවිල්ලා තියෙන වෙන ප්ලෑන් එකක් ඉතින් තියාගෙන
4: වාසියක් සඳහා.
3: ඔව් ඒ කියන්නේ අපිව මිස්යූස් කළා වගේ එකක්.
4: ඔව් ඔව්
3: අපිට දැනෙන්නේ අන්න ඒ වගේ. දැන් ඇමරිකාව බලලා ඈ දැන් මුම් මේ මැදිහත් වෙලා අපි මේ සාම සාකච්ඡා වල ගිහින් තියෙනවා. මේ සල්ලි ඉල්ලන්න
4: සල්ලි වලටද කරේ?
3: පාකිස්තාන රජය ඉල්ලලා තියෙනවා. ඒ පාකිස්තාන රට කියන්නේ රට පහුගිය කාලේ මාර විදියට කඩාගෙන වැටුණා. දැන් අපි කියනවනේ අපි ආර්ථික වශයෙන් බංගකොලොත් වුණා, මාර අපි වගේ නෙමෙයි ගන්න දෙයක් නැති වුණා.
4: ඔව්
3: එහෙම තිබ්බ රටක්. පාකිස්තානේ වැළුවා මේලා මොකද්ද ගහන්න පුළුවන් ප්ලෑන් එක. අරගොල්ලෝ රණ්ඩු වෙනවා. මැදිහත් වුණොත් ලොකු ලොකු අය කියලා දෙන්නේ. හදිසි මූල්‍ය සහනයක් විදිහට දෙන්න කියලා ඉල්ලලා
4: තියෙනවා.
3: අර පරණ කතාව නෙමේ. ඌරු මොනවද තලනකොට අරගොල්ලන්ට රජ මගුල්ලු
4: හමංකුකුලන්ට
3: අහලා තියෙනවා. මත්තමකට අහලා තියෙනවා. පාකිස්තානයේ මේ වෙනකොට ඉන්න ඔය දැඩි විදේශ විනිමය හිඟය අන්න ඒක තමයි මේකට ලොකුම හේතුව. ඉතින් පාකිස්තාන රුපියල වේගයෙන් බාල්දු වී තියෙන අපේ එක මොනවද පාකිස්තානයක වෙන එක දැක්කම
4: දැක්කම
3: ඒකට විසඳුමක් විදියට තමයි විදේශ විනිමය තැන්පතු ස්ථාවරව තියාගෙන යන පාකිස්තානයේ මේ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 10ක මුදලක් ඉල්ලලා
4: තියෙනවා.
3: ඉතින් හොඳ චේතනාවෙන් ආවෙන්නත් පුළුවන්, ආවට පස්සේ හිතෙන්න පුළුවන් අපි මොකටද නිකම් මේ
4: පරිප්පු කන්නේ.
3: මේකට කීයක් හරි එක්ක ගන්නෝ නා. ඉතින් පාකිස්තාන කොහොමද මොල ටික
4: මොල ගෙන අපු නැව් මෙන්න මේවා.
3: කොහොම නමුත් ඇමරිකා ඉරාන අර්බුදය තාම අවසන් වෙලා නැහැ. දෙරට අතර තියෙන ඔය ඇති කරගත්ත අවබෝධතා කිවිසුම මේ වෙනකොට අවලංගු වෙලා තියෙනවා. ඉතින් ඇමරිකාවෙන් ඉරානයට ගහනවා. ඒ ගහන අතරේ ඇමරිකාව ඇහුවොත් දැන් මුකුත් සාම කතාවක් නැතුව ඇයි අපි වට සල්ලි දෙන්නේ? එහෙම වෙයිද දන්නේ
4: නැහැ.
3: කොහොම නමුත් මේක තමයි දැන්ට තියෙන තත්ත්වය. ඉතින් කවුරු කවුරුත් නේද චාන්ස් ගාම වාසිය ගන්නවා, තමන්ගේ පැත්තට ගන්නවා.
4: අනිවාර්යයෙන්.
3: ඒ නිසා එන්නේ මොකාටද කියලා තේරුම් ගන්න ඕනේ. සමහර ලාඩ මිනිස්සු එන්නේ මේ මේක අපේ ජීවිතවලට ඇප්ලයි කරගත්තොත් වාසියක් බලාගෙන.
4: හොඳකට නෙවෙයි.
3: ඔව්. එන්නේ ඔළුව අත ගාලා අන්නේ කියලා. ඒකේ මොකක්hari chance එකක් ගන්න. හරි. 9 විනාඩි 28යි අපි රයිනෝ රූෆින් වාඩ වාසියක් වෙන ඔයාට සුබ ආරංචියක් මේ දවස්වල මතක් කරනවා. ඒ තමයි මේ දවස්වල තියෙන ওই උණුසුම් කාලගුණයටත් එක්ක ඔයා අලුතෙන් ගෙයක් එහෙම හදනවා නම් වහල එහෙම වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා නම් වඳුරෝ එහෙම පැනලා ගෙදර උළු වලට වැඩිය තියෙන්නේ බිනිච්ච උළු කැට සහිත හිල් සහිත වහලයක් නම් ඔයා දැන් ෂීට් එකකට මාරු වෙන්න ඕනේ. ඒ ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියම්. ඒකනේ කියන්නේ.
4: ඔව්.
3: ෂීට් එක නියමයි. හොඳ ප්‍රමිතියෙන් තියෙනවා. මේගොල්ලෝ අලුතින් එකතු කරලා තියෙනවා මැටි ආලේපනය යටින්. ෂීට් එකට යටින්. එතකොට ලස්සන පෙනුමක් සහ අර ෂීට් එක රත් වෙන එකේ උණුසුම ගේ ඇතුළට දැනෙන එක අඩුයි. ඊට පස්සේ උඩ තියෙන ජල විකර්ෂක ආලේපනය නිසා ෂීට් එකට වතුර වැටුනම අර නිලුම් කොළයට වතුර වැටෙනවා වගේ ඉක්මනට එතන ඉවත් වෙලා යනවා. ඉතින් දියසෙල් බැඳින්න නැතුව, පාසි බැඳින්න නැතුව, දුර්වර්ණ වෙන්න නැතුව ෂීට් එක කාලයක් තිස්සේ ලස්සන පෙනුමට පාත්ව ගන්න අවස්ථාවක් තියෙනවා. රයිනෝ රූෆින් ප්‍රීමියම් කියලා කියන්නේ වසර 60ක් තිස්සේ ලංකාවේ අපිත් එක්ක හදාගත්ත විශ්වාසයක් එක්ක මාකට් එකට එන ෂීට් එක. ඉතින් ඒ නිසා ඒජන්ට් කෙනෙක් ළඟට යන්න රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරේ. ඩීප්ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප්ටෙක් එකට කෝල් එකක් දෙන්න. මොකද ලංකාවේ වැඩිම ප්‍රොජෙක්ට් ගණනාවක් කරේ ඩීප්ටෙක්. Facebook එකට යන්න වැඩිපුර යාගේ විස්තර දැනගන්න පුළුවන්. ඒගොල්ල කරපු ප්‍රොජෙක්ට් වල ෆොටෝස්, වීඩියෝස් තියෙනවා, කමෙන්ට්ස් තියෙනවා. වැඩ කරගත් අය තමන්ගේ ගෙදර ෆැක්ටරි එකේ, සාමාන්‍ය ඔෆිස් වල, මේ ඕනම තැනක ඩීප්ටෙක් සෝලා හයි කරලා තියෙනවා. ලංකාවේ වැඩිම මම හිතන්නේ පහුගිය අවුරුදු 1.5 2 ඇතුළත සෝලා හයි කරේ ඩීප්ටෙක් සෝලා.
4: මේ ඔයා ලස්සන වෙලානේ අද. මට ආගේ අමුතු ලුක් එකක් පේනවානේ.
3: ඔව් අද මූණ හදුවානේ.
4: මේ රුපියල් 5000ක් නේ.
3: ඔයා එහෙමයිනේ. අර අර පාකිස්තානේ මොන වගේ
4: රෝ මන් දැන් ඒ ක්‍රමයේ අනුගමනය කරනවා.
3: ඊට වැඩිය පොඩ්ඩක් තව පොඩ්ඩක් දියුණුවලා ඉන්න. මොකද මම ඔය කට්ට කෛරා ටික වෙට්ට පිත්තල ගැති ඔක්කොම පහු කරලා ඇවිල්ලා
4: ඉන්නේ. ඔක්කොගෙම කාලා ඉන්නනේ.

0: තාප්පෙන් පැනපුයි කෝබලන්
1: ඉන්න වගේ ඉස්සර
0: තාප්පෝලින් පැල්ල නැද්ද
1: මට
0: අපි ස්කෝලේ කාලේ තාප්පෙන් පැන්න
1: මට උසලාන
0: අපි ඕන තරම් තාප්පෝලින් පැල්ල තියෙනවා ගුටි කාලා මැරෙන්නත් ගිහින්දී රයිට් ට්‍රික් එක කරන් ඉක්මනට එන්න 9 විනාඩි 32යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: දැන් බලන්න ඊයේගත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්ද මෙන්න අංක ටික බලන්න මම මොනාර කියන්නේ වහන් ඉන්න අහගෙන ඉන්න වැඩේ නෙමෙයි ඉන්නේ
1: වැඩේ ඉන්නේ ඔයාලට ඩිස්ටර්බ් කරේ නෑ
0: ටිකට් ගත්තේ නැති අයත් ඔහොම තමයි ඉතින්.
1: හොරාගේ.
0: ඔය ඉන්න අපිට අදාළ නැහැ නේ කියලා. එහෙනම් අදාළ නැති එකක් නෙමෙයි ඔයාලට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලය දැන් දීලා තියෙනවා. බලන්න දැන් ඊයේ ගත්ත අයට අංක ටික කියලා ඉන්නම්. මේෂ ලග්නයේ සහිතව සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵලය ජයග්‍රහය අංක 16 27 40. ඊට පස්සේ ජය ලොතරැයි ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 5 අංක 8 අංක 6 සහ අංක 8. අද සම්පත ගත්තනම් අංක 9 අංක 2 අංක 2 අංක 9 අංක 2 අංක 1 අංක 2 අංක 9 අංක 2 L අකුර තියෙන්න ඕනේ. හඳහන් ලොතරැයි ගත්තනම් මකර ලග්නය සහිතව අංක 4 අංක 9 අංක 20 සහ අංක 53. ධන නිදානයේ N අක්ෂරයත් එක්ක අංක 27 අංක 39 අංක 53 සහ අංක 66. මෙගා පව ලොතරැයි T අක්ෂරයත් එක්ක ජයග්‍රහි ප්‍රසාද අංක 4 ජය අංක අංක 8 අංක 22 අංක 28 සහ අංක 48. එවැගේම ගොවිසත ගතනම් V අක්ෂරයත් එක්ක අංක 33 අංක 54 අංක 55 සහ අංක 74. මහජන සම්පත L අක්ෂරයත් එක්ක අංක 8 අංක 6 අංක 1 අංක 2 අංක 9 සහ අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දවසේ ඔබට ප්‍රතිඵලයේ විදිහට ඊයේ දවසේ දිනුම් මැදීමේ ප්‍රතිඵලයේ මතක් කරේ. ඉතින් අදත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සුපිරි ජයග්‍රාහකයෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න. මේ දවස්වල වැඩිපුර ගන්න ඕනේ ටිකට් එක තමයි මහජන සම්පත. මහජන සම්පත සුපිරි කෝටිපති වාසනාවන්තය 12 දෙනෙක් මේ 2025 අවුරුද්දේ මේ වෙනකොට බිහි කරලා තියෙනවා. සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රාහකයෝ 300කට වැඩි පිරිසක්, රුපියල් 110 ජයග්‍රාහකයෝ 5 දෙනෙක් සහ ලක්ෂපතියෝ 6000කට වැඩි පිරිසක්. ඒ වගේම යතුරු පැදි දුන්න, රන්කාසි, වවුචර්පත් මේ වගේ රට පුරා වාසනාවන්තයෝ බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය මේ වෙනකොට 2025 වර්ෂයේදී රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට වැඩි මුදලක් දීලා තියෙනවා. එතකොට මේ වෙනකොටත් 12 සුපිරි ත්‍යාගලාභිය මහජන සම්පත බිහි කරා මේ අවුරුද්දේ. ඉතින් එයා යක්කල ප්‍රදේශයේ GS නානායක්කාර මහත්තයාගේ ටිකට් වලින් තමයි බිහි කරන අවස්ථාවක් ලැබුණේ. කෝටි 2ක සුපිරි ත්‍යාග, 125 පළවෙනි ත්‍යාග, ලක්ෂයේ ත්‍යාග සමග අනෙකුත් සියලු ත්‍යාග මහජන සම්පත ලොතරැයිපත් හරහා දිනා ගන්න පුළුවන්.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන මහජන සම්පත රුපියල් 40කින් තමයි ඔයාට මේ දේවල් ඔක්කොම ළඟා කරලා දෙන්නේ.
0: ඉතින් අද ටිකට් එකක් ගන්න, ඔය ටිකට් ගන්නෙම නැති අයට කියන්න තියෙන අනේ ගන්න ටිකට්
1: එක. එහෙමයි ටිකමන්ට් ඇදෙනවා කියනවනේ.
0: ඔව්. අරගෙන බලන්නකෝ. ඇදුනොත් එහෙම අපිටවත් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩ යන්නයි ඕනේ.
1: එච්චරයි.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ බලාපොරොත්තුව තියෙනවා. 9 විනාඩි 36යි.

0: නවයයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
4: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
5: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ් නේ.
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් X5 සහ සුම් X5 සියත් ද රෝඩිස් වර්ස්.

ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: උදේ 9යි විනාඩි 40 කීයද වෙලාව? 47යි. හරි. සින්දු අහලා වුණේ?
1: අහන.
0: සින්දු අහලා එමුද මොකද කරන්නේ අපි? මෙතන ඉක්මනට මතක් කරලා යමුද ඩෝමා මාක්ස් පෙන් ගෲප් එක ගැන.
1: හරි.
0: මාක්ස් පෙන් කියලා කියන්නේ වාට දැන් අලුතෙන් ජොබ් එකක් කරන්න නේද? ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න කියන තැනනේ.
1: ඉතින්
0: අනිවාර්යෙන්ම හොඳ තැනක් මෙතන. හොඳ පැටුපක් හම්බෙන ආකර්ෂණ දීමනා රසක් සහිත සුවපහසු පරිසරයක් තියෙනවා මානසික වශයෙන්. වැඩ කරන්න මෙතනට වාගේ CV එකක් දාන්න.
1: දාන්න මෙන්න මේ නම්බරයකට 0766-760-990 කියන අංකයට දාන්න. ඇසුරුම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට මේ දවස්වල රැකෑබැර්තු තියෙනවා.
0: රයිට් එවනම් ඔය තාරුණ්‍යට මතක් කරනවා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද පෞගිය කාලෙම මේ ඒගොල්ලෝ ව්‍යවසායික රසක් රට පුරාම බිහි කරපු ආයතනයක් ඩොමයික ඒ මාක්ස් පෙන් හොල්ඩින්ග්.

0: හරි එමන අපි යන්න හදන්නේ අද අපි මේ උදේ ඉඳලා නේද පැය තුනක් ඉතින් වැඩ කරානේ දැන්
1: ඇතිනේ
0: මේ සතිය වැඩ ඉවර කරන හැමෝටම කියන්න තියෙන්නේ ලබන සතිය මීට වැඩිය ගැම්මෙන් වැඩ කරන්න පටන් ගන්න ඇසල පොහේනෝ මේර විහාරස්ථානවල විශේෂ දේවල් සිද්ධ වෙනවා
1: තන්සල් තියන
0: මේ පාර අපි ඇසල එකට සමනක් රැස් තියෙන ගණේවම පුරාණ රජමහා විහාරස්ථානේ කත්නෝර් විහාමුදුරන්ගේ පන්සල හරි නිකවැරටි
1: ඔව්
0: මේ පාර හේ ඉඳන් තමයි සවනක් රැස් වෙනසනාන ගියන්නේ. ඉතින් පුළුවන් අය ඉන්නවා නම් ඒ පැත්තේ අහලා පහලායි ඔන්න දැම්ම ඉඳලම කියනවා එන්න සවනක් රැස් වෙනසනානත් එක්ක උදෑසන ඉඳලම සම්බන්ධ වෙන්න. ලක්ෂණ ශාසනාලෝක වෙනසනානත් මේ පාර හේ ඉඳන් කරන්නේ. ඉතින් කත්නෝරිය ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරන්න ලංකාව ගොඩක් අය හරි කැමති. ඉතින් ITN එක බලන්න පුළුවන් ඉතින් යන්න පුළුවන් කමක් නැත්තම් දොර පැත්තක ඉන්න කෙනෙකුට ආයෙත් කත්නෝරිය පැත්තේ මම කියනවා ගණේව මේ පුරාණ රාජමහා විහාරයේ ළඟ නැත්තම් ඒගොල්ලන්ට ඉන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් ඇසල පොයට තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. බලමු අපි පොඩි පොඩි දන්සල් ටිකක් එහෙම තියෙනවා. ඇසල වලට දන්සල් දෙනා ඉන්නෝනේ.
1: ඉන්නවා.
0: ඉතින් ඒගොල්ලන්ටත් මතක් කරනවා. හොඳයි. ඔයගොල්ලෝ තමයි නියම කාලේ දන්සල්
1: දෙන්නේ. මම දැක්ක මේ වෙනකොටත් බෝඩ් කීපයක්ම.
0: හරි. එහෙමනම් අපි යන්නම් අද මේ සතියේ අපි වැඩ ඉවර කරන්නේ පැලත නිෂ්පාදනයත් මතක් කරලා පැලත අයිස්ක්‍රීම් යෝගට් ගැන මතක් කරනවා පැලත කියන්නේ කිරිපිටි විතරක්ම නෙමෙයි තව නිෂ්පාදන ගන්නවත් තියෙනවා සුපර් මාකට්ස් වල බලන්න ඕන තරම් අපිට මේ ඔය හොඳම හොඳ යෝගට් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක් ගුණාත්මක බව මිල ඔක්කොම පැත්තෙන් මම මේ හොඳයි කියලා කියන්නේ පැලත විජේ කුළුබඩු ගැන කතා කරා විජේ පපණන් ගැන මතක් කරලා යනවා අද දවල්ට වෙනකොට ඔය හැමදේම අතරට විජේ පවඩමක් එකතු කරගන්න ස්වභාවික ටේස්ට් එක කියන්නේ දැන් ඔය පපණන් වල අපි බලාපොරොත්තු වෙන ටේස්ට් එකක් තියෙනවනේ අන්න ඒක අර හොඳට ලුණු ඊට පස්සේ තිරිඟු පිටි නේද ඒ මිශ්‍රණය එක වෙන වෙන කතාවක් මේක පපණන් කියලා කියන්නේ වෙන සංස්කෘතියක් ඉතින් විජය නිෂ්පාදන විජය පපණන් ගැන මතක් කරේ ඒ වගේම සීට් ටයර් එක ගැන කිව්වා අඩු වේගකින් ගෙවෙන නේද වැඩි මේ කිලෝමීටරයක් හරි යන්න පුළුවන් පදින්න පුළුවන් ටයර් එක තමයි සීට් ටයර් එක
1: දෙක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
0: ඔව් ග්‍රිප් X5 සහ සූම් X5 කියන ටයර් දෙකම ඔයාලට ගන්න පුළුවන් ඔයාගේ ස්කූටර් එකක්ද එහෙම නැත්නම් බයික් එකක්ද ඒ බයික් එකේ ස්වභාවය අනුව ටයර් එක තීරණය කරනවා ඉතින් ත්‍රෙඩ් පැටර්න් එක නිසා තමයි ගොඩ කාලයක් මේ ටයර් එක ගෙවෙන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ ඒ වගේම වංගුවක් ගන්නකොට උනත් හරි පරිස්සම්
1: හරි එහෙනම් ඉතින් ඒ බයික් එක ගැන මතක් කරන්නේ ඒක වගේම ලුක් එක ගැන මතක් කරන්නේ ප්‍රීමියම් ලුක් එකකින් හින්දා ඕන තැනක ගිහිල්ලා බය නැතුව ටයර් එක පේන නතර කරලා තියන්න පුළුවන් සියටර්ම තෝරගන්න ඔයාගේ හීනට යන පාරට බයික් එකේ නතර යන කෙනෙක් නම් ඔයාගේ හීන වලට විශ්වාසදායි විශ්වාසවන්තම සහකාරය තමයි සියටයි කියලා කියන්නේ
0: එහෙමනම් අපි ආයෙ හම් වෙනවා සඳුදා උදේ 7ට ගින්නක්
1: එතකන් පරිස්සමින් ඉන්න මං අනු කියන්නද
0: මං අසංකයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
7: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: දෙමටකොඩ කුපියාවත සුසාන භූමිය ආසන්නයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටයි ඇතුළත් කෙරුණේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකුට වෙඩි තැබීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඇමරිකාව සිය වෙළඳ හවුල්කරුවන් රැසකට තීරුබදු පනවා තිබෙනවා. බලහත්කාරී ශ්‍රම යොදා ගැනීමෙන් නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙලෙස තීරුබදු පනවා තිබෙන්නේ. භාණ්ඩ නිෂ්පාදනය සඳහා බලහත්කාරී ශ්‍රම යොදා ගැනීම වැළැක්වීමට එම රටවල් අපොහොසත් වී ඇති බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළා. ඇමරිකාව තම වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකුට පමණ මේ හේතුවෙන් නව තීරුබදු පැනවීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඔවුන් ඇමරිකාවේ භාණ්ඩ අපනයන බහුතරයකට දායක වනවා. එලෙස 10% සිට 12% දක්වා වූ තීරුබදු පනවා ඇත්තේ බ්‍රිතාන්‍ය, චීනය, යුරෝපා සංගමය, කැනඩාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් ඉලක්ක කර ගනිමින්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සුබෝ දාසනක් උදේ 10යි විනාඩි 3යි.
0: රේඩා වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට්. අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
3: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා.
2: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9
1: ලකන්ඩ රේඩියෝ ITN.

good morning. අද අන්තිම දවසද සතියේ. සිකුරාද කියලා කියනකොට චුට්ටක් විතර මොහොත් එක වෙනස් කරගෙන සතිය අන්තර ලෑස්ති වෙනවා නේද? අද උදේ චුට්ටක් විතර නැගිටිනකොට පොඩි සතුටක් ආවද? හා නේ, අද සිකුරාදානේ. එතකොට තව දවස් දෙකක් පුංචි නිවාඩුවක් ගන්න පුළුවන් කියලා වගේ එකක්. ඕව එහෙම හිතෙන්න ඇති නේද? ඉතින් ආට අද මූඩ් එක ෆික්ස් කරගන්න පුළුවන් හොඳම වෙලාව. ඉතින් කැමති සින්දු අහන්න පුළුවන් ඔයාට. FM 93.5 93.7 මාව අහගෙන ඉන්න පුළුවන් ඔයාට දවල් එක වෙනකන්. ඉතින් පරක්කු වෙන්න එපා, මන්ද පමා වෙන්න කලින් ඉක්මනට එන්න මේ පැත්තට. ඔයාට 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න පුළුවන්. මේ සතියන්තර ලඟ වෙලා ඉන්නකොට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න, ඉතින් ආදරය කරන කෙනෙක්, එම නැත්තම් වාගේ වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක් එකතු කරගෙන වැඩ කරන ගමන් මහන්සිය පහළව නැති කරගන්න හොඳම වෙලාව. ඉතින් මේ තමයි හાર્ට් බීට්. උදේ 10 වෙනකොට ඉතින් පඩක් විතර සතුටින් ඉන්නවනේ. ලස්සන සින්දු ටිකක් අහන්න, නටන්න පුළුවන් සින්දු ටිකක් අහන්න, ඔයා කැමති සින්දු ටිකක් අහන්න, එම නැත්තම් වාමට කෝල් එකක් දුන්නට පස්සේ ඔයා කැමති සින්දුවක් ඉල්ලගන්න, මේ ඕන දෙයක් අදනම් පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව මේ පැත්තට එන්න. ලස්සන සින්දුවක් මං ලෑස්ති කරන් ඉන්න ඔයාට. සමහරක් වෙලාවට මේ කලු සින්දුවක් වෙන්න පුළුවන් ඔයාට, මේ අපි FM එකෙන් ඇහෙන. ඉතින් ඔයාට පුළුවන් මේ සින්දුවට ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. ඉතින් අහගෙන ඉන්න දවල් එක වෙනකන් මම යෂ්.

0: දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979
3: 75 සිරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ක්‍රිමිරාජ සුවසේද ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
3: ක්‍රිමිරාජ සුවසේද.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේදවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

උදේ 10 විනාඩි 28යි. ඔය හાર્ට් බීට් එකගෙන ඉන්න වෙලාව අද ටිකක් සතුටින් නෙදින්නම්. මට පේනවා. නෑ නෑ නෑ මං දන්නවා ඔයා මට චැට් එකට ගොඩාක් දේවල් එවලා තියෙනවා. එතකොට මට හිතෙනවා ඔයා නිකන් ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් කියලා. ඇත්තද මං කියන්නේ මේ? කියන්න බලන්න. දැන් පහුගිය දින කිහිපේ කුමල් පෙරහැර පටන් ගත්තා නේද? ඊපු කෙනෙක් ඉන්නවද? ඒ ළඟපාතින් නෑ නං යන්න ඇති නේද? පෙරහැර බලන්න. ඉතින් ඒකේ තරම්ම ලස්සන ඇනි සංස්කෘතික විදිහට නැටුම්ද ගිනිගිරි සම්දර්ශනය වගේම මේ හැම සෙනඟක් එකතු කරගෙනම හරි ලස්සන විදිහට මේ පෙරහැර පවත්වන රාත්‍රී කාලයේදී ඒක මම හිතන්නේ බලන්නම යන්න ඕන දෙයක්. දැන් දන්නවද දැන් ගොඩක් වෙලාවට දැන් කුමල් කියන නම අපිට කොහොමද එන්නේ නැත්තේ? මේ කියන්නේ කුඹල් කියන නම අපිට ඉස්සර කාලේ ඉඳලා ලැබුණේ දැන් ගොඩක් වෙලා පෙරහැර කුඹල් වත්ත. ඒ කියන්නේ කුඹල් කරුවන්ගේ ප්‍රදේශය හරහා ගමන් කරන නිසා තමයි ඒ කුඹල් පෙරහැර කියලා නම ලැබුණේ කියලා කියනවා. මේ කුඹල් පෙරහැරේ විශේෂත්වය තමයි දැන් මුල් පළවෙනි දවසේ කුඹල් පෙරහැර ආරම්භ වෙනකොට ඉත සාමාන්‍යයෙන් දින 5ක් විතර තියෙනවනේ. ඒ වගේම තමයි මේක අවසන් වුණාට පස්සෙත් ලොකු සෙනඟක් ඒ වගේම අලංකාර රන්දෝලි පෙරහැර දින 5ක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් කුමල් පෙරහැරේදී දල්දා කරඬුව වැඩමවනවා. ඒ වගේම ඇතා, ඒ වගේම තමයි පාරම්පරික නැටුම් කණ්ඩායම්, ඒ වගේම බෙර වාදනය, මේ හැමදේමත් එක්ක කසකරුවන්, ගිනිගලි නර්තන ශිල්පීන්, ඒ විතරක් නෙවෙයි කොඩි අරගත්ත අය, මේ හැමෝම එක පිරිසක් විදිහට ගමන් කරනවා නේ රැට ඒ පෙරහැරේ. ඒක ඒ තරම්ම ලස්සනයි. දැන් පළවෙනි දවස්වල වඩා ටික ටික දවස් කීපයක් ගෙවිගෙන යනකොට මේ පෙරහැරේ තියෙන ලස්සන මම හිතන්නේ ගියපු කෙනෙක් දන්නවා ඒ තරම්ම ලස්සනයි කියන දේ. අර පළවෙනි දවස්වල වඩා ඒක ටිකක් ඊට වඩා ලස්සන වෙනවා පහු වෙනකොට දින කීපයක් යනකොට. ඉතින් දැන් අවසන් වෙන්න ළඟයි. ඉතින් දැන් මේ දවස්වල දැන් පටන් අරගෙන තියෙන 15 වෙනිදා පටන් ගත්තා. ඉතින් ඔයාටත් යන්න පුළුවන් ඒ අහල පහල ඉන්න කෙනෙක් නම්. එහෙම නැත්නම් දුර හිටියත් කමක් නැහැ, ඒක බලන්න යන්න නේද? ගමන් අපි යමුද බලන්න මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. උදේ 10 විනාඩි 30ක් වෙනකොට හાર્ට් බීට් චැට් එක පැත්තට චැට් එක පිරීලා තියෙන්නේ. හાર્ට් එක බීට් වෙන මේ වීකෙන්ඩ් එක ලඟ වෙනකොට ඔයා ඉතින් සතුටින් ඉන්නකොට මැසේජස් ගොඩාක් එවලා තිනව මට. එහෙම තමයි ඉන්න ඕනේ නේද? අද ලස්සන සින්දුවක් දෙන්න. ඇයි ඉතින් බැරි? අද නම් ඉල්ලන ඕන සින්දුවක් දෙන්නවා. සරච්චණ්ඩයිස් තමයි ගලේ කඩේ රයිගමින් මැසේජ් එක දාලා තින්නේ මට. ඔයාව එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. දරණීගල පැත්තෙන් සිරු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. දිෂිනී කඩෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සද්දට වැඩ කරන තැන ලක්කඬ දාලා තියාගෙන පොඩක් මහන්සියක් පහලුවක් නැති වෙන්න ලක්කඬ අහගෙන ඉන්න සද්දටම. එවගේම මේ රන් කවුද මේ අක්කේ දිනකසේ රණාල දිනකසුපයි කී වැඩ කර හැමෝමත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන හැමෝම එකතු කරගන්න කියලා සචින්ත. ඒ වගේම දිනකසව ඉතින් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙන ප්‍රදීප් එකතු කරගන්න කියලා දෙන. ඉතින් ඔය විදිහටම අහගෙන ඉන්න මේ සිකුරාදා ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා දිනවා වෙනුවෙන්ම අපිත් එකතු වෙනවා. මේ පැත්තෙන් කෑගල්ලෙන් තමයි මැසේජ් එක දාලා දෙන්න මට දුමින්ද ඔයාව එකතු කරගන්න ඕනි. ඒ වගේම ලක්මාල්, චතුරිකා, මිහිරාණි, දෝසෙහෙනි, ඒ වගේම නොමායා. මේක අමුතු ලස්සන නමක්. මීට කලින් මට හම්බ වෙලා නෑනේ නොමායා. ඔයාට තමයි මම මේ කියන්නේ. ඒ වගේම හිරුජ පුතා එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මේ විදිහටම ඔයා කැමතිම සින්දුවක් අහන්න. අද අපි චුට්ටක් කතාව අඩුවෙන් යමුද? කතාව අඩුවෙන් සින්දු වැඩි එක ගයිද මාත් එක්ක? එක ගයි නම් කියන්න බලන්න මේ වැඩේටම ලස්සන සින්දු ගොඩක් අහන්න පොඩක් කතාව අඩුවෙන් අපි යමු නේද? දවල් එක වෙනකන් තියෙනවා. ඉතින් ඔයාලටයි මටයි උදේ 10 විනාඩි 30

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 36යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද
3: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ යාමට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Charu.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: casa.
1: මතත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයය.

0: රේඩියෝ ITN
1: රටට වග කියන රේඩියෝ
2: උදේ 10:40
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

දහය පැය හරි ඉක්මනට ගෙවිල යනවා නේද? වෙලාව ගෙවිල යනකොට දවසක් දවසක් ගානින්ම ඒ කියන්නේ ඉතින් ඔයත් චුට්ට චුට්ට වයසට යනවා කියලා නේද? වයසට යන්න නම් ඉතින් කැමති නෑනේ ගොඩක් අය. ඒත් ඉතින් ඒක අපිට අතින් අල්ලලා නවත්තන්න බෑ. වයසට යනකොට දැන් පොඩ්ඩක් නිරෝගීව

අද කන කෑමටිකින් ඔයාගේ තව අවුරුදු ගානක් ගිහිල්ලා ඔයාගේ නිරෝගීකම ගැන හිතන්න පුළුවන් වෙනවා. බණ්ඩක්ක ගැන දන්නවද? බණ්ඩක්ක කියලා කිව්වම අපෝ මේක හරියන කෑමක් නෙමෙයි කියලා සමහරක් වෙලාවට අපිට හිතනවනේ. සමහරක් වෙලාවට දැන් යුවත් කන්න නැති අය ඇති ගෙදර. ඒ අය නම් පොඩක් සද්ද වැඩි කරගෙන අහගන්නම්. බණ්ඩක්ක කියලා කියන්නේ අපිට ගෙදර වුණත් වගා කරගන්න පුළුවන් හොඳ ගුණදායක කෑමක් නෙලවලුවක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ස්ලේක ලේසියෙන්ම අපිට ගන්නත් පුළුවන්. ඕන කඩේක තියෙන අය විතරක් ගෙදර හදාගන්නත් පුළුවන්. හරිම පහසුවෙන්. හැබැයි දැන් සමහරක් වෙලාවට යුවත් අපි කන්න ඇති වෙන වෙලාවක ඔයා දන්නවද, හැබැයි මේකෙන් අපිට ඇඟට ලැබෙන ගුණදායක ටික ගැන ගුණ ටික ගැන දැනගත්තොත් සමහරක් වෙලාවට ඔයාට හිතේ මේක අපරාධ, මම මීට කලින් කෑවෙ නැත්ති කියලා. දැන් මේක තියෙන පෝෂණේ වගේම මේක තියෙන සෙවල ගතියක් වගේ, ඒක නිසානේ ගොඩක් අය ඕක කන එක අයින් කරලා දින නේද? සමහරක් වෙලාවට මේක දිව්‍ය භෝජනයක්, දිව්‍ය ඖෂධයක් කියලා කියන්න පුළුවන්. ඒ තරම්ම ගුණ ගොඩක් තියෙන කෑමක් තමයි මේ බණ්ඩක්ක කියන්නේ. ඔයාට සමහරක් වෙලාවට හෘද රෝග තියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් මේක තියෙන සෙවල ගතිය නිසා ශරීරයේ අහිතකර තියෙන කොලෙස්ටරෝල් ගතිය, තියෙන තෙල් ගතිය, මේ හැමදේම දැන් බඩවැල් තුලදීම ශරීරයට උරා ගන්නවා. එතකොට ඒක බැහැර කරන්න උදව් වෙනවා. එතකොට ඔයාගේ අර රුධිර නාල ටික බ්ලොක් වෙනවා කියලා කියන්නේ හાર્ට් ඇටැක් වගේනද. ඒ හැමදේටම උදව් වෙනවා මේ බණ්ඩක්ක ටිකක් කෑවනම්. ඒ විතරක් නෙමෙයි, දියවැඩියාව පාලනය කරගන්න, ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න. මොකද මේකේ තියෙන විටමින් සී වැනි දෙකින ඔක්සිකාරක නිසා ඔයාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ලස්සන වෙන්න කැමති කෙනෙක් නම්, ඔයාගේ සම නිරෝගී කරගන්න කැමති නම්, ඇස් පෙනීම ටිකක් වැඩි කරගන්න කැමති නම්, මේ හැමදේටම මේ බණ්ඩක්ක උදව් වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් ඔයා තිබ්බොත් ඉතින් කැම පිඟානෙන් අයින් කරන්න නැතුව කන්න බලන්න නේද? ඉතින් මේ ටික ඔයාගෙන දන්නේ නැත්නම් ඉතින් අද ඉඳලවත් කන්න බලන්න. පස්සේ ඉතින් ලෙඩ හදාගන්න ඕනේ නැහැ. ඉතින් ලෙඩ හැදෙන්න කලින් තමයි මම ඉතින් ඔයාට කිව්වේ. දවල්ට ඉතින් කැම ටිකක් එහෙම හදනකොට බණ්ඩක්ක පොඩ්ඩක් ව්‍යංජනයක් එහෙම හදලා බලන්න. ඉතින් ඒ ගැන කියන ගමන් අපිට හිතුණ යන්න මම අහගෙන ඉන්න කෙනෙක්ට දැන් අපේ අනුග්‍රහක බෞතුනාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. උදේ වරුව කියනකොට පොඩ්ඩක් රසට මේ වෙලාවේ රස ටී එකක් එහෙම තිබ්බොත් කොහොමද? දේ 10 පහ වෙලා නේද තාම නේද? රස කිරි තේ එක පොඩ්ඩක් රසට උකුවට කහට චුට්ටක් වැඩියෙන් දාලා එහෙනම් පැල්වත්ත නිෂ්පාදන වෙටින් එන කිරිපිටි එකක්ම වෙලදී අරගෙන බලන්න. ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම වෙලදී ගන්න අමතක කරන්න එපා. ඔයාලඟම තියෙන සුපිරි වෙළඳ සල් ඕනෙම කඩේකින් මිලදී ගන්න පුළුවන් වඩා සාධාරණ මිලකට. ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ඉල්ලන්න. ඒ ගමන් ඉතින් ඔයාලට මතක් කරන්න තියෙනවා තව විශේෂ දෙයක්. ඉතින් ඔයා ගැනම හිතන නිසා තමයි අපි ඔයාලට මේ ගැනම හැමදාම කියන්නේ. ඉතින් හැමදාම කියනකොට ඔයා දන්නවා ඉතින් මේ මොකද්ද කියලා නේ. ආගේ ජීවිතේ හිනේ හැබෑ කරගෙන වාසනාව ළඟා කරගන්නව නම් ඔයා NLB මෙගා පවර් ලොතරේ පත්‍රය මෙලදී ගන්න පුංචි රුපියල් 40ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරේ කුඩුවෙන් ඔයාට මෙලදී අරගෙන බලන්න පුළුවන්. සමහරක් වෙලාවට එක ඉලක්කමක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන. ජීවිතේ වෙනස් වෙන කොයි වෙලාවෙද කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ වෙනස් වෙන කලින් ඔයාගේ වාසනාව ඉතින් ඔයා අරගෙන බලන්න ඉලක්කමක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන අංකය. ඒ මතක් කරවාට NLB මෙගා පවල ත්‍රය පත්‍රයේ ගැන අපි පොඩ්ඩක් යමු. හාට් බීච් චැට් එක පැත්තට. මේ වෙලාවේ වීකෙන්ඩ් එකේ සිකුරාද දවස, පොඩ්ඩක් සතුටින් ඉන්න දවස නේද? මේ වෙලාවේ ආයුබෝවන් කියලා තියෙනවා. ඉතින් ඔයාටත් ආයුබෝවන් වෙන්න ඕනේ. මඩපතු සුබෝධි වැඩිහිටි සංගමයේ මේ වෙලාවේ සද්දටම ලක්කන දාලා තිනා කියලා තියෙනවා. ඉතින් එතන වැඩිහිටි සමිතිය මම හිතන්නේ එතන ගොඩක් අය ඉන්නවා මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්න ගමන් හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. සුබෝදෑසනක් සුවාට සුබම සුබෝදෑසනක්. අපි තාත් විතානවා, අපි හැමදාම ලස්සන හැමදාම අහනවා. හා ලස්සන සින්දුවක් දෙන්න. අනුරගම අනුලාපති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මහත්තයා සිරිල් දුව, අනුෂිකා පුතා ප්‍රදීප් දුව, පේශලා, ඒ වගේම එයාගේ පුතාව එකතු කරගන්න කියනවා හර්ෂණ, ඒ වගේම ඇමේලියා සමරසේකරවත් එකතු කරගන්න කියනවා ඊළඟ ලස්සන සින්දුවට. හයි, ගුඩ් මෝර්නින්. ඔයාටත් ඉතින් ගුඩ් මෝර්නින්. මොකද දවසකින් ඔයාට කොහොමද? මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා. අපිට දෙන්නම ලස්සන සින්දුවක් ඉනෝක තමයි මැසේජ් එක දාලා තියෙන. මං හිතන්නේ එකතු කරගන්න කියලා තියෙනවා මානෙල් කුමාරි,
නෑ නෑ නෑ ඉනෝකා මානෙල් කුමාරි මොනිකා හැමෝම එකතු කරගන්න ගමන් මේ

ජික දල්තින්නේ නදී. නදී ආවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. මං ලස්සන සින්දුවක් ලැස්ති කරන් ඉන්නවා මේ වෙලාවේ. ඉතින් අහලා බලන්නකෝ. උදේ 10යි විනාඩි 49යි.

0: රටට වග කියන රේඩියෝ.
1: හැමෝම එකම රේසිකතුවාදී ඔයා ෆුල් චෙල්ලකෙන් බයික එකමයි නේද ගමන.
2: කලබල වෙන්නපා, මගේ බයිකගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් වුණත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවර්ස්.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.

0: 98.5 98.4
1: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat
3: ඔයාට මම හගෙන ඉන්න ගම මතක් කරන දෙයක් ඕනේ. ඉතින් ඔයා හොඳ ගුණ දෙයක් හොයනවා නම් ඔයාගේ බබාට දෙන්න පුළුවන් නම් බය නැතුව විශ්වාසයෙන් ගන්න දෙයක් ඉන්නවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනයම තමයි. ඉතින් යෝගට් එකක් වුණත් හොඳට ගුණට උකුවට රසට එන්නේ ඒ පැල්වත්ත කියන නමින්ම විතරයි. ඉතින් බය වෙන දෙයක් නෑ. ඔයාට බබාට වගේ පවුල කෙනෙක්ට වැඩිහිටියට මේ ඕන කෙනෙක්ට අරගෙන රස බලන්න පුළුවන්. ඒ තරම්ම ගුණට රසට එන්නේ පැල්වත්ත නිෂ්පාදනයම විතරයි.

0: 95.5 95.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මුහුදු ප්‍රදේශ කිහිපයක් තරමක් රළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ ඊට ඇතුළත්. එම මුහුදු කලාපවල සුළං වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර දිවයින අභ්‍යන්තරයේ උතුර උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට හා පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළඳ ඇති විය හැකියි. බසහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ කලාපයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. ප්‍රංශයේ ඇති වූ ලැබුගින්න මැඩපැවැත්වීම සඳහා තවත් ගිනි නිවන බටින් යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙවැනිට 800ක ගිනි නිවන බටින් යොදවා ඇති බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ. බෝඩෝ නගරයට බටහිරින් ලැබුගින්න හටගත්තා. එය නිවා දැමීම සඳහා ගිනි නිවන බටින් දැඩි පරිශ්‍රමයක නිරතවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊට හමුදාව සහ ප්‍රංශ පොලිසිය දෙක්ව සිටිනවා. ආසන්න පදිංචිකරුවන් 20,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කෙරුණා. ගින්න නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් යානා දෙදවීමටයි ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රේඩියෝ ITN
1: රටට වග කියන රේඩියෝ
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

තමයි මේ එකතු වෙලා ඉන්නේ අලුත් පැයකට. 11 පැයට තමයි මේ විදිහට වැඩ ටික පටන් ගන්න හදන්නේ. ලස්සන සින්දු ටිකක් ඔයාලට දෙන්න මම ලෑස්ති කරගෙන ඉන්නවා. අපි ඉස්සෙල්ලා හුවේ බාචි සුසාන් කියේ ලස්සන සින්දු. ඒ සින්දු අහලා ඇවිල්ලා මට හිතුණා චුට්ටක් චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඉතින් ඔය මම හම්බ වෙන්නේ නැහනේ තව දවස් දෙකකින්. දවස් දෙක ගියට පස්සේ තමයි ඉතින් හම්බ වෙන්නේ. ඒක නිසා ඊට කලින් ඔය මමයි කතා කරන්න ඕනි කියලා මට හිතුණා. අද ඉතින් එක්කෙනෙක්ට මං මාව මුලින්ම බලන්න එන්න බැරි වෙලානේ. ඒකට නම් මං චුට්ටක් විතර තරහයි. අද පළවෙනි පැයදී මට එකතු වෙන්න බැරි වුණා කියලා තියෙනවා. ඒකට ඉතින් තරහයි. හැබැයි මෙහෙමයි. මැනිකෝ යා හෙට අනිදා නිවාඩු නේද? ඔව් ඉතින් නිවාඩුයිනේ. ඔව් චුට්ටක් චුට්ටක් බොයගඩ පැත්තට එන්නද මං? සුමන තමයි මට මැසේජ් එක දාලා තින්නේ බොයගඩින්. ඉතින් හරිම ආදරෙන් ආයකතුලා ඉන්නා කියන මේ වෙලාවේ ලස්සන සිද්දු එක අහන්න මං එනකම් බලාගෙන හිටියා කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට ඔයා පළවෙනි පැයදී ආවේ නෑනේ. ඒක නිසා ඒ වැඩේ හරියන්නේ නෑ. මං තරහයි. ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට වැඩ කරන ගමන්නේ දින්නේ. මම දන්නවනේ ඉතින් ඉතින් ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබ දවසක්. කවුද මේ බොල්ගහවල පැත්තෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. දීපිකායි වගේම මහත්තයා දුව මිනුති. මිනුති ලස්සන නමක්. ඒ වගේම යාගේ අක්කා සුරේකා, එමගේ මායිය සාගර, යසින්දි දුව එකතු කරගන්න කියලා තියෙනවා ලක්කණ්ඩහන හැමෝමත් එක්කම. සුබ දවසක් හැමෝටම කියලා තියෙනවා. ඉන්වාට සුබම සුබ දවසක් වෙන්න ඕනේ. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ බල්ගහවල පැත්තෙන්. හැමෝම එකතු කරගමු පිටින් නේද? අය මොකටද ඉතින් කවුරුත් අතහරින්නේ? හයි සදු නංගි, කවුද මේ? මං හිතන කෙනා. පින්න වලින් තමයි චන්දි මැසේජ් එක දාලා තිනේ. චන්දි, ඔයා කොහොමද මොකද කරන්නේ මේ වෙලාවේ? ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තිනේ ඔබ තාලා. ඒ වගේම පුතා සිතු, ඒ වගේම නේතු හස්බන් සමින්දවත් එකතු කරගෙන ලක්කඳහන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි තියන්නේ. ඔයාගේ ඊළඟ ප්‍රශ්නට ඒක වැරදීමක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙම දේවල් වෙනවා නේද? පස්සේ මම දැක්කේ ඔය එහෙම වෙනවා. ජය වේවා කියලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම පිනවල පැත්තේ එනවා නම් සූ එක බලන්නත් එන්න. පිනවල පැත්තේ යනකොට චන්දිව බලන්නත් අමතක කරන්න එපා. ඔව් ආවට අවස්ථාවක් තියෙනවා. ඉතින් ලක්හනගි තරුවක් වෙන්න ඔයාට රු මස් ප්‍රශ්නයක් අහලා තිනාම කියන අවස්ථාවක් තියෙනවා. අපි කලින් මතක් කරපු ඒ නම්බේකට ඔයාට මැසේජ් එකක් දාලා තව ටිකක් විස්තර දරගන්න පුළුවන්. සුබ දවසක් වේවා කියලා තිනවා. සුදුමැණිකේ, කවුද මේ මඩ රෝස මලක් කියලා තියෙන්නේ? මමත් ඔයාව අහගෙන ඉන්නේ. මාරවිල ශිරාණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න හාද? හානේ ගොඩක් ආදරේ කියලා තිනවා. එදින ආවත් එකතු කරගෙන අපි යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න. අහලා බලන්න මේ තරම්ම ලස්සන සින්දුවක් උදේ 11:00 විනාඩි 16යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 0.77 777 7374 පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දැන් වෙලාව 11:30.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7:00 මහජන සම්පත, රටටම සම්පත.
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

වෙලාව බලලා අපි ආවද මේ පැත්තට. ජීවිතේ සමහර වෙලාවට අපිට හිතෙනවා නේද ජීවිතේ වෙනස් කරන්න ලොකු ලොකු දේවල් ඕනද කියලා. නෑ නෑ නෑ නෑ. එහෙම ලොකු ලොකු දේවල් නෑනේ. සමහරක් වෙලාවට වට පුංචි ඔයා හිතන දේ චුට්ටක් වෙනස් කරගත්තොත් ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ මූඩ් එක ෆික්ස් කරගන්න පුළුවන්. ඔයා කැමති විදිහට සමහරක් වෙලාවට ඔයා ආශ්‍රය කරන ඒ සමහරක් වෙලාවට ඔයාට හරියන්නේ නැතු වෙන්න පුළුවන්. චුට්ටක් එතනින් ඈතට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාගේ අර හිත රිදිලා තිබුණා නම් එතනින් ඔයාගේ මූඩ් එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පුංචි සිනහවකට පුළුවන් ජීවිතේ ලොකු ලොකු දේවල් කරන්න. ඔයා මේ වෙලාවේ ලස්සන දෙයක් හොය හොය හිටියා නම් ඔයාගේ මූඩ් එක ෆික්ස් කරගන්න හොය හොය හිටියා නම් ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්න ගමන් මේ පැත්තට චුට්ටක් එන්න කතා කරන්න. අද ඉතින් සිකුරාදානේ අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් ඕන තරම් වෙලාව තියෙනවා. 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයාගේ වටිනා වෙලාවෙන් චූටි වෙලාවක් අරගෙන. එගම ඔයාට මට මතක් කරන්න දෙයක්ත් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දැන් සමහරක් වෙලාවට සතියෙම වැඩ කළේ වුණාට පස්සේ ඔයාට සමහරක් වෙලාවට ලෙඩ වෙන්න පුළුවන්. එක දිගටම පුටුවක වෙලා පුටුවකට වෙලා වාඩි වෙලා ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් වා වෙන මොනා හරි වැඩක් කරන කෙනෙක් නම් මේ හැම දෙකෙම වට සන්ධි වේදනාව කියන දේ ඇති වෙන්න පුළුවන්නේ. ඔයාගේ කොන්දේ වේදනාව, බෙල්ල, උරහිස්ස, එහෙම නැත්නම් මැණික් කටුව, දරහිස මේ කියන ඕනතනක වට සන්ධි වේදනාව කියන දේ ඇති වෙන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට තමයි එන්නේ. ඒක ඇඟ ඇතුලේ තිබිලා පස්සේ වෙලාවක ඔන්න කොහේ හරි වැඩක් කරන්න පටන් ගන්නකොට ඕන සන්ධි වේදනාව කියනවා. එතකොට අපි අර හිතාගෙන ඉන්න වැඩ ටික අපිට කරගන්න හම්බ වෙන්නේ නැහනේ නේද? ඉතින් ඔයා මේක නිට්ටාවටම හොඳ කරගන්න ඕන නම් ෆැට්න ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. මේ තරම් වාර විශ්වාසය කියන්නේ ඒ නිසයි අපිට. දැන් ෆැට්න පරීක්ෂණ මධ්‍යස්ථානය දැන් ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා තමයි මේ නිෂ්පාදනය හඳුන්වලා දීලා තියෙන්නේ. මේ සංදිවේදනා නාශකයක් විදිහට කියලා කියන්නත් පුළුවන්. 100%ක්ම ස්වභාවික අම්ද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන නිසාම තමයි මේක ඔයාට ඉක්මනින් ඇඟට ඇබ්සෝබ් වෙනවා. ඒතර ඔයාගේ ලෙඩ ටික ඉක්මනට හොඳ කරගන්න පුළුවන්. ඒ අපි ඔයාලට මතක් කරේ ෆැඩ්න ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක ඔයා ළඟම තියෙන සුපිරි වෙළඳසල් එහෙම නැත්නම් ළඟම තියෙන ෆාමසි එක මේ ඕන කඩේකින් ඔයාලට මෙලිතිය අරගන්න පුළුවන් 1920ක් විතරයි වෙන්නේ. දැන් මේක විශේෂම දේ තමයි අර ගෑවට පස්සේ වෙන මොනා හරි ගඳක් එන්නේ නැහැ. ඔයාලට කොහේ හරි යන්න කලින් ගාගෙන යන්න පුළුවන්. සමහර දේවල් තියෙනවනේ අපි ගාගෙන යන්න කලින් පොඩක් අර ගඳක් වගේ එනවා. එතකොට පොඩක් එළියට යන්න පොඩක් කැමති නැති අය ඉන්නවනේ. එහෙම කෙනෙක්ට වුණත් පුළුවන් ෆැඩ්න ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. හේතුව තමයි දැන් ඔයා ගහපු ගමන් හැමදෙ ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. එතකොට ඇඳුමි ගෑවෙන්නේ නැතුව ඔයාට ඔෆිස් එකකට යන්න පුළුවන්. ඔයා කොහේ හරි ගමනක් යන්න ඉන්නවා නම් ඔයාට බය නැතුව ගාගෙන යන්න පුළුවන්. ඉතින් මේ කියන නිසාම අරගෙන බලන්න ඔයාගේ සංදිවේදනාවට හොඳම විසඳුම තමයි ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඒකෙන් මතක් කරන ගමන් මට හිතුණා දැන් පොඩි රස බීමක් තිබ්බොත් රස වේමක් නම් රස කෑමක් නම් ගුණ කෑමක් නම් 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් නම් ඒ මොකද්ද? ඒ තමයි පැල්වත්ත. ඉතින් පැල්වත්ත කියපු ගමන් ඕව දන්නව නේද? දේශීය දේත් එක්ක අපිත් එක්ක ඉන්න කෙනෙක්. 100%ක්ම ස්වභාවිකව නිෂ්පාදනය කරන නිසා තමයි මෙතරම්ම රසට ගුණට උකවට ඔයා ගාවට අරගෙන එන්නේ. ඔයාට පැල්වත්ත යෝගට් එකක්, අයිස්ක්‍රීම්, බටර් මේ ඕන දෙයක් මෙලදී ගන්න පුළුවන්. හැබැයි ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින් ගන්න අමතක කරන්න එපා. 11:34 වෙලාව අපි අමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. චැට් එක කිව්වට මට හිතුණා නෝමල් මැසේජස් පැත්තට යන්න ඕනි කියලා. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙතන. කමරා කුමාරියව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. දසත සුවඳ විහිදුවන ලස්සන රතු රෝස මල්. ඔයා ආවද කියලා හල දෙන ඕවනේ මං ආවනේ. ඉතින් ආදරේ මගේ විශ්ව කෙල්ලට කියලා තමයි තියන්නේ. හා සෙන්දුවක් කිල්ලලා තියෙන. අපි බලමු මේ වෙලාවේ සින්දුවම දෙන්න පුළුවන් වෙයිද කියලා. කමක් නෑනේ මේ දෙන සින්දුව ඔක්කොම ලස්සනයි තමයි.
ඔයාට බොළුවන් මවාගෙන ඉන්න. ඉතින් බුදුසරණය මගේ මැනිකට කියලා දෙන. ඉතින් ආනත් බුදුසරණ දන්නානද රත්නපුරේ ඉන්න තමලන් කුමාරි. පැත්තර යන්න තමයි මේ හදන්නේ ලස්සන සින්දුව කියලා තිනවා මලිතී පබසර. ආව එකතු කරගන්නම් අපි ඊළඟ ලස්සන සින්දුවට. හાર્ට් බීට්. ඔයාවත් එකතු කර හાર્ට් බීට්. කවුද මේ කෝල් ගන්නේ? හાર્ට් බීට්. ඊට පස්සේ කවුද මේ ලස්සන සින්දුව කියලා තිනවා ගම්පල පැත්තේ? වසන්ත කුමාරි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම මොනවරින් සංජීව ඔයාවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. වත්තගමින් ශාමා ඉන්නවා හරිම අඳුරෙන්. එයා නම් වැඩ ගොඩාක් නෙමෙයි රෙදි කන්දකට යට වෙලා ඉන්නේ. එයා රෙදි මහණ කෙනෙක්. ඉතින් ඒ විදිහටම ආගේ බිස්නස් එක ඒ විදිහටම හිතන විදිහටම ස්ටාර්ට් එක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හාද මම තේරෙනවා ඔයා වහගෙන වෙනද වගේ. ශාමා තමයි මට ඒ විදිහට මැසේජ් එකක් දාලා තිනේ. ඔයා වැඩ කරන ගමන් මහන්සිය 15 තනිකම මේ හැමදේම නැති වෙන්න පුළුවන්. සද්ද වැඩි කරගෙන අහන්න හાર્ට් බීට්. මේ ලස්සන සින්දුව මගින් ඔයාට.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔයා මාව හගෙන ඉන්න වෙලාව 11:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
3: ලඛන මොනින් ඒසල්
2: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: හැමෝම එකම රේසිකතු ඇති ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝඩිස් වර්ස්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: හැම තාලෙම ඔයා කැමතිම සින්දු ඇහෙනවා නම් ඉතින් හට් බීට් අහගෙන ඉන්න ඕනේ. හාද දිමාව හගෙන ඉන්නකොට මට හිතුණාට දෙයක් ගැන කියන්න මතක් කරන්න. එතමයි NLB මෙගාපවල තරයි පත්‍රය ගැන පුංචි රුපියල් 40ක් අපි ඉතින් ඕන් නැති දේවල් වලට ඕනේ තරම් වියදම් කරනවා නේද? හැබැයි ඉතින් අවශ්‍යම දේකට අපි වියදම් කරොත් සමහරක් වෙලාවට ඔයාගේ වාසනාව ඔයා ගාවට එන්න පුළුවන්. ආගේ ජීවිතේ හිණයක් තිබ්බනම් මුදල් හිණයක් මොන හරි දෙයකට සල්ලි අඩුපාඩුවක් තිබ්බනම් මේ හැමදේම ඔයාට විසඳ ගන්න පුළුවන්. ඒ පුංචි රුපියල් 40කින් ඔයාට කෝටි ගණන් මුදල් හලා ගන්න පුළුවන්. ඉතින් හොඳම තෑගි ලබා දෙන NLB මෙගාපවල තරයි පත්‍රේ ඒ ගැන ඔයාලට මතක් කරන ගමන් අපි අමුතු බලන්න මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. තවල් 12 වෙන තව චූටි වෙලාවයි තියෙන අපිට නිවුස් එක අහන තියෙනවා. නිවුස් එක අහලා තමයි ඔයයි මමයි ආපහු ආයි හම්බ වෙන්නේ. හාද මේ වෙලාවේ රස කෑම හදනවා කොට්ටව පැත්තේ. ඉතින් ඒ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කට්ටියක්. හාඩ් බීට් අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ජයසිංහ මාවතේ හිරෝහන, ඒ වගේම කුමුදු කුලාන්, ඒ වගේම කොට්ටා බේකරිකේ හැමෝමත් මේ වෙලාවෙ එකතු කරගන්න කියලා තියෙනවා ජය මාම. ඉතින් මැසේජ් එක බලලා කිව්වේ නෑ නේද කියලා අහලා තියෙනවා. නෑ නෑ නෑ නෑ මං කියනවා. ඉතින් එහෙම තමයි. ඉතින් නේද අනේ. ඒ වගේම බර්ත්ඩේ එකක් තියෙනවා නිකෝ. මට කේක් කැල්ලක් නම් එව්වේ නෑ. එතකොට මම මේක කියනවද නැද්ද කියලා තමයි තීරණය කරේ. කමක් නෑනේ මං කියන්නම් නේද. අද චෂාන්ගේ බර්ත්ඩේ එක දින ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හාට් බීට් එකේ අපි එයාගේ අක්ක තමයි ඉෂාන්ක, එයා වගේම ධනුෂ්ක අයියා, අජිත් තමයි තාත්තා, ඒ වගේම ජගත් මාමා ඇතුළු පවුල හැමෝම මේ වෙලාවේ ඒ මල්ලිට විශ් කරනවා කියලා තමයි තියෙන්නේ. චෙෂාන්නේ චෙෂාන්ට ඉතින් හැපි බර්ත්ඩේ කියලා කියනවා. එපානඳුර ඉෂාන්ක තමයි මට මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාත් අහනවා ලක්කන ඉහළ ඔට්ටුකුලමෙන් තමයි තරිඳු රුක්ෂාන් මැසේජ් එක දාලා තියෙන. ඔයාවත් එකතු කරගන්නම් තරිඳු. ලංකාව විතරක් ඉඳලා හරියන්නේ ලෝකෙ පුරා ලංකාව පුරා යන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ බහරෙන් පත්තර යන තමයි හදන්නේ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින්. අද නිවාඩු යෂ්. ඔයා වහගෙන ඉන්නෝ. වැඩ කරන ගමන් වුණත් අද නිවාඩු දවස් වුණත් ඔයාට මා වහගෙන ඉන්න පුළුවන්. FM 93.5 93.7. හාඩ් බීට් එක එකතුලා ඉන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. චන්නදකේ හන්නදී. ඒ වගේම ජපන් වලින් දිනසිකේ හන්න දිගතු කරගන්න කියලා තියෙන තංගල්ලෙන් ආදරණීය බිරිඳ එකතු කරගෙන, ඒ වගේම ශාමා එකතු කරගන්න කියලා තියෙන චාන්සි, ඒත් එක්කම ජෝන් පුතාව එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. අපි තහගෙන ඉන්න ලස්සන සින්දුවකට මගේ අම්මා, ඒ වගේම ඊනෝක තාත්තා, සංජීව අක්ක, සෙනුරි අයියවත්, අයියා සෙහන්, මම තමයි සහන්සා. සහස්නා ලස්සන නමක්. මගේ මැසේජ් එක කියවේ නෑ නේද? නෑනේ මං කිව්වා. ඔය අහගෙන හිටියේ නැද්දනේ? හයි ලස්සන ළමයෝ, අපිත් ඉන්නවා ඈ කියලා තිනේ. ඒක හෙද්ද නේද? මං හිතන්නේ කුරුණෑගල පැත්තේ මේ වගේ කතා කරපනේ. එහෙම තමයි නේ, පළාත් වලට විශේෂ වූ භාෂාවක් තියෙනවනේ. හා ඈ කෑගල් ඉම්බුල් ගස් දෙනියෙන් තමයි මේ යම ඉන්නේ. ඒකේ පැතිවලද විශේෂ භාෂාවල් තියෙනව නේද? එයා වැඩ කෙනතර හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. උදේෂිකා නිරූපම මාලා හොඳේ. හා හොඳේ. ඒ වගේම හාට් ගොඩාක් වෙලා තියෙනවා. හින්දි සින්දුව කියලා තියෙනවා. හෙලෝ අක්කේ, අපි තව අහගෙන ඉන්නේ. අපි ටිකට් කර ගන්න ඊළඟ සින්දුවට. හොමගමින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් හරි, ආව එකතු කරගන්න. අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉනෝ මේ වෙලාවේ. හින්දි සින්දුව ආපහු ඔයයි මමයි හම්බ වෙන්නේ දවල් 12:30ට. හාද?

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ලක්රජයේ කැපවීමට ප්‍රතිචාර ලෙස ඇමරිකාව තීරු බදු 10%ක් දක්වා අඩු කරයි. ඩෙංගු මරණ 59ක් රෝගීන් 80,114ක්. සතුස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහත හෙලයි. මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විශ්වකර්ම ශල්‍ය කර්මයක්. දිත්වාවෙන් නැවතුණු තලයිමන්නාරම දුම්රිය යලි ගමන් නරඹයි. ඇමරිකාවෙන් වෙළඳ හවුල්කරුවන් රැසකටම තීරු බදු.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනයේ තහනම් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ ගැසට් නිවේදනය සමග මෙරට භාණ්ඩ සඳහා පනවා තිබූ ඇමරිකා තීරු බදු 12.5 සිට 10% දක්වා අඩු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ රටවල් 60ක් සඳහා නව තීරු බදු සංශෝධන ප්‍රකාශයට පත් කළා. ඊට පෙර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා උපරිම 12.5% තීරුබද්දක් පැනවීමටයි ඇමරිකාව යෝජනා කර තිබුණේ. බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 සම්මුතිය අප්‍රේල් මාසයේදී පිළිගෙන අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම සහනය හිමිව තිබෙනවා. ඉන්දියාව, බංග්ලාදේශය, එක්සත් රාජධානිය සහ කැනඩාව ඇතුළු රටවල් 17ක් මෙම අවම 10%ක බදු කාණ්ඩයට ඇතුළත්. අවශ්‍ය පියවර නොගත් සෙසු රටවලට 12.5% ඉහළ බද්දක් පනවා තිබෙනවා. මෙම නව බදු ප්‍රතිශත අද සිටයි ක්‍රියාත්මක වන්නේ. බලහත්කාර ශ්‍රමයට රේව කටයුතු කිරීම නිසා මෙම සහනය ලැබීමෙන් ශ්‍රී ලංකාව සදාචාරාත්මක සහ නීතිගරුක නිෂ්පාදන සිදුකරන රටක් ලෙස ලෝකෙ ඉදිරියේ පිළිගැනීමට ලක්වනවා. මෙම රාජතාන්ත්‍රික සහ ආර්ථික ජයග්‍රහණයේ උද්දේශය එක්සත් ජනපදයේ සමග පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යාපෙරුම, මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලෙනි දිරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලන්ගබුව, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහතුරුන්ගේ දැඩි කැපවීම හේතුවෙන් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. තේරුබදු අඩු කිරීම ඇමරිකා වෙළඳපළ තුල ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයක් වන ඇඟලුම් ශේෂ්ත්‍රයේ තරඟකාරීත්වයේ රැක ගැනීමට ලැබුණු විශාල ජයග්‍රහණයක්. ජනාධිපතිවරයාගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ උපදෙස් මත ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා දූත පිරිසේ දක්ෂ සාකච්ඡා මෙහෙවීම සහ දෛනික සම්බන්ධීකරණය මෙන්ම වොෂින්ටන් DCEPT ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කැපවීම මෙම සාර්ථක ප්‍රතිඵලයට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ. ඒ සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින්.
2: උපුටා ගැනීම. ඇමරිකාම එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්වීපාක්ෂික සම්බන්ධතා පැවැත්වීම අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග මුදල් ලේකම් හර්ෂණ සූර්යාපෙරුම, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිර රාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගම සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්ක ගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබී තිබෙනවා. උපුටා ගැනීම අවසන්.
1: නිරෝගීමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2026 අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතිය බවට පත්කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවයි ජනාධිපතිවරයා ආසඳහන් කළේ. ඉහළ යමින් පවතින රියානතුරු තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගීමත් හා විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී ඒ මනා පිටිවහලක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ක්‍රීඩාව තරංගයකින් ඔබ්බට ගිය දෛනික ජනජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකම බවට පත්කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ ක්‍රීඩා තරඟ පැවැත්වීමේදී ජයග්‍රහණ අත්කර ගැනීම පමණක් නොව සමස්ත සමාජය තුළ ක්‍රීඩා ප්‍රබෝධයක් ඇතිවන අයුරින් ඒවා සැලසුම් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කරමින් 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, පුහුණු කිරීම සහ පහසුකම් සැපයීම මගින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට උන් සූදානම් කිරීම වැදගත් වෙනවා. ජාත්‍යන්තරයේ ජයගත හැකි ක්‍රීඩා පරපුරක් රට තුළ බිහිකිරීම වෙනුවෙන් දැනුමෙන් සහ කුසලතාවයෙන් පිරිපුන් දක්ෂ පුහුණුකරුවන් කණ්ඩායමක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ කිල්නොච්චිය දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ හා කල්මුණේ සඳගානේ ක්‍රීඩාංගණයේ ඇතුළු ක්‍රීඩා සංකීර්ණවල එදිකිරීම සහ සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මෙන්ම දෙගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව එදී විමසා බලා තිබෙනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා. ඊයේ මැදම රාත්‍රිය වන විට මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 80,114ක්. ඩෙංගු මරණ සංඛ්‍යාවද 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාසය තුළ පමණක් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,739ක්. එය මේ වසර තුළ මාසයකදී හඳුනාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. රෝගීන් වැඩි පිරිසක් වාර්තා වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින්. මේ අතර ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ජනතාවගේ වගකීම තවමත් නිවැරදිව ඉටු නොකරන බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. බේරුවල ධීවරවරායේ යාත්‍රාංගණයේ අලුත් වැඩියා කරන බහුදින ධීවර යාත්‍රා 6ක හිමිකරුවන්ට රේව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවයි බේරුවල පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ. මෙම යාත්‍රාංගණයේ සේවකයන් කිහිප දෙනෙකුට ඩෙංගු බෝවීම හේතුවෙන් සිදු කළ මෙහෙයුමකදී යාත්‍රාවල ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැර ඇති බවටයි හඳුනා ගැනුනේ. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂෙන් ඩෙංගු රෝගීන් 239 දිනකු වාර්තා වුණා. ඒ අනුව ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. මදුරුවන් බොවන ආකාරයෙන් පරිශ්‍ර පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා ඇතුළු හිමිකරුවන්ට රතු නිවේදන සහ අවවාද නිකුත් කළා. වැසි නොමැතිවද ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වන්නේ ජනතාවගේ නොසලකිල්ලෙන් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ගයන් ප්‍රසංග මහතා සඳහන් කළේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂ නානායක්කාර මහතාට රේ විශ්වාසමං යෝජනාව අද විවාදයට ගන්නා බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා. මේකම බන්ධනාගාරය ඇති වූ සිද්ධිය පදනම් කරගෙනයි විපක්ෂය විශ්වාසමං යෝජනාව ඉදිරිපත් කළේ. විවාදය පිළිබඳව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට මෙලෙස දැනුම් දුන්නා.
3: 2026 ජූලි 22 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණය පරිදි අද දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ අර්ථ නානායක්කර මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර මෙම කාරක සභා රැස්වීමේදී එළඹි එකගතාවය පිළිබඳ මෙම කාරක සභාව දැනුවත් කිරීමට කැමැත්තෙමි. මෙම විවාදයේදී ස්වකීය අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු ස්ථාර නියෝග 91E සඳහන් පරිදි සිය අදහස් ප්‍රකාශ කිරීම විවාදයට භාජන වෙමින් පවතින විෂයයට පමණක් සීමා කරනු ලැබිය යුතු අතර පාර්ලිමේන්තු ස්ථාර නියෝග 91E සඳහන් පරිදි අධිකරණයේ විනිශ්චයට භාජන වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුවට දීමට නියමිත තිබෙන යම් කාරණයක් පිළිබඳව සභාවේදී සිය අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.
1: ලංකා සතුස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කර තිබෙනවා. එම අඩු කළ මිල ගණන් අද සිට ක්‍රියාත්මක කරන බවයි ලංකා සතුස පවසන්නේ. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතුස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත ඉලීමට කටයුතු කර තිබෙනවා. දෙවෙන පුරා පීටි සියලුම ලංකා සතුස අලෙවිසල් මගින් පාරිභෝගික ජනතාවට අද සිට මෙම මිල සහනයේ අර්ථයේ භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බවයි ලංකා සතුස පවසන්නේ. ඒ අනුව රතුළුණු කිලෝවක් රුපියල් 71කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 379ක්. රතු පරිප්පු කිලෝවක් රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 227ක්. කඩල කිලෝවක් රුපියල් 329 දක්වා පහත හෙලා තිබෙනවා. රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 173ක් දක්වාත්, ඉන්දිය බීලූණු කිලෝවක් රුපියල් 259 දක්වාත්, දේශීය අර්ථාපල් කිලෝවක් රුපියල් 349 දක්වාත්, දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 199 දක්වාත් අඩු කෙරුණා. එසේම සුදුසුණි කිලෝවක් රුපියල් 214 දක්වාත්, පාම්පිටි කිලෝවක් රුපියල් 158 දක්වාත්, ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 473 දක්වාත්, ටින්මාළු ග්‍රෑම් 155 රුපියල් 235 දක්වාත් පහතේලීමටයි ලංකා සතුස පියවර ගත්තේ. දිත්වා සුලිකුණාටුවේතුවෙන් නතර වී තිබූ කොළඹ කොටුවේ සිට තලයි මන්නාරම දක්වා දුම්රිය දහවනේ යළි ආරම්භ කර තිබෙනවා. කොළඹ කොටුවෙන් අද අලුම 3:50ට අංක 5003 දුම්රිය ගමන් ආරම්භ කළා. තලයි මන්නාරමෙන් කොළඹ කොටුව බලා දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 4:10. රාත්‍රි 10:44ට කොළඹ කොටුවට ළඟා වනවා. අනුරාධපුර නවනගරයේ දුම්රිය ස්ථානයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වනතුරු එම ස්ථානයේ මෙම දුම්රිය නතර නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම සහිත වායු සමනය කළ පළමු පන්තියේ දුම්රිය මැදිරි දෙකක්ද පවතිනවා. මෙන්නේරිය ව්‍යාපාරයේ පහත්ම ටම්සොරුවෙන් ජලය ගෙන යාම ආරම්භ කර තිබෙනවා. ඒ ජලයෙන් පීඩා විඳින පොළොන්නරුව කවුඩුළු වැව් ව්‍යාපාරයේ ගැටලුවට පිළියමක් ලබා දෙමින් මාස දෙකකට ආසන්න කාලයක් පවතින දැඩි නියඟ හේතුවෙන් ජල අර්බුදයකට මුහුණ දී සිටින ගොවි ජනතාව බේරා ගැනීමේ අරමුණ ඇතිවයි මෙම තීරණයට ලැබුණේ. මැදිරිගිරිය කවුඩුළු ව්‍යාපාරයේ වාරි ඉංජිනේරුවරයා මෙන්ම මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව සහ ගොවි සංවිධාන 11ක සහභාගීත්වයෙන් නවයලක් සකස් කළා. යානු විනාශ වෙමින් පැවති කුඹුරු අක්කර 3000කට ජලය ගෙන යාම දැන් සිදුවෙනවා. තවත් ජලමුර පහක් මෙම කුඹුරු සඳහා නිකුත් කළ යුතුයි. නව ක්‍රියාමාර්ගය සමගම කුඹුරු බේරා ගැනීමට හැකිවෙනවා. මෙන්නේරිය ජලාශයේ සහ කවුඩුල්ල ජලාශයේ ජලමට්ටමද සීග්‍රේන් පහළ ගියා. එවැනි අවස්ථාවක සිය වගාවන් වෙනුවෙන් ජලය නිකුත් කිරීම පිළිබඳ ගොවීන් සිය සතුට පළ කර තිබෙනවා.
4: මෙන්නේරිය වේ ජලධාරිතාවේ අඩු වෙලා තියෙනවා අක්කරට 52000 අතර සාමාන්‍ය 65000 අතර පින්නන කවුඩුල්ලට ගන්න නම් ඒක නිසා අපි තීන්දුව කරා විහාරමැද බෙදුම්ගල ගොවිසමන වතුර පාර හරස් කරලා කලත්‍යාවකින් ප්‍රදේශයෙන් කවුඩුළු වැවේ පහත් මට්ටම් සොරවුවේ ඇලට දායිම තමයි මේ තීන්දුව කරලා තිබෙන්නේ. මේකට වාරිමාර් දෙපාර්තමේන්තුව ඒ වගේම ගොවි සංවිධාන සම්පූර්ණයෙන් මැදිහත්වලා මැදිරි ප්‍රාදේශ සභාව ඒ වගේ රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් මැදිහත්වලා මේක විශේෂයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පරිවර්තන කාර්යභාරය කෙරේ අපි විශ්වාස කරනවා කවුරු වෙතින වතුර ටික උස් මට්ටම් සොරවුවේ තියාගෙන අවදාන කුඹුර ටිකේ මේ වතුර ටික නිකුත් කරලා මේ වතුර ටිකෙන් පහත් මට්ටම් සොරවේ මේ ගොවි සංවිධාන 10 කියන්නේ TP ගොවි සංවිධානල විජේපුර දක්වා ගොවි සංවිධාන 10ක් තිබුණා. ඒ 10ට කළමනාකරණය කරලා දීම තමයි වාරිම දෙපාර්තමේන්තුව සහ ගොවි සංවිධාන ප්‍රපය වෙලා තියෙන්නේ.
1: තමන්ගේ උදරයේ ඇති අනවශ්‍ය තෙල් ඉවත් කර ඉන් කොටසක් සිය මුහුණ ලස්සන කිරීම සඳහා මුහුණට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් ලොව පළමුවරට සිදු කර ගැනීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත් වුණා. එය 100%ක්ම සාර්ථක බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ. තවත් වෛද්‍යවරුන් කීප දෙනෙකුගේ අධීක්ෂණයේ අර්ථයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පෞද්ගලික රුහලකදී මෙම ශල්‍යකර්මය සිදු කරගෙන තිබෙනවා. පැය 3ක පමණ කාලයකදී තෙල් ලීටර 2ක් පමණ ඉවත් කිරීමට වෛද්‍යවරයා ක්‍රියා කළා. එවැනි ශල්‍යකර්මයක් සිදු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. වයස අවුරුදු 61ක කාන්තාවකගේ උදරයෙන් තෙල් ලීටර 13ක් ඉවත් කර තමන් ලෝක වාර්තාවද්ද පසුගියදා පිහිට වූ බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියා සිටියේ. ඇමරිකාව සිය වෙළඳ හවුල්කරුවන් රැසකට තීරුබදු පනවා තිබෙනවා. බලහත්කාරී ශ්‍රමය යොදා ගනිමින් නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කිරීම සම්බන්ධයෙනුයි ඇමරිකාව මෙලෙස තීරුබදු පනවා තිබෙන්නේ. භාණ්ඩ නිෂ්පාදනය සඳහා බලහත්කාරී ශ්‍රමය යොදා ගැනීම වැළැක්වීමට එම රටවල් අපොහොසත් වී ඇති බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළා. ඇමරිකාව තම වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකුට පමණ මේ හේතුවෙන් නව තීරුබදු පැනවීමටයි පියවර ගත්තේ. ඔවුන් ඇමරිකාවේ භාණ්ඩ අපනයන බහුතරයකට දායක වෙනවා. එලෙස 10%-12% දක්වා වූ තීරුබදු පනව ඇත්තේ බ්‍රිතාන්‍ය, චීනය, යුරෝපා සංගමය, කැනඩාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් ඉලක්ක කරගනිමින්. විදේශීය භාණ්ඩ සඳහා තාවකාලිකව පැනවු 10%ක බද්ද අද සිට කල්ලිකුත් වන බැවින් මෙලෙස නව තීරුබදු පැනවීම සිදු කර තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේදී දෙවැනි වරටත් දුරට පත්වීමෙන් පසු ආරම්භ කළ ගෝලීය වෙළඳ යුද්ධය තවත් තීව්‍ර කරන අවස්ථාවක් ලෙසයි ආර්ථික විශ්ලේෂකයින් මේ හඳුන්වා දෙන්නේ. හදිසි බලතල යටතේ ගෝලීය වශයෙන් පනව ඇති තීරුබදු නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කළ බවට ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වසර මුලදී තීන්දුව කළා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රියේ පැවති තරගෙන් ලකුණු 60ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ගෝල් කණ්ඩායම පන්දු ආර 20දී කඩු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 193ක්. සානාරච්චිගේ ලකුණු 63යි. පෙළතුරින්ම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායමට පන්දු ආර 17යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 56ක් රැස් කළා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ලක්රජයේ කැපවීමට ප්‍රතිචාර ලෙස ඇමරිකාව තීරුබදු 10% දක්වා අඩු කරයි. ඩෙංගු මරණ 59ක්, රෝගීන් 80,114ක්. සතස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක බෙල 5ත හෙලයි. මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විශ්වකර්ම ශල්‍ය කර්මයක්. දෙත්වාවෙන් නැවතුණු තලයිමන්නාරම දුම්රිය යලි ගමන් ආරම්භයි. ඇමරිකාවෙන් බෙලඳ හවුල්කරුවන් රැසකටම තීරු බාදු. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු එකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN.
1: లుక్కయ్య మారే వేడని ఊని దొక్కి వాడే మడ మెమరీ లోస్ కీల
2: మెమరీ లోస్ కాల్ ది డాక్టర్ యాదు సున్నది
1: మమ్మ కిరికి బుణ్యే అయ్యా సీని వెడనే ముక్కు తట్టపై విడకరనే అయ్యా మాట
2: సూపరి డాక్టర్ నే డాక్టర్ హరియటం కీల తీయనాలి
3: Hina Vevi Sinduahanna FM 93.5 FM 93.7 Handavi 4 Veddi Tune Karala Thiyaganna
4: Evening Drive with Chamit and Charu
5: Sama Anugrahaya
4: Marksman Samuha Vyapare Vithin Gen Nabita Harina Dan Navani Mavakin In A Doma Swankri Viki Timi Antreka Saadambar Himi Karu Kumanna Adamamutana Bindu Ekai Kai Hatai Hai Sehatta Namayai Pan Sehatta Namayai
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න එපා

0: ගන්නද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: RTN රටට වග කියන රේඩියෝව
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: දවල් දොළහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

ටික ටික දවල් වෙලා නේද අපි දන්නේම නැතු. මේ වෙලාව ඉතින් ඔය මොකද කරන්නේ නිවුස් අහන්න ඇති. ගොඩක් දේවල් දැනගන්නත් ඇති නේද නිවුස් එක අහගෙන ඉන්නවා කියන්නේ. ඉතින් ලෝකෙම දේවල් ඔයාට පොඩි වෙලාවකින් දැනගන්න පුළුවන් වෙනවානේ. දවල් 12 විනාඩි 30 කියනකොට ඔයා වැඩ ටික ඉවර කරලා පොඩි හුස්මක් ගන්න ලෑස්ති වෙලා දින්නේ. හුස්මක් නැතුව එක රෙකට වැඩ කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා මේ සතිය අන්තිම දවස සිකුරාද කියන්නේ. ඉතින් වැඩ දවසක් නේද. ඔයා මේ වෙලාවේ පොඩි හුස්මක් අරගෙන රස කෑම එකක් කන්න ලෑස්ති වෙලා දින්නේ. මට නිකන් එහෙම හිතනවා වගේ. ඔයා කෑම ටිකක් කනකොට රසට තියෙන්න ඕනේ නේද. එතකොට තමයි පොඩක් බඩයි හිතේ දෙකම පිරෙන්නේ. කොහොම වුණත් අර ගෙදරින් හදන් එනකොට කෑම එක අර බඩ පිරෙන්න කලින් හිත පිනවිලා ඉන්න පැය ඇස් දෙකෙන් දැක්කහම අර කන්න හිතෙන්න තියෙන්න ඕනේ නේද. එහෙම කිව්වොත් ඉතින් මට නම් දැම කන්න වෙන්නේ. ඉතින් කෑම ටිකක් කනකොට හිත නිදහස් කරගෙන ලස්සන සින්දුවක් ගහන්න මේ පැත්තට එන්න. FM 93.5 93.7 ගාට මාවහගෙන ඉන්න පුළුවන්. ආදවල් එක වෙනකන් තව චූටි වෙලාවක් තුමයි තියෙන්නේ. ඉතින් ආද මේ සතියේ කැමති කෙනෙකු එකතු කර ගන්න පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. එහෙම කියනකොට මම මේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. හායි හක්කි, කොහොමද ඔයාට? මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා. ආද කොහොමද? මොකද කරන්නේ කියන බලන්න මේ වෙලාවේ. අපිවත් මතක් කරන්න ලස්සර සිින්දුවක් දෙන්න කියන තමයි තියන්නේ. ෂෙවෝන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ෂෙවෝන් ඔය විදිහට මාගෙන ඉන්න ඔයා අපි ආව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සිින්දුවට. ලකන රේඩියෝ ITN සුබෝ දාසන මැසේජ් එක කියන පරක්කු ලදී සුබ දහවලක් කියලා කියන තමයි වෙන්නේ දැන් නේද. හાર્ට් බීට් සිින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. හලාවත පැට්‍රික් කරුණාපාල එකතු කරගන්න කියලා තියෙනවා. And San Chanel ඒ වගේම රශ්මිදු ලිලි මොනින්ස්ටදු වැහමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. කුමාරිය එළබුදු ගොල්ල ඔයාවත් එකතු කරගන්න සුබ දවසක් වේවා කියලා තියෙනවා. එයාටත් සුබම සුබ දවසක් වෙන්න ඕනි. මාතලේ ඒ වගේම මාතලේ නේද ඔයා? මොකද වෙන්නේ මේ දවස්වල මාතලේ පැත්ත කියන්න බලන්න. මේ වෙලාවේ කැම ටිකක් කැම කාලා දෙන්නේ නැත්තම් දැන් දවල් දෙක ආපු යන ලෑස්ති කරගෙන ඉන්නේ. මොකද වෙන්නේ? එකතු කරගන්න කියලා තියෙනවා නයනී ගම්මිනී වගේම සුභාෂිනී ලස්සන සින්දුවකට ඔය වේදේට මහගෙන ඉන්න මාව. හાર્ට් බීට් එකක මේ වෙලාවේ සුබ දහවලක් යෂ්ණංග කියලා තියෙනවා. නැරතින් සුබ දහවලක් වෙන්න ඕනි. කොහොමද ඔයාට? මම ගොඩක් හොඳින් ඉන්නවා. අපි ආව අහගෙන ඉන්නේ. මම අද ටිකක් බිස්සෙයි. බිසි වුණාද කමක් නැහැ මේ පැත්තට එන්න. මල සිංගලින් 10 තමයි විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. යාගේ අම්මා තාත්තා වගේ මිඳුනි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ප්‍රණීත් මදු තොහින ආදිති වගේ මදුක මීපැල්වත් තින් රංග යාගේ හස්බන්ඩ් එකතු කරගන්න ඕනේ. ඒ වගේ මිනු මැනික ඒ විතරක් නෙවෙයි ඉතින් එයා මාමා මතක කරන්නේත් නෑනේ. ඒකනේ ඉතින් මේ ආදරේ නේද. මාමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි හදන්නේ. අපි ඉතින් කවුරු වෙන්න පුළුවන්ද? අපි කවුරුද? මන්නම් දන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
1: අසත් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: සුපිරි බෙට් ඇන්ඩ් රයිඩ් ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5.
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
1: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: දවල් 12 විනාඩි 40යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

කුටි වෙලාව ඉන්න තියෙන්නේ. මොකද කරන්න ඉති ශාමිත් ඇවිල්ල ඉන්න. ඉතින් එයාත් ඇවිල්ලා ඉන්න. ඉතින් අපිට යන්නත් වෙනවා නේද? එතකොට ඉතින් යන්න කලින් ඉතින් මාව අහගෙන ඉන්න අය ආව මතක් කරන්න ඕනේ මොකද කරන්න මේ වෙලාවේ. කෑම කනවද නැත්තම් තාම වාට වැඩද? එයාගේ වෙලාව ආව නැත්ත තාම. ඔයාගේ වෙලාව වෙනකොට ඉතින් මට යන්න වෙලාව වෙනවනේ. අපි කොහොමරි ගමක් දැන් යන්න කලින් මතක් කරමු මාව අහගෙන ඉන්නේ කවුද කියලා. හායි අක්කේ, කවුද මේ? ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා ඔයා. ඉතින් මම ගිරාදුර කෝටෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මට. ඔයා එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. ආදරී ලක්ෂණ කියලා තියෙනවා මේ වෙලාවේ සද්දරම සෙට් එක අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඔයාගේ නම දාලා නැහැ හැබැයි. ඉරන්දුර කෝටේ ෂෙඩ් එක ඉස්සරහ තමයි මේ වෙලාවේ ඔයා ඉන්න තැනක තමයි සද්දර ලක්ෂණ දාලා තියෙනවා කියලා තියෙන්නේ. ඔයාගේ නමත් කිව්වොන හොඳයි ඉතින්. සුබ දවසක් වේවා. මේ වෙලාවේ වැලිගල්ලෙන් තමයි සජානි මාත් එක්ක මේ වෙලාවේ අහගෙන ඉන්නේ. මහන්තයා නිමල්, ඒ වගේම පුතා රුසිදු, දුව රාශිනී, ඒ වගේම මාචි, ඒ වගේම ෆාසිමා එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට. ඔයා කැමතිම සින්දුවක් ඉතින් ඔයාලට ඉල්ලගන්න පුළුවන්. ඔයා කැමතිම සින්දුවක් අහන්නවා 0703 93 5 93 7 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකකුත් දෙවන්න. ඔයාට නෝමල් මැසේජ් වන්නත් පුළුවන් මම අහගෙන ඉන්න ගමන්. හයි, කොහොමද? මම තව වහගෙන ඉන්නේ රාජකීය ඉඳලා තමයි මම වහගෙන ඉන්නේ. පරණ සින්දුවක් ඉල්ලලා තිනවා. ඉතින් ආයත හැමදාම සින්දුව පිට එක්ක ඉන්න ගමන් අහන්න පුළුවන්. ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. දෙවෙනි මැසේජ් එකක් දාලා දින එයා කියද අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එක කියලා. ඉතින් ඇනිවර්සරි එකට විෂ් කරන්න කියලා තිනවා. ඉතින් එයාගේ මල්ලි, ඒ වගේම එයාගේ හස්බන්ඩ් මත එකතු කරගෙන තමයි අම්මගේ තාත්තට විෂ් කරන්නේ හැපි ඇනිවර්සරි එකක් වෙන්න කියලා. මේ හිටියටත් වඩා හොඳට සතුටින් දෙන්නට ඉන්න පුළුවන් වෙන කියලා තමයි දෙවෙනිගේ පුංචි විෂ් එක. එකතු කරගෙන අපි අමු ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ හැම තාලෙම සින්දුව අහන්න. දවල් එක වෙනකන් උදේ 10 ඉඳලා හට් බීට් අහගෙන ඉන්න මේ සින්දුව මගින් ඔයාට.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන.
2: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියයි ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියයි ග්‍රිප් X5 සහ සුම් X5 සියයි The road is yours.
1: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
0: ක්‍රිමිරාජ සුවසේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේ.
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: සිංදුව අහගෙන ඉන්න ගමන් ඉතින් මටත් යන්න වෙලා වැවෙලා තියෙන. හැබැයි මං අද ගියාට අයෙන්නව සඳුදා. දවස් දෙකක් පුංචි විවේකයක් අරගෙන කමක් නෑ, ඔයා ඉන්නක මං එනකන් හාද. මං අදට ගිහිල්ලා එන්නම්. ගින් එනකන් පරිස්සමට සතුටින් ඉන්න. මම යශ්.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේද ඔබ

0: Winner, Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.
0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි. 07.03 93.5 93.7. Search Light. සමාජ කමිෂනය.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: තිස්තුන්වැනි ආසියා කලාපීය සමුළුවට සමගාමීව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ නියෝජ්‍ය කටයුතු අමාත්‍ය මොහමඩ් ඉෂාක් ඩාර් මහතා සමග විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවකට එක් වුණා. එදී දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කරගත හැකි ශ්‍රේෂ්ඨ පිළිබඳවයි අවධානය යොමු කළේ. මේ අතර ආසියානු කලාපීය සංසදයේ අතුරු හමුවකදී ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යවරයා සමගද අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා කර තිබෙනවා. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ශ්‍රේෂ්ඨවල සහයෝගිතා වර්ධනය කර ගැනීම පිළිබඳවයි අවධානය යොමු කළේ. විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල විදේශ අමාත්‍යවරයා අතර ද්විපාක්ෂික හමුවක්ද පැවැත්වුණා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතා වර්ධනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සහ බ්‍රසීලිය අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී ද්විපාක්ෂික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරුන් නැවත තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උක්වගා කර්මාන්තයේ සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබා දීමට බ්‍රසීලිය ඉදිරිපත් වීම පිළිබඳව විජිත හේරත් මහතා සිය කෘතඥතාව පළ කළා. සටන් විරාමය සහ සාකච්ඡා නොතකා ඊශ්‍රායලයේ දකුණු ලෙබනනයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. අල් මන්සූරි නගරයට ඊශ්‍රායල් හමුදාව ප්‍රහාර එල්ල කළ බවයි ලෙබනනයේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ. මජ්ජාල් සූන් ගම්මානයටද ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. මජ්ජාල් සූන් නීපි පිරීම කිලෝමීටර 15 පමණ දුරින් පිහිටි තවත් නගරයකට ඇසුණු බව ලෙබනන් ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වන අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. මෙලක ලක්ඛන ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: 24 පෑම සිරුවෙන් ලක්ඛන ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

Radio ITN දවල් 1යි විනාඩි 10යි වෙලාව 0.7යි 0.3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පස්සරු එකයි වෙනාඩි 13යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594 0112-775-493. වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 වන දින මින පුවත්පත බලන්න.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: දවල් එක පහු වෙලා විනාඩි 15යි. ජූලි මාසයේ 24 වෙනිදා සිකුරාදාවක සති අන්තයක අපි මුණ ගැහෙන්නේ. මිනිස්සු සතුටු කරලා ඉවර කරන්න බෑ, තමන්ට පුළුවන් උපරිමේ කරාම ඇති කියලා මම මේ කියන්නයි ආවේ. ඕක තේරෙන්නේ නැහනේ, මම පැහැදිලි කරලා දෙන්න. හොඳට අහගන්න. දැන් මෙහෙමයි, අපි හුඟක් වෙලාවට අපි අවට ඉන්න මිනිස්සුන්ව සතුටු කරන්න අසීමිත විදිහට උත්සාහ කරනවා නේ, වෙනුවෙන් වැහෙසෙනවා. ඒගොල්ලන්ගේ හිතරිත් දන්න හොඳ නෑ. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික අපි ලබා දෙන්න ඕනේ කියලා අපි උපරිමය කරන්න හුඟක් වෙලාවට ට්‍රයි කරනවා. ඒක කිසිම වැරද්දක් නෑ. හැබැයි මිනිස්සු කවදාවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ එකක් ඉවර වෙනකොට තව තව බලාපොරොත්තු වීම ඇති වෙන්න පුළුවන්. එක සීමාවකදී ඔබේ ජීවිතය පාලනය ඔබෙන් ගිලින පුළුවන් තරමට මේ ඉල්ලීමේ බලාපොරොත්තු අනෙක් පාර්ශ්වය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න, ජීවිතේ කොහොමත් වට කරන්න පුළුවන් උපරිමයේ විතරයි කරන්න පුළුවන්. හරිද? ඉතුරු කිසිම දෙයකටව මානසික වද වෙන එක පලක් ඇති දෙයක් නෙවෙයි. හදවතට අවංකව වට කරන්න පුළුවන් ප්‍රමාණයට මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන්න මතක තියාගන්න. එච්චරයි වට කරන්න පුළුවන්. ඊට වැඩිය බෑ. හරිද? බලාපොරොත්තු වෙන නොවන කිතින් අනිත් අය ඒක ඔබේ පාලනේ නැති නිසා ඒක නවත වෙන්න යන්න එපා. හුඟක් දෙනෙක් මට මේ ප්‍රශ්නේ විඳවනවා කියලා තේරුණා. ඒක නිසා මම මේකට කියලාම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕනේ කියලා හිතුවේ. ඔයාටත් ඒක වැදුණානේ. හරි, එහෙනම් අද හවස 4 වෙනකම් මම වහන් ඉන්නවා කියන විශ්වාසය මගේ දැඩිව තියෙනවා. ඔල් ටයිම් බිට්ස් ඉට් චාමි. මං ආවා. එකයි විනාඩි 16යි. 0.7.3.93.5.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.7.

0: FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි වෙනාඩි 21යි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: 75 සිරකටත් වඩා විශ්වාසය දිනු. ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිරාජ සුවසේව
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්?
5: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
7: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
8: batamisu batamisu maridam maridam
1: evening drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සේමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.
2: එකයි වෙනාට 23යි. එපෝ මැසේජස් ටික මේ සින්දුවෙන් පස්සේ කියන්න.

0: ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය FM 93.5 FM 93.7 ලක්හන රේඩියෝ ITN
1: දවල් එක පහු වෙලා විනාඩි 28යි වෙලාව. නමෝ විත්තියන් කියලා මම මැසේජස් කියවන්න ලෑස්ති. 0.7.3.93.5.7 එ අපේ මැසේජ් නම්බර් එක. මේ මොකක්ද මේ කියන්නේ? දවසින් දවසට කොලෙන් කොලයට කොල අඩු වෙනවා දෙන්න දසුනේ. සතිය අතිවරයි ශාමි. ලක්කට ඉඩෝරේ නිමා කරන වැස්සක් වගේ කියලා තේනවා. හොරණ මහින්ද කුමාරවගේ මැසේජ් එක මම මේ කියන්නේ. මාලා දමයන්ති උදාරා ගගනේ වඳුරබ මා බොටු වනින් ඉසුරු මදුෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති ජගත මා ගෙදර ගමගේ ටෙක්මන් අමිතයෝ ගමගේ ඉමාශය දෙනෙත් තීක්ෂණ එකතු කරගන්නවා. ඔයිට වඩා අමාරු නම් තියෙන ගම් නෑ ඒ පැතිවල යාළුව නන්ද. හැමෝම එකතු කරගන්න. ඉතින් කොහොමද චාමිනංගා අතත් සින්දු ටිකක් ඉල්ලන්නාවේ කියලා තියෙනවා. පොතල සෙතු නැතු පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඉන්නේ කියලා චන්දි මට ඔබ මැසේජ් එකට ස්තුතියි වාට. කුලිය පිටිය තෝරකොටුව පාරේ මොහොත්තවගඩු හන්දියේ අනර ආගේ මැසේජ් එක. නිබුණ පුතා ධර්ම මාමව එකතු කරගන්න කියලා තියෙනවා. කවුරෝ මොනවා කිව්වත් ආගේ කටහඬ තමයි රේඩියෝ චැනල් වලින් ලස්සනම හඳු චාමි කියලා තියෙනවානේ. මොකක්ද උනා නේද? ඕක තමයි කියන්නේ කටස්සගේ කලේ මොකනාලද රත්තරම් බැඳ වගේ කියලා. සබදාවලා චාමි අපි තහගෙන ඉන්නවා සින්දුවකට එකතු කරගන්න. බරුදල් පොලින් එස්එල් ප්‍රනාන්දු ලහෙරු ශහනි නතාලි ශනාර දුවින්ද සෞරි ශනල් මිරොන් සින්දුවක් අහමු. අනුර තැන්කියූ. හොඳේ මට තැන්කියූ කියන්නත් බැරි වුණා උඩගිය තරමට. සබ දෙනක් වේවා චාමි නංගට. ධර්ණය කළ වෙලකම සෑන ගම්ලත් ඔයාගේ මැසේජ් එක නේද? සෙනුරිය සෞරේ චාරිකා විශ්මිත සමග සශික සඳරුවන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. දුව අපි නෝන කඩේ වැඩ කරන අය ධර්ණය ගල හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් තිබුණා. ඊට පස්සේ හයි අපේ චාමියෝ මම රත්මලා නෙන්නාති සුබ දවසක් ආට කියලා තියෙනවා. කාංචන අන්තාතිගේ මනමාල කතා සින්දු වුණේ කියලා තියෙනවා. අද ගෙදර ගොඩක් කට්ටිය ඉන්නවලු. මහත්තයා චමිල බබල දෙන්න පාරා තාරා ලිෂ්ව ලිප්ත කුසල් සහන් පුතාලවත් අම්මා සෝමව එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුති වාගේ ආදරේ පිරුණු මැසේජ් එකට හරි මාතරේ මට මැසේජ් එක වෙලා තියෙනවා. අද දවස හොඳයි වගේ. ඉතුරු දවසක ගෙවා ගන්න ආදරේ පිරුණු මැසේජස් කුඩා කියලා කියන එක තමයි මගේ අද එකම ප්‍රාර්ථනාව. දවල් එකයි විනාඩි 31යි.

0: රටට වග කියන රේඩියෝ
1: එකයි වෙනට හතලෙස් එකයි
2: හැමෝම එකම රේසිකතුවාද ඔයා ෆුල් චිල් එකෙන් බයික එකවයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් ඕඩි සුවර්ස්
0: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
4: මොනවද පුතේ කැරක් කැරක් හොයන්නේ මේ ෆොටෝස් කට් එක කෙනාගේ ෆොටෝ එකද
5: ඒ ෆොටෝ එක ඉතින් ඇඳලා තියෙන්නේ න්යාගේ හිතේ නේ
6: ආ අම්මි දැන් නම් හිත ජොක්ස් කරා මල්ලගේ කන්දේ රතු වීගෙන එන්නේ
5: මිස්ටර් මහේන්ද්‍ර ඔන්න බලන්නකො අපේ මේ චූටි දුව ගෙදර ගිහිල්ලා එක එක චරිත වෙන වෙනම රඟපාලා පෙන්නනවා.
7: අනේ අම්මේ මට ඇක් කරන්න බෑ.
5: අනේ පුරුකන්න දෙන්න. මේ අක්කගේ නංගී වැඩේම ගෙදරදී TikTok කරනවා. මේ මාත් ගන්නවා හැදලා ඒකට.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
1: එකයි වෙනදී 42යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි FM 93.5 FM 93.7

0: ඇඟිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
1: හන්න.
0: එක පහුවෙලා විනාඩි 43යි වෙලාව. මට කියන්න අමතකුණාද ලක්කන ෆේස්බුක් පේජ් එකට අපේ පෝස්ට් එකක් තියෙනවා කියලා? කිව්වද මන්ද? ඒ පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම තුනේ පැහැදිගෙන මතක් කරන්න ලෑස්ති. හරි. රමේෂ් අවගේ මැසේජ් එක විභාග ඉවර වෙලා නිසා මාව අද ඉඳන් අහන් ඉන්න පුළුවන් කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. හරි, thank you. මම රවින්ගේ සින්දුවක් ලෑස්ති කරගන්න. ඊට පස්සේ මහරගම පැත්තට යන්නයි හදන්නේ. විමල සේන, දිලංකනා දේශන්, රසික චනිතු, ගයන් සිරිවංශ, ගාමිණී ලසිත, චුට්ටි අශානේ, අනුර, ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂිනී, සුභා, දිනෝෂා, කමනි, චන්ද්‍රානේ, ඉරේෂා, නයනී, දෙල්ප චිත්‍රවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තිබුණේ. සිරි කුමාර, වාගේ මැසේජ් එක ඊළඟට මම දැක්ක. අපි සින්දුවක් අහමු. ආතරේ කියලා මයංගනේ සුපුන් මැසේජ් එකක් ගවලා තියෙනවා. මොකද මේ කියන්නේ? පපුවටම රිංගලා ආතරෙන් කෙනිත්තු හදු හුස්මක තියා සෝදකින් තෙගැස්සු දෙතුල් මතලූ හැඟුම් සුලංගිල්ලෙන් වැලක්කු පපුවේ මැද නැවතුනෙම අයිති නැති මිනිස්සු. එක ලස්සනයි. ස්තුතියි අපිත් එක ෂෙයා කරගත්තට. බලාපොරොත්තු වීමේ කතාව ඒක මටත් ලොකු ප්‍රශ්නයක් තමයි කියලා මොරටුවේ වර්ජිනියාවට මැසේජ් එකක් ගෙවලා තියෙනවා. මම අර ප්‍රෝග්‍රෑම් එක පටන් ගරෙද්දිම කිව්වේ අපිට මිනිස්සුන් ඉදින් සතුටු කරලා පිරිමහන්න බෑ. තේරුම් ගන්න. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක අපේ මොකද යුතුකමක් විදියට සලකන්න පටන් ගන්නවනේ. ඊට පස්සේ අපිට පොඩ්ඩක් එහාට මෙහාට වුණාම ඒගොල්ලන්ට අපි කරපු දේවල් ඔක්කොම අමතකයි. අපි මුකුත්ම නොකරපු කොටසක් ගන්න වැටෙනවනේ අනේ. ඒක නිසා හැම දෙයකටම මම ඔයාලට කියන්නේ සීමාවක් තියාගන්න. එතකොට හිත රිදෙන සීමාවකුත් ඉබේම හැදෙනවා. සිත රිදෙන සීමාව අඩු කරගන්න try එකක් දෙන්න කියලා තමයි මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම ඔයාලට කිව්වේ. අහන නාහනක ඉතින් ඔයාගේ වැඩක්. කියන එක මගේ වැඩක්. හරිද? අයබෝ වේවා මඩපාතින් ලක්ෂ්මන් ඔයාගේ මැසේජ් එක. තමරා නිශානි චේතනා තේජවරු පුංචි පුතා භාග්‍යවිෂ්කත් එක්ක කේටිය සමර් සිංහවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. රමේෂ දුවලෙන්ඩ ඔයා ඉල්ලපු සිදුව එහෙන්න යන්නේ. එකයි වෙනාටේ 46යි.

0: එකයි වනාඩි 50යි.
1: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: එක පහු වෙලා විනාඩි 54යි වෙලාව. 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. මේ පැහැතිවර වේගන යන්නේ නේද? බලමු ටක්කල මැසේජ් දෙක තුන. චාමි ඔය හැමදාම පඬිත හොදන් දෙනවන්නේ දැන්වත් යන තැනකට හොඳ වැඩක් කරගත්තොත් නරකයිද කියලා සුරත් චන්ද්‍ර ඩෑස් රයිකමින් මගෙන් අහලා තියෙනවා. මම අද උදේත් කල්පනා කරා මම දැන් යන තැනකට හොඳ වැඩ ටිකක් කරගෙන තියෙන්නේ කියලා. තේයන්ගේ පිටේ නරක වැඩ කරලා නැහැ. නිසා යන තැනකට හොඳට යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. හරි නේද? මගේ මැසේජ් එක නොකිය හිටියේ නෝන් කිව්වා. සුබතාවලක් වේවා. මම ඉතාලියෙන් එකතු වෙනවා නිලූෂි. හයි. කොහමද? මහත්තයා චින්දගේ දුව සවේධ්‍යා පුතා සිතිජ ලංකාවේ ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ සුබ මධ්‍යාමක් සෙනහස සහ ආතරේ පිරුණු පෑ තුනක් පුරාවට හදවත් සනසන ලක්හඬ චාමි සමග අපිත් රැඳී ඉන්න වගයි කියලා තියෙනවා. පොල් කහවල බැලුම් ගල කන්දෙන් සුරේකා රේනු. හයි රේනු, කොහමද? රුවන් සාගරේ ඉන්නව ධ්වනි හසඳරා අදිස්කොල ගියාද? එයාව තාත්‍රින් මතක් කරනවා. අය බොහවන් වාසනාවත සුබම සුබ දවසක් වේවා. අනුරගම අනුලාවතේ ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. මහත්තයා සිරිල් පුතාලා දෙන්න දුවලා දෙන්න අමේලියා සමරසේකර ආදරෙන් මම මතක් කරනවා. මේ මොකද මේ කියන්නේ? අපිටත් සින්දුවක් දෙන්න අහන්න කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ තරෝෂි බස්නායක දහරක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. තමිල් සින්දුවක් එල්ලලා තියෙන්නේ. තමිල් සෝන් එකක් මං අහන්න දෙන්නම් ඊළඟ පැයි. අන්න එහෙමයි අපි ශ්‍රාවකයව රඳව ගන්නෙ. නැත්නම් මට හොයාගන්න බැරිකම නෙවෙයි, වෙලාවක් නැහැ හොයන්න. අපි ඊළඟ පැයට යනවා කියලා කියන්නේ මැසේජ් එකක් එවන වෙලාව. හරි නේ? 0.7 0.3 93.5 93.7 අපි දෙකේ පැයදී මුණ ගැහෙනවා.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවට සහ නව චක්‍රලේඛයට අනුව පාසල්වල ආහාර නිකුත් කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බියගම මානෙල්වත්තේදී පැවැත්ුණා. බියගම කැලණිය සහ මහරා අධ්‍යාපන කලාපවල පාසල් 83ක නියෝජිතින් ඊට එක්ව සිටියා. පාසල් ලාපන ශාලා හිමියන් ආහාර සැපයුම්කරුවන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද ඊට ඇතුළත්. මේදී අදහස් දැක්වූ ගම්පා දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා කියා සිටියේ පිටි සීනි සහ තෙල් භාවිතයෙන් තොර ආහාර රටාවට දරුවන් නිවසේදීම හුරු කළ යුතු බවයි. නියෝජ්‍ය මාතේ මහින්ද ජයසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පමණක් මෙහි අපේක්ෂිත ඉලක්කවලට ළඟා වීමට නොහැකි බව නියෝජ්‍ය මාත්‍වරයා කියා සිටියා. වැඩමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රජා විශේෂඥ වෛද්‍ය හේමාලී ජයසේකර මහත්මිය සිදු කළා. බංග්ලාදේශ ජනාධිපති මොහමඩ් ෂාබුදීන් දුරේන් ඉල්ලා සිටීමට සූදානම් වන බවට වාර්තා වෙනවා. මොහමඩ් ෂාබුදීන් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂේයි කසිනාගේ සමීපතමයෙකු ලෙසයි සැලකෙන්නේ. හිටපු අග්‍රාමාත්‍යවරිය නැවත බංග්ලාදේශයට පැමිණෙන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළා. 2024 වසරේදී බංග්ලාදේශයේ පැති රාජ්‍ය විරෝධී තරුණ විරෝධතා මැඩ පැවැත්වීමට කටයුතු කිරීම මගින් ජීවිතහානි සිදුවීම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන්ද ගෙන තිබෙනවා. එනවත සිය රටට පැමිණෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා දුරේ නිවත් වීමට සූදානම් වීම විශේෂත්වයක්. එමෙන්ම පාලක බංග්ලාදේශ ජාතික පක්ෂය ජනාධිපතිවරයාට දුරේ නිලාසොන් ලෙස දැඩි පීඩන එකෙල්ල කරන බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ජනාධිපතිවරයා ඉලාස්වීමේ ලිපියේ කථානායකවරයාට බාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ. බෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: 105 FM 93.7 La Khanna Radio ITN
1: Khawasa Dekai Venade Atai

හවස දෙකයි විනාඩි 12යි. 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවුව නැත්නම් මට දෙන්න වෙන්නේ කසායා. ලයික් අද Facebook page එකට තියන්න. ගිහිල්ලා all time bits එක චාමියක post එකක් තියෙන එක බලන්න. අස්සහ දෙන්න එපා. ඒකට ලයික් එකක් දාලා comment එකක් දාලා එන්න. හරිද? බලමු messages ටික. මිනිස්සු වෙනස් වෙද්දි ඔයත් වෙනස් වෙන්න කියලා ආ post එකේ කියන. කවුද එහෙම කියන්නේ? නුවරින් ශෂිනි. අපි හැමෝගෙම පාළුව තනිකම නැති කරන හැඟීම් බඩ හඳ චාමියක්ගේ සුබතහවලක් වේවා. එහෙමයි තියෙන මැසේජ් එකේ. ලක්කඩහන සද්දෙතම කියලා තියෙනවා. සරණ එකේ දැන් ඉන්න හැමෝමයි ලක්කඩහන් ඉන්න හැමෝමයි එකතු කරගන්න ස්තුතියි ශෂිනි මැසේජ් එකක් එවුවද. මාපලගම පියාජේ අපිටත් සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ මං යනවා ජයේ මාමෙවර තියෙන මැසේජ් එක අත මොකක්ද කියලා බලන්න. අදත් අපිව අවහනවා දවස් පහක් අපිව කියවාට ස්තුතියි කියලා තියෙනවා. ආයෙන දවස් දෙකකට පස්සේනේ නේද? ලොකු බොස්ස පුල්ලෙන්නෝ පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් චම්පා මිස් දිස්නා මිස් මතුශංකවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරිනේ ජය මම. ඔකෝගෙම නම් ටික මං හරියට කිව්වනේ. හරි එහෙනම්. සබදාව ලක්ෂාමිනන්ගේ කොහොමද ඔයාට අපිට අවහගෙන ඉන්නේ? අද ගොඩාක් රස්න දවසක් කියලා කියන්නවත් දෙයක් නැහැ. හොඳටම රස්නේ. එකේ සත වතුර වැඩියෙන් බොන්න. අපිට අමතකයි අපිට වෙලාවක් නැහැ. අපි කොච්චර බිසීද වතුර ටිකක් බොන්නවත් වෙලාවක් නැහැ නේ කියලා කිය කිය ඉන්න එපා. වතුර ටිකක් බොන්න. හරිද? මොකද මේ අවුව රස්නේ හුඟක් කාට කියන්නේ වැඩි හිටියන්ට දරුවන්ට හරියම අමාරුයි දරා ගන්න. අපිට කොහොමත් අමාරුයි. ඒ කියන්නේ අපි වැඩි හිටියෝ නෙමෙයි කියලා කිව්වේ ඔය. කොහොම හරි වතුර බොන්න. අවසාන වශයෙන් ගත්තාම මේ ටික තමයි මට කියන්න උවමනාව තිබුණේ. බොලත් සිංහල තහරා. අදවත් ඔයව මතක් කරනවද කියලා අහලා තියෙනවා. හැමදාම ඔයව මතක් කරන්නේ නැයි? ඉතින් මගේ නම් ඉතින් මමම කියාගන්න කිතින්නේ හරි නෑ වගේනේ. ඒකයි අනේ කියන්නේ නැත්තේ. කැමති නැද්ද ඔයගේ නම කියවන්න කියලා අහලා තියෙනවා. අදහල වඩ බැනලා තියෙන්නේ. ආ මං කියන්න පොඩක් ඉන්නකෝ. බුලත් සිංගලින් අම්මා ඉන්ද්‍රාණී තාතා ජයසිංහ ඉන්දුනිල් ප්‍රනීත් මතු තුහින ආතිති මතුගම පැලවත්තෙන් රංග ඉනු මැණික චාමි ඔයාවයි ඔන්න කිව්වා. තරු බස්නායක නංගිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හයි චාමි සින්දුකට එකතු කරගන්න. වතුව පොතු පිටිය සමන්ත ඔයාගේ මැසේජ් එකේ කිව්වේ. ඊට පස්සේ අපි යනවා කුඩ මාතුව පැත්තට. සම්පත් බොස් කොහමද? රේණුකයින්නෝ මානෙල් නන්දනී නයන උදේශි රාධිකා පහන්නේන දෙලේක තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. අපිටත් සින්දුවක් ඕනේ කියලා ගයාත්මී මාධවිරින් මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ කොහොමද ඉතින් ඔන්න දැන් තමයි වැඩ පටන් ගන්න යන්නේ. ඖෂධය අහන් ඉන්නේ කියලා නෑ නමස්සේ නදෙන්න මැසේජ් එකක් එවලා තියෙනවා. පොල්ගහ වලින් තුෂාරේ රංජි මෙහෙ එන්නකෝ. මේ ලස්සන සින්දුවක් තියෙනවා දෙන්නට ගැළපෙන. කොලිටින් කේන්ති ගන්න නෑනේ. තාම සහයෝගෙන් මේ යුගදිව ගෙවනවන්නේ. ඔගොල්ලෝ මේ මේ වගේ නෑනේ නේද? මම නිකමට ඔය දෙන්න වැඳලා කිව්වේ. රංජි මස්සනේ මෙහෙ එන්නකෝ. පොඩි සින්දුවක් කන්න දෙන්න. හවස 2:15යි. අනිත් අයත් අහන්නකෝ. ඔගොල්ලෝ ගෙවලලත් මෙහෙම දන්නේ නෑ.

0: ගෑනු ගෑනුම තමයි අප්පා.
1: ඇහුන්නේ හවස දෙකයි විනාඩි 21යි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
6: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්?
6: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන අයියා මට.
7: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
8: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
9: Evening drive with Chamit and Charu.
10: සම අනුග්‍රහය
9: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176779579.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
13: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
12: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
14: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
2: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
15: ලකාණ්ඩ Radio ITN.
16: ඕම් ගුරුවරං
1: හවස දෙකේ විනාඩි 24යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

0: with Charmy.
1: Miss karaganne pa. හවස දෙක පහු වෙලා විනාඩි 28යි වෙලාව. 0.7 0.3 93.5 93.7ට මේ වෙනකොට ඔහ මැසේජ් එකක් එවුවද? එහෙම නැත්නම් තව පහු වෙලා යවන්න බලන් ඉන්නවා. කමක් නැහැ. හවස 4 වෙන්න කලින් කොහොම හරි එවුවනම් හරි. නැත්නම් ඉතින් ආයි දවස් දෙකකට පස්සේ සඳුද මං එනකම් බලන් ඉන්න වෙනවා. චාමි දුව ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා රසල් මහත්මයා මැසේජ් එකක් එවලා තියෙනවා නේද? වෙන්නප්පු වෙන්න නෝනා මානෙල් දුවල දෙන්න සුසාන සුරේනි පුතා සුලලිත පොඩි අය ජේකබ් ඕබේද නේතන් චූරි දු තීර්ෂා එකතු කරගන්න. මම පෝස්ට් එකක් එවලා තියෙනවා. හොඳයි කියලා ළඟින්ම හිටපු මිනිස්සු තමයි පපුවට දැනෙන්නම හොඳටම රිදෙව්වේ කියලා ඔයා පෝස්ට් එකේ කියලා තියෙනවා. හැබැයි මෙහෙමයි, මිනිසුන්ට රිද්දන්න පුළුවන් එක්තරා සීමාවකට විතරයි. හොඳටම රිද්දන්න පුළුවන්, හැබැයි එක සීමාවකින් පස්සේ ඒක වැඩක් නැති වෙනවා. අන්න එතනට ආවට පස්සේ ඔයාට අනිත් අය රිද්දුවත් ගානක් නැතිව යනවා. තේරුණාද? ඒක නිසා ඔය මොහොත දරාගෙන ඉන්න. ඒකත් ඔයාට හුරු වෙන දවසක් වෙනවා. එතකොට ප්‍රශ්න අහවලයි. හරිද? නිට්ටවටම සුව වෙනවා. ගිනි ගත් වෙන තැපැල් කාර්යාලය අපිට වැඩ කරන ගමන් ලක්කඩහන් ඉන්නවා. උඩතනිය මහතා චාන්දනී මිස් රිෆ්කා මිස් සංගීත මේ හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ හායි කොහොමද පුකුණු මිටින් සංජීවනේ. ටික දවසකට පස්සේ ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. හායි දමින්ද ඔයා හගෙන දෙන්නේ. ඔයාට නිදුක් නිරෝගී සුව අපි ප්‍රාර්ථනා කරනවා. පුතාලා දෙන්න සඳුළු සහ රේෂ්මිතවත් එකතු කරගන්න. ඔයා මොකද මේ කියන්නේ? නිවෙන්න ඕනි උනහම මිනිස්සු ඔයාව හොයාගෙන එන තරමට සුන්දර මනුස්සයෙක් වෙන්න. ඒක ඇත්තනේ. ඊට පස්සේ කියනවා දුර්වල මිනිසුන් පළිගන්නවා, මෝඩ මිනිසුන් එකට එක කරනවා, ශක්තිමත් මිනිසුන් සමාව දෙනවා, බුද්ධිමත් මිනිස්සු මොකද කරන්නේ? අතහැරලා දානවා. එකට යන්න දෙන්න. අතහැරලා දාන්න. හවස දෙකයි විනාඩි 2යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: හවස දෙකයි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

හවස දෙකයි විනාඩි 41යි වෙලාව. මෙත්‍රවරුනි, කතාවක් කරන්න දෙයක් නැහැ. මම ඩෝමගෙන කියන්නයි හදන්නේ. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත වාට පොල් තෙල් ඇතුළු සමහර තෙල් වර්ග අපිට උමනා වෙනවනේ. සමහර බෙහෙත් වර්ග හදා ගන්න, කෑම වර්ග හදා ගන්න. එතකොට ඒවට උණු වෙන ඔබ කොහොඹ, එඬරු, රටකජු, කජු, සූර්යකාන්ත වට්ටකවලින් තෙල්. මේක ඉතින් හැමදාම ගිහිලා සල්ලි දීලා ගන්න බෑනේ. වාටිය දේවල් ඔයාට ප්‍රමිතිය ගැන සැකයක් නැතුව හදාගන්න උමනාවක් තියනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් අරගෙන ගෙදර තියාගන්න එක වාසි පහසුයි ලේසි. හරිද? මිලවෙන රුපියල් 88,000 සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය පැට බෝතල් එකක් දෙක අතර ප්‍රමාණයක් වෙනවා. මේ සම්පූර්ණ මැෂින් එකම හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. 0117 679 579 ට කෝල් එකක් දීලා ඔයාට තව වැඩි විස්තරයක් දැනගියා ගන්නත් පුළුවන්. ඒ අතරේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලන්න හඳන්නේ. ලස්සන සින්දුවක් ඕනේ, පැල් පොළ පහන් දෙව්සර. වාගේ මං හිතනද මට මුලින්ම මැසේජ් එකක් ආවේ. දිගටම අපි වහන් ඉන්න. සබසන්ධ්‍යාවක් ඔයාට වෙන්ද වගේ මදත් අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න. කෑගල්ල අඹන් පිටියේ රේණුකා ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ සුබ දවසක් ශාමී අපි තින ලස්සන සින්දුවකට. පොහොර බාව පරකඩුව යාළුවෝ ටික කවුද ඉන්නේ? බොස් එනවා තිලක්ස, චන්දිමාල්, සුරේෂ්, රුග්මන්, අංජලි, හෂෙන්, බන්දාර ඇතුළු ලක්කඳාන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉහළගම ගම්මානේ සුදා අයියා සහ චූටි අක්කා සද්දට මහනවා කියලා තියෙනවා. හයි සුදා අයියා, කෙසේද තොරතුරු? ඔබ සුවෙන්නේයි මා සිතමි. අම්මා වෙන්න බෑ මාමා මාමා මාමා මාමා. සිංහල සයම දැනගත්තා නම් ඔයන් එන්නේ. චාමි මිස් මේකත් කියලාම යන්න කියලා තියෙනවා. මොකද්ද කියලා බලමු. කෙනෙකු හොඳයයි කියන හින්දා එයා හොඳ කෙනෙක් වෙන්නේ නැහැ. එයා හොඳ නෑ කියන හින්දා නරක කෙනෙකුන් වෙන්නෙත් නැහැ. තමන්ගේ හොඳ නොහොඳ කම් ගැන තමන් විසඳන කෙනෙක් දන්නේ. ලොවේ දහමට අනුව හිටියම ජීවිතේ වරදින්නේ නැහැ. ලස්සනයිනේ. ඔබ හිතේ කොටා ගන්න ඕන වචන මං කියන්නේ. ඊට පස්සේ සුබ දවසක් ශාමි. අද හරි සතුටුයි මේ සතියේ මට මැසේජ් දාන්න පුළුවන් වුණා. මාරම හැපි කියලා තේනවා. මිනිස්සු සතුට වෙන විදිහ හරි වෙනස් කියලා මං ඔයාගෙන් ඉගෙන ගත්තේ. ප්‍රියා බණ්ඩාරගමෙන් ස්තුතියි ඔයාගේ ප්‍රියාදරය වෙනුවෙන්. මේ සින්දුව ඉතින් ඇත්තටම කොච්චර ඇහුවත් නෑ එපා වෙන්නේ නැති සින්දුවක් බවට පත් වෙලා හමාරයි. මට වෙලා තියෙන්නේ 2:45.

0: 105 FM 93.7 Lakhana Radio ITN.
1: How was the decay? Vinadi?

0: 97 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 51යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
1: මගේ පෙරලි
2: ධර්මතිලක අධ්‍යක්ෂණයක්
3: මේක පොඩ්ඩක් අහනවා දැන් තමුස කියන දේ කවුරු හරි මේ 3-4 දිනක අහයි ඒ වගේ දෝයි මං මොන හරි කිව්වහම මං කියන දේ අහන්න මිනිස්සු කොච්චර ඉන්නවද තමුස ඔයි මේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයෙක් විතරයි මම මේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කෙනෙක්
2: මගේ ඉපැරණි පින්සති
4: බලපන් මං උඹට කරන දේ උඹගේ රස්සාවයි ජීවිතේ දෙකම නැති වෙන තැනට වැඩ කරලා මම පස්ස බලන්නේ
3: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ
4: වැරදි වැටහීමක් මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්නකොට පිස්සුද බල්ලෝ
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න
0: ලකන්ද රේඩියෝ ITN
5: හවස 2:54 වෙලාව මේ පැහැතිවර වෙලානේ නේද ලස්සන දවසක ලක්හඬ අපේ තෙන්නෝ කෙසල් හෙනාවේ මේ මැසේජ් එක චතු රෝසි ශ්‍රියානි ශ්‍රීමති රමාලි සීතා කුසුම් කීර්තිනන්ද සමීරා සහ හසන්ත සිංහභව ඉන්නවා කියලා ගීතිකා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ සුභ සන්ධ්‍යාවක් වේවා හයි ඉජි අනුර පුස්සල්ලාව BF ජනපද නාව එකතු කරගන්න අද මගේ මල්ලේ චෂාන්ගේ උපන්දිනයට විශ් කරනවා කියලා පානදුරේ ශාන්කා ඔය මැසේජ් එකක් එවලා තියෙනවා හයි චෂාන් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා හිතේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක් මිට වේවා කියලා අපේ ආදරෙන් ආශිර්වාද කරනවා හරිද ඉෂාන් කක්කත් එක්ක ධනුෂ්කය අජිත් තාතා ජගත් මාමා ඇතුළු පවුලේ හැමෝමත් එක්ක අපි තියෙනවා හරි හැපි බර්ත්ඩේ ඔයාට සුබතව සක්ෂාමේ ලස්සන සින්දුවක් ඕනේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දසනායක වාගේ මැසේජ් එක ටැමිල් සොන්ග් එකක් දෙන්න කිව්වට මේ සින්දුවම දෙයි කියලා කවුද හිතුවේ කියලා තරුෂි මට මැසේජ් එකක් කියලා තියෙනවා එයා කැමතිම සින්දුවක් තමයි මම ඒ කියන්නේ ප්ලේ කරලා තියෙන්නේ මින්නලේ Thank you චාමි අපිවත් මතක් කරගෙන මසින්දුවක් දෙන්නකෝ කියලා මාතලේ නදේශානි මට මැසේජ් එකක් එවලා තියෙනවා හරි ඔයාවත් මතක් කරගෙන මසින්දුවක් අහන්න දෙන්නම් චාමියක් අපිව මතකද අපි හැමදාම චාමියක් අතක ඉන්නවා කවුද මට මතක නෑනේ කියලා මං කියන්නේ චුටකින් බලන්න කවුද කියලා අටලුගම ඉන්න අචාතා කුමාරි පුතා දසම් දිව්‍යාංග දවසාවේ නවෝදියා මට මතකයි මට දිව්‍යාංග කියන නම මතකයි ලස්සන නම් අම්මා සාමාන්‍ය මතක තියාගෙන ඉන්නවා මේ මං යනවා අපේ අන්තිම පැයට ඔබත් එන්න ඔබ ඇවිත් යන්න එන්න ඊළඟ පැයද මුණ ගැහෙමු

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilao Pasar Tunai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මෙල්කෝ ආයතන අර්ථයේ දැවන්ත කිරිකර්මාන්ත ශාලාවක් විවෘත කිරීම සඳහා කටයුතු සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. එය අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
2: කිරිගොබින් නගා සිටුවීම සඳහා රජයේ විසින් ගෙන කිසියම් වැඩපිළිවෙලක් කරගෙන තිබේද කියලා අහනවා. ඔව්. වාර්ෂික කිරි නිෂ්පාදනයේ ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1200 දක්වා ඉහළ නැන්වීම. මේ සඳහා ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1000ක් 2026 වසර සඳහා වෙන් කර ඇත. නිකවරටි අභිජනන ගොවිපළ සඳහා වෙනම මිලියන 1000ක් වෙන් කරලා තිබෙනවා. නිකවරටියේ කිරි ගොවිපළ සංවර්ධනය කිරීම මගින් අනාගතයේදී ක්ෂේත්‍රයට අවශ්‍ය එළගව සහ මීගව ගැහැණු හා පිරිමි පැටවුම් නිකුත් කිරීමට හැකි න්‍යෂ්ටික ගොවිපලක් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ. එතකොට ඒ සඳහා මිලියන 1000ක මුදලක් වෙන් කරලා තිබෙනවා.
3: මම විශ්වාස කරනවා අපේ රටේ කිරිවලින් සම්පෝෂිත වෙන්න අවශ්‍ය පරිසරය තියෙන රටක්. හැබැයි ඒ වෙනුවෙන් මේ අමාත්‍යංශය ගන්න කිසිම අමාත්‍යවරයෙක් නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වුණේ නැහැ ගරු ඇමතුමා. අපේ රටේ කිරි ගොවීන් අද තමන්ගේ ගොවිතැනින් ඉවත් වෙනවා. හේතුව කිරිවලට නිශ්චිත මිලක් නැහැ බොහෝ තැන්වල. එකතු කිරීම මධ්‍යස්ථාන පවත්වගෙන යන්නේ පෞද්ගලිකංශේ.
2: කිසිම රජයකින් වැඩපිළිවෙලක් ඉදපත් කරලා නැහැ කියලා කිව්වා. ඔයක වෙන්න පුළුවන්. නමුත් අපි ආණ්ඩුවක් විදියට අමාත්‍යංශ විදියට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඩේලි හබ් ව්‍යාපෘතිය මේකේ තියෙනවා. කිරි ව්‍යවසායකින් නිර්මාණ කිරීමට අදාළ වැඩසටහන් මේනකොට දියත් කරලා තිබෙනවා. පෞද්ගලිකංශේ රාජ්‍යංශේ දෙයංශෙම මැදිහත් වෙලා තමයි මේ කටයුතු කරන්නේ. පෞද්ගලිකංශ අපට බැහැර කරලා යන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා දන්නවා මිල්කෝ ආයතනයේ NLDB ආයතනය මේ ආයතන දෙකම ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීම සඳහා සියලු සැලසුම් සකස් කරලා තිබුණේ අන්තිම යුතුයම සංකරණ විතරයි තිබුණේ. අපිට සිද්ධුනා මේක පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යන්න සිද්ධුනා, අභියාචනා අධිකරණයට යන්න සිද්ධුනා. ඒ අනුව රාජතාන්ත්‍රික ගනුදෙනු කරලා අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා මේ මිල්කෝ ආයතනේ බේරගත්තා. මිල්කෝ ආයතනේ අපි යටතට එනකොට 135,000ක් ණය තිබුණා. අපි මේක අරගෙන කෙටි කාලයක් යනකොට ඒ 135,000ම ණය ගෙවුවා. ගෙවුවා විතරක් නෙමෙයි මේක ලාභ ලබන තැනට ගෙනාවා. තවත් අවුරුද්දක් විතර යනකොට අපිට මිල්කෝ ආයතනේ යටතේ දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට ඉඩකඩ ලැබෙයි කියලා අපි විශ්වාස කරන ඊට අදාළ කටයුතු කරගෙන යනවා.
0: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: පසුගිය මැයි මාසයෙන් පසු පළමු වරට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකා ඩොලර් 100ක් මවා ගොස්ති වෙනවා. යේමනයේ හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් කරමින් තිබූ ඉන්ධන රගත් නෞකාවකට ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරල එක මිල 6%කින් පමණ ඉහළ යාමත් සමගයි ඩොලර් 100 සීමාව පසු කළේ. අද බ්‍රෙන්ට් බොරතෙල් බැරල එක මිල සටහන් වන්නේ ඩොලර් 98.81 ලෙසයි. අමරිකාවේ WTI බොරතෙල් බැරල එක මිල ඇමරිකා ඩොලර් 90.75 ලෙසද, එක්සත් අරාබි එමිරාජයේ මර්බන් බොරතෙල් බැරල එක මිල ඇමරිකා ඩොලර් 105.90 ලෙස සටහන් වනවා. ස්වභාවික ගෑස් ඒකකයක මිල සටහන් වන්නේ ඇමරිකා ඩොලර් 2.89 ලෙසයි. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයේ ක්‍රියාත්මක වූ කාලයේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගිය ආකාරයද දක්නට ලැබුණා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
0: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:12.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
0: ක්‍රිමිරාජ සුවසේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේ.
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

කොලි ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Eats with Chami.

හවස තුන පහු වෙලා විනාඩි 14යි. ඔල්ටන් බේට්ස් චාමි අපි නැපි අන්තිම පැය 0.7, 0.3, 0.5, 0.7 මැසේජ් එක කරන තව ඉතින් විනාඩි කොච්චරක් තියෙනවා කියලා දිතන් ඉන්නේ. විනාඩි 40ක්. එකනි සෙග්මන්ට් මැසේජ් එක වොටි මට ඉක්මනටම කියලා යන්න බලුවා. ලක්කඩ Facebook page එකට මම යනවා තුන හමාරට විතර වගේ. ගිහිල්ලාද අපි post එක දාතර likes ටිකයි comments ටිකයි මම මතක් කරගෙන යන්න. එතකොට නුවරට යන්න වෙනවා text messages බලනකොට මුලින්ම සංජීව ඔයා තමයි මුලින්ම මට මැසේජ් එකක් එවලා තියෙන්නේ අද text messages වලින්. තාත්තා ස්නීපෙන් කිව්වා දැන් යාට කොහොමද? හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා මගුණ මුං හෙන්නේ ශ්‍රී වසන්ත කුමාර මැසේජ් එකක් එවලා තියෙනවා. අපි හින්දි සින්දුවක් අහුවා අබිජා අබිජා. සේරුව විල පැත්තට ගහම කෙටිය සමරසිංහ පවුල හැමෝම යාළු ඔක්කොමලම එකතු කරගන්නවා. චාමියකි මම වරකාපොලි නිෂා මට සින්දුවක් ඕනේ කියලා තියෙනවා. අම්මයි අම්මා විතරයි කියලා දෙනවා. අම්මයි ඇයි තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. වා සින්දුවක් කියලා තියෙනා නේ. බලමු සිහින නෙළුම් මල් සින්දු ලස්සන අපි හමු. ඔබේ සෙනෙහෙ බර වදනින් සෙනෙහෙ බර සෙනහව ලක්කරට සදා වාසනාවන් කියලා තියෙනවා. මොස්කෙන් තමයි අහන්න ඕනේ කොහොමද කියන. වැයන්ගොඩ ඉඳලා හංගින්නවා කියලා දීපා ඔය මැසේජ් එකකට ස්තුතියි. දුව චතු පුතම දූ මහත්ය සුදත්තත් එකතු කරගන්නවා. මාතර පැත්තට යන්නයි හදන්නේ චන්ද්‍රානේ. මලට බඹර කුසේ සහල් වෙන්න ආවා මේ ලස්සන වැඩසටහන අහන්න. ස්තුතියි චන්ද්‍රානේ මහත්මියගේ ආදරේ පිපු මැසේජ් එකට. හොඳ ඉතුරු මැසේජස් ටික කියන්නම් පස්සේ. ඔහොම ඉන්න සුට්ටා කුමකියයි කියලා හිතේක සැරේ නේ. හවස තුනයි විනාඩි 16යි.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
2: මෙමරි ලොස්
1: කොහොද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
4: Evening Drive with Chamit and Charu.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුනයි වෙනාට වෙසි දෙකයි. මම ආනන්ද ප්‍රේමජයන්ත. සෙම්බලක ස්ථාන හරිද මංගමේ නම කිව්වා. එකතු කරගන්න හොඳ ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ උපාලි ඔයා ඉන්නේ අලව්වේ. පත්මිනේ මෙසේ නෞදය කුමාරස වසන්ත සමන් අතුල සමිතා නිලන්ති අතුළු ලක්කදාන හැමෝටම සිඳුවක් ඕනේ කියලා මැසේජ් එකේ තියෙන්නේ. වසන්ත කුමාරි ගම්පොලින් එපු මැසේජ් එක එකතු කරගන්න. ලෝකය ඔබේ හොඳ නරක විනිශ්චය කළද ඔබ ගැන විනිශ්චය කරන්න කියලා තමයි තියෙන්නේ. ලස්සන අදහසක් ස්තුතියි ෂෙයා කරගත්තට. සුබදවසක් ශාමි. අද මගේ නංගිගේ බර්ත්ඩේ එක, හෙට මගේ යාළුවගේ බර්ත්ඩේ එක, එයාගේ නම සහස්නා දෙන්නටම විශ් කරනවා කියලා තියෙන අපි සෙන්දුවක් අහමු. මේ ප්‍රෝග්‍රෑම් එකට හැබැයි වෙලා ඉන්නේ කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ වෙලාව තව ටිකක් වැඩි කරන්න. වැඩි වෙන්නයි යන්නේ ඉස්සරහට. 2027 ඔලවල් දෙන ඔක්කොම යාළුව ටික එකතු කරගන්න කියලා අනුදරණීය කිලි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ලස්සන සෙන්දුවක් අහන්න දෙන්නද? මේ සිහින නෙළුම් මල සින්දු අහන්න ඕනේ කියලා තිබුණා නේද? නිසා මේ සින්දු අහමු. මං බැලුවේ මේ නංගිගේ නම මොකද්ද කියලා. අනු ඔයා නමේවල නෑනේ යාගේ. යාට හැපි බර්ත්ඩේ කියලා මම කියනවා. ඔයාගේ නම මමට මැසේජ් එකක් දානවා දාපහම. නංගේ හැපි බර්ත්ඩේ. දැනට එහෙම තමයි කියන්න වෙන්නේ. සුබ උපන් දිනයක්. 3:24.

සුන්දර කටහඬක හිමිකාරණියත් යන්න ගියානේ. ඒ සින්දු හැදිතින් වෙනම ලෝකයකට අපි යනවා. අනුමත මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා නංගිගේ නම කවින්දියා කියලා. හයි කවින්දියා. නම එවල නෑනේ අක්කා. Happy birthday to you. හැමදාම සතුටින් සනසීමෙන් ඉඳලා වේවා කියලා අපිට ආදරෙන් ආශිර්වාද කරනවා. හරිද? ඊට පස්සේ තියෙන මැසේජ් එක බලමු. කාගලෙන් පුංචි සියව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා. හයි අක්කි, ඔන්න අදත් ආව අහගෙන ඉන්නෝ. මම හැමදාමත් අක්කිට එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නවා කියලා තමයි තියෙන්නේ. කොහොම හරි කෙටින් තියෙන එක. මිනදී වගේ මැසේජ් එක පල්ලෙ කලින් ඔයාව එකතු කරගන්නම්. හොඳ ස්තුතියි. සමතා සක්ෂාමේ ලස්සන ගීතයක් දෙන්න චන්දි මහවත්ත පස්සැලෙන් යපු මැසේජ් එක. ඊට පස්සේ අපි යමු ටක්කාලා වට්සැප් එක පැත්තට. ඉනෝකා, නිලු, අනුරාධා, හිරෝෂ, වසන්ත, නිරෝෂ, සෝමලතා, නිල්මිනි, තිලිනි, කුමාරමිස් හොරණින් එකතු කරගන්නවා. හරිද? නොකියම යන්න උනොත් සමා වෙන්න. සංසාර දවසක අපි ආයේ හමු වෙමු. එතකොට කවුරු කියලාද කතා කරන්නේ? මට තියෙන ප්‍රශ්නේ. අයිබෝවන් ලස්සන ගීතයකට අපිත් එකතු කරගන්න. ජාලෙන් නිරෝෂනි සහ යාළු ඔක්කොමලා එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ විමලසේන වගේ මැසේජ් එක. ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත්, කරුණාරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගීනා, ටිකාමිනි, කුමාරි, ශිමාලි, ජනක, සජානි, සන්ධ්‍යා, කුෂානිව එකතු කරගන්න. චාමි චාමි චාමි, ඕහෝ බොයගොඩ. එහෙම තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. බොයගොඩ අපි ඉන්නවා කියලා තේනවා. ඔයා පැය 48ක් නිවාඩු යනවානේ. ඉතින් සුමන ඇතුළු යාළුවෝ ඔක්කොම ලව බලන්න එන්න කියලා තියෙනවා. හරි හරි හරි, අනිවාර්යෙන් මතක තියාගෙන යන්න. හරි, හවස 3:30.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:33
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහතරියද හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධිර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සේමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොම්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 0112 774 594, 0112 775 493 අමතන්න.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: හවස 3 වෙනාඩි 37යි. ඔබ මොටසයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: Lakhanda Radio ITN.
3: හවස 3 වෙනාඩි 37යි වෙලාව. ඒකෙන්ද ටක්ටක් ගාලා මේ මැසේජස් ටික අපි බලන්න ඕනේ. සුබ සන්ධ්‍යාවක් ශාමිනාංගේ. අපිට අවහගෙන ඉන්නේ මාරවෙලෙන් ශිරානේ තමයන්දි. දුව නැත්මිව එකතු කරගන්නව. ස්තුතියි මැසේජ් එකට. හොඳයි. මමත් අහනවා සඳ ලංකාවේ තාරුණේ, හායි කොහොමද? මොකද්ද මේ කියන්නේ? කෝප වූ එක මොහොතක ඔබට ඉවසිය හැකි නම් දින ගණනාවක් ඔබට සනසෙල්ලේ සිටිය හැකිය. පේන තැනකින් ඔක ගහලා දියාගන්නකෝ. කේන්තියක් ආපු ගමන් හිතන්න නෑ මං කේන්ති ගන්නෙ නෑ කිය. ඊට පස්සේ වර දින ගණනාවක් සනසීමෙන් ඉන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මං යනවා නිෂුගේ මැසේජ් එක බලන්න. හැමදාමත් වගේ වැඩසටහන අදත් හැඩට හනවා කියලා තියෙනවා. කෙනිති මන්නේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ නිෂෝ, අට තේරෙනවනේ මම මොකද මේ කියන්නේ කියලා. ඔබේ දායකත්වය ආයාසය අහිමි වෙනකොටත් ඔබ ළඟ මිනිසුන් ඉතිරි වෙනවා නම් ඔවුන් ඔබට සැබෑවටම ප්‍රේම කරන්නෝය. වර්තමානයේ මිනිස් සම්බන්ධතා කියන්නේම ඝනදෙනු. අරයන් මෙච්චරයි කරේ, ඒ නිසා මමත් මෙච්චරයි කරන්නේ. අපිට කරන්නේ නැත්නම් අපි මොකටද කරන්නේ කියලා මිනිස්සුන් නිතරම කියනවා. ඔබ මිනිස්සුන්ට පාඩු සිද්ධ කරන මානසිකව පීඩනයට ලක් කරන චරිතයක් නම් කොහොමත් මිනිස්සු ඔබෙන් ඉවත් වෙනවා. නමුත් එහෙම නැතිව කාලයක් ඔබේ දාඩිය මහසියව වගරෝපු මිනිස්සුත් ඔබ නිතරම හොයා බලන්නේ නැතිනම් ඔබෙන් විය යුතු උපකාරයන් ඔබට කළ නොහැකි වුණාම ඔබේ වටිනාකම් අහිමි වෙනකොට ඒ බොහොම දෙනෙක් වාගෙන් ඉවත් වෙලා යනවා. මනුස්සයෙකුගේ මනස කොහොමත් වහිනකොට කුඩයක් තියෙන ඔයාගේ කුඩයට ආවට ඔයාගේ කුඩේ නැති වුණාම වෙන සෙවනක් හොයාගන්න බලන මනසක්. ඔබෙන් කිසිවක් ලබාගත නොහැකි බව දැනගෙනත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්න ඔබට දායකත්වය ලබා දෙන කෙනෙක් හරි ඉන්නවා නම් ඔවුන්ගේ හදවතේ ප්‍රේමය හැබෑවටම පවතිනවා. ඒක නිසා හේතු රහිතව ඔබ වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් අගය කරන්න, ආරක්ෂා කරගන්න කියලයි නිෂු අපිට මතක් කරලා දෙන්නේ. ඒක හරි වටිනා අදහසක් නිසා තමයි මම මේක මගහරින්න දෝ කිව්වේ. වටිනවනේ. අද තචාමි ගැල්ලාමගේ මනරම් කටහඬට සමවැදිලා මේ ගීතවලිය අහගෙන ඉන්නේ. අද පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙලා සෙල්සියස් අංශක 12යි කියලා කියනවා. දුලිප් සමරසිංහ ආව නිව්සීලන්ඩ් වලින් එකතු කරගන්නෝ. සුබ සන්ධ්‍යාවක් චාමි. අපි රණාලෙන් ක්‍රිෂාලි තමයි මේ මැසේජ් එක එවලා තියන්නේ. රුවන් පහන්දි දුලන් එෂ්මික සමන්තිකා චමන් චමින්ද මොකක්ද ඒ කියන්නේ ගිය නමචි චමින්ද සොරි ඉතින් දුනද නෑ නේද ආචමා ඔයාවත් මතක් කරන්න කියලා තියෙනවා. එව ආදරෙන් එකතු කරගන්නවා මං. හරිද? හවස 3 වෙනාඩි 46 කවරි මතක්කනවද බලන්න මේ සිංදුව හනකොට හස්බන්ලා කියන්න බලන්න.

අත් මං ඉන්නවා යටි අන්තර සීපොත් ජනපදයේ ධනුෂ දිදුලංගන අක චතුනි නේත්‍රා අම්මත් ඉන්නවා දහගෙන අම්මගේ නම ඇයනේ වන්නත්තේ ඔගොල්ලෝ හරිම ඊරිසියයි මාත් එක්ක මං දන්නවනේ නේ නේත්‍රා අම්මෝ යව ආදරෙන් මම මතක් කරනවා හොඳේ ඊට පස්සේ නවගහ ඇල ඖෂධ රත් විට සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා හරි thank you මේ වලකින් ස්ටිකර් එකකට තමයි මට ඇත්තටම හිනා ගියේ බලයි නැත්තම් මේ මොකෝ කියලානේ එකපාරට සුබ දවසක් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න දුව මෙත්නදී මහත්තයා හේමාදද සිල්වා අය නිමල් තිලකසිරිය සුදුවක්කා නෝමා අක්ක ප්‍රභා නංගි නංගිවත් එකතු කරගන්න දොඩම් ගස් ලන්දින් මැණිකේ දොයා හරි මැණිකේ තැන්කියු මැසේජ් එකට ඊට පස්සේ පොට්ටකින්න පොට්ටකින්න කාගෙද මැසේජ් එකක් මිස් වුණා මම බලන් ඉන්නකොට අය හම්බ වුණොත් කියන්න බලාගෙන හිටිය මැසේජ් එකට ගන්න බැරි වුණානේ අපිත් වහකට ඉන්නේ කියලා මහරගමින් මට මැසේජ් එකක් එවලා තියෙනවා අපිට දැන් ආයතනවල නම් කියන්න බෑ ඒක නිසා නම් ටිකවන්න ප්ලීස්

හවස 3 වෙනාඩි 49යි වෙලාව. හයි ජාමි අක්කා, සුබ දවසක්. ඔයටම මතක්ුනේ නැද්ද අද කියලා? මතු මගෙන් අහලා තියෙනවා. ශාන්නත් ආදරෙන් මම මතක් කරනවා. සඳ වෙනකල් බලන් ඉන්නවා කියලා තියෙනවා. ආ කියනවා, ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන් මගේ හිත වෙන කාටවත් තනක් හදලා නැහැ. වොයිස් එකත් යන්න ගියා. මොකද මගේ මුළු හදවතම තවමත් වාගේ නමෙන් පිරුණු එකක් කියලා තමයි තියෙන්නේ. දැන් මේ ආදර කතාව මොම්බල මොකෝ හිමි නෑ කියලා කියන්නේ කියලා. බැලුවම එයා වෙන කෙනෙකුගේලු. එහෙමනම් දරුවෝ වෙනතක් බලා ගන්න. වාගේ ජීවිතේ ලස්සනම කාලය නාස්ති කරගන්න එපා. හරිද? මං අද කිව්වා කියලා ලියලා තියාගන්න. යමෙකුට යමක් හිමි නම් ඒක හිමි වෙනවා. ඒක අහිමි නම් ඒක එතනම නේද? එහෙම ඉඳලා ලතවි ලතවි වාගේ ජීවිතේ තියෙන ලස්සනම කාලේ නාස්ති කරගන්න එපා. තව කෙනෙකුට දුකක් දෙන්නත් එපා. ලෝකේ කරකැනවා. හරිද? මං ආදරෙන් කිව්වේ හොඳ. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද බලමු. මාතහගෙන ඉන්නේ පිටිකර බොරළු හේන සුසන්ත සම්පත්. ඔයාගේ මැසේජ් එක ගල්පත පැත්තට යන්නයි හදන්නේ. මාෂා දෙල්හානි, කමල් දේශාන්ත, ධම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, එළංගේ, කාන්ති, චන්දනි, හර්ෂණි, මේ හැමෝම එකතු කරගන්නවා. අනියම් කියන ගේම දිනවනේ ගැලපෙන්නේ කියන එක. ඒක මහා ප්‍රෝඩාව. එහෙම වෙන්න එපා. 3:50 එකයි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Tonight we're not even a Saturday.
2: Mama, don't be mad. Relax.
3: අනම්මනංගල වදුන නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
1: ඇත්ත වශයෙන්ම කිව්වොත් මට ලකන Facebook page එක පැත්තට යන්න තියාය පැත්තට හැරෙන්නවත් වෙලාවක් තිබුණේ නෑ අද messages ගොඩක් කියන එකනි මම මේ කියන්න අදහස් කරේ එතනින් පැහැදිලි වුණාද ඔයාලට අලව කොහලාට ජයකලනි වගේ මැසේජ් එක උපාලි චිත්‍රාදී මාධව කසුන්ව එකතු කරගත්තා. හයි යකේ මටත් සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ හිරුනි. හරි ඔයාවත් එකතු කරගන්න. එහෙනම් ඉතින් යන්නම් අපි ආපහු වෙන්නේ. අපි කියන්නේ මං හොඳේ මං එන්නේ අර කිව්වත් වගේ පැය 48කේ. ඒ කියන්නේ සඳුදානේ දවල් 1ට. පරිස්සමට එන්න ගෙහින් යන්න මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

වෙලාව පස්සරු හතරයි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
2: මෙවර යලකන්නේ මේ දක්වා වියළි මණ්ඩලය මෙට්‍රික් ටොන් 5390ක වීතොග මිලදීගෙන තිබෙනවා. පසුගිය 13 වෙනි දින ආරම්භ කළ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවයි වියළි මණ්ඩලය සඳහන් කළේ. වැඩිම වීතොගයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. මෙට්‍රික් ටොන් 3148ක වීතොගයක් අම්පාරෙන් මිලදීගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 567ක් මිලදීගෙන ඇති බව වියළි මණ්ඩලය සඳහන් කළා. වවුනියාව දිස්ත්‍රික්කයෙන් මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 620ක්. වියළි මණ්ඩලය යටතේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා අස්වනු ලැබෙන ආකාරයට දිවයිනපුරා වේගබඩා විවෘත කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. ඉරානය ඉලක්ක කරගනිමින් දැවන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා. අඛණ්ඩව 13 වෙනි දිනටත් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. ඉරාන හමුදා අනදින මධ්‍යස්ථාන ඩ්‍රෝන ගබඩා සංකීර්ණ සන්නිවේදන චාලා වෙරළබඩ නිරීක්ෂණ ස්ථාන සහ ඉරාන සමුද්‍රීය පහසුකම් ඉලක්ක කරගැනීමෙන් ප්‍රහාර එල්ල කරන බවයි ඇමරිකා මධ්‍යම අනදින මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ වාණිජ නාවික ගමනාගමනයට එල්ලවන තර්ජන අවම කිරීම ප්‍රහාරයේ අරමුණ බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176 679 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මමනම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සුබ සන්ධ්‍යාවක් කැමෝඩම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවිනින්.
0: ගුඩ් ඉවිනින්. ඔන්න අද රාපි ගිබ දාදා ඉඳලම බලාගෙන හිටපෝ.
1: මං හිතුවා ඔයා එතනටම එයි කියලා. අද පටන් ගන්නකොට අර අද හැර හැපි කියලා මට තේරුණා.
0: පදාදා ඉඳලම බලාගෙන හිටපු අපේ ප්‍රාර්ථනා විතු වෙලා තියෙන දවස.
1: ඕකේ, හැපි ෆ්‍රයිඩේ.
0: හැපි ෆ්‍රයිඩේ කියලා කියන්න වෙච්ච දවස. හා
1: හා.
0: කියන්න ගිය බදාදා ඉඳලා බලන් හිටියේ.
1: කොමර අර කියන හීන කියන දේවල් ළඟා වෙන අපි ඒක දිහා වැඩිපුර බලාගෙන ඒක සිහි කර කර හිටියාම කියලා.
0: සිහි කර කර හිටියාම ඒ දේවල් හැබෑ වෙනවා කියලා කියනවා. ඒක නිසා ඔන්න දැන් ඒ හැබෑවෙම වෙලා තියෙන්නේ.
1: සිකුරාද වෙලා.
0: ඔච්චරයි ඉතින් අපිට තියෙන අහිංසක බලාපොරොත්තුව.
1: හැබැයි
0: මතක තියාගන්න අපිට සතිය සෞන්දර්ය දවස් දෙකකට පස්සේ. ඒක අවබෝධයෙන් අද සිකුරාද භුක්ති විඳින්න.
1: ඕකේ.
0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක හදත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. හවස 6 හමාර වෙනකම් කැමැතිම ලස්සනම සින්දු අහන අතරේ මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: අපිට මැසේජ් එකක් දාන අද සිකුරාද දවසේ හැපි ෆ්‍රයිඩේ දවසේ අපිවත් එක්ක ඉන්න හවස 6 හමාර වෙනකම් 07.3 93.5 93.7 07.3 93.5 93.7 වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න.
0: ඉස්කෝලේ කාලේ අපිට මතක් කරනවනේ හිටපු ගමන් නේද?
1: රයිට්.
0: කියන්නේ ඔෆිස් එකක වැඩ කරන උටනත් සමහර වෙලාවට ස්කෝලේ කාලේ මතක් වෙන වෙලාවල් තියෙනවා.
1: ඊතරම වගේ මතක් වෙනවනේ.
0: ඔව්. දැන් ඔෆිස් වල ඉන්න සමහර පුද්ගලයෝ ඉන්නෝ.
1: හා හා.
0: මේ කියන්නේ සමහර තැන්වල.
1: ඔව් ඔව්.
0: කියන්නේ ඩක් ගාලා මොනවා හරි දෙයකට මේ පෙනී ඉන්න.
1: ඕකේ.
0: කියන්නේ හෙඩ් ප්‍රිපෙට්ස් ලා.
1: හා හා.
0: ස්කෝලේ ඉන්න හෙඩ් ප්‍රිපෙට්ස් නේ.
1: එයා
0: තමයි ඩක් ගාලා.
1: එහෙම කියන්නේ බෑ. ඒතර මාත් හෙඩ් ප්‍රිපෙට් කෙනෙක් නේ.
0: එයා තමයි ඩක් ගාලා මේ ස්කෝලේ වෙන දේවල් හොයලා බලන්නේ. ටෙන්ෂන් ඉන්නේ යානේ.
1: ඉතින්
0: එතකොට ගිහිල්ලා සමහර වෙලාවට ප්‍රින්සිපල්ට
1: මෙහෙම දෙයක් හම්බුණා.
0: මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා.
1: ඔව් මේ පන්තියේ මෙන්න මෙහෙම දේවල් මේ කරනවා.
0: එහෙනම් එහා පැත්තේ තාප්පෙන් උඩින් සොපින් වලට වතුර පුරවලා ගහනවා.
1: හුණු කොට්ටේ වෙනවා.
0: මේක හරි කරදරයක් කරනවා.
1: රණ්ඩු වෙනවා.
0: සර් මේක සම්බන්ධයෙන් බලන්න කියලා කියන ලාවල් තියෙනවා.
1: ඕකේ.
0: රයිට්. එතකොට දැන් ඒ වගේ තමයි. දැන් අඹ ගහට පොළු ගහලා.
1: ඔව්. අඹ ටික ඔක්කොම කඩලා.
0: අඹ කඩලා.
1: හරි.
0: රයිට්. එතකොට මේ ඒක දැන් ගිහිල්ලා කියන අන්නස අතන අඹ කඩනවා.
1: උදේ තිබ්බ සර් හොඳට දැන් නැහැ අඹ ටික.
0: ඔව්. ඒක කියලා කියනවා තියෙනවා. එතකොට දැන් සමහර වෙලාවට දැන් අපි පහු කරලා නෙන්නේ. ප්‍රින්සිපල් උනත් පාසල් කාලේ පහු කළා තමයි ප්‍රින්සිපල් වෙලා තියෙන්නේ.
1: තේරෙන්නේ නැතු එක පාර ඇවිල්ලා නෑනේ.
0: එතකොට ප්‍රින්සිපල්ටත් මතක් වෙනවා
1: අපේ කාලෙත් මෙහෙම වුණා.
0: අපේ කාලෙත් අඹ ගහට පොළු කැව්වා. හුණු කොට්ටේ හා පැත්තට පාස් කරා.
1: හරි හරි.
0: දැන් ඕවට දැන් මේ ළමයි කරා කියලා.
1: ඔව් මුකුත් කියන්නත් බෑ. නොකියත් බෑ.
0: අපි ඕවා කරේ නෑ වගේ නිකන් ලොකු දඬුවම් දෙන්න
1: බෑ.
0: පිට බෑ.
1: ඔව්.
0: එහෙම කියලා ප්‍රින්සිපල් කල්පනා කරා.
1: හ්ම්.
0: එහෙම ප්‍රින්සිපල්ලා ඉන්න ඕන නේද?
1: නැත්තම් බෑනේ ඉතින් නේද?
0: එහෙම ප්‍රින්සිපල්ලා ඉන්න
1: ඕන. පොඩි පොඩි තරවටුවක් ඉතින් කරලා ෂේප් එක ඒක.
0: ආ ඒක මේක වැරදි පුතා.
1: හරි.
0: ආයි කරන්න එපා.
1: ඕකේ සර්.
0: කියලා දැනුවත් කරන්න.
1: හහ.
0: එහෙම ප්‍රින්සිපල් ඉන්නවා.
1: රයිට්.
0: එහෙම ප්‍රින්සිපල්ලා මං කියන්නේ ආයතනවල උනත් ආයතන ප්‍රධානින් වගේ වෙන්න ඕනේ.
1: වෙන්න ඕනේ.
0: 4:15 වෙලාව.

0: ට්‍රයිකට
1: ලක්කාඩ ඒවිින් ට්‍රයි
2: මමනන්ද මානම රිලක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: හැමෝම එකම රේසිකතු වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩ් ඉස් යුවර්ස්
3: ලකන්ද රේඩියෝ ITN
2: හතරයි විනාඩි 21යි වෙලාව. අපි සමහර වෙලාවට මේ අපිට නැති හැකියාවන් සම්බන්ධව අපි හරියට වරි වෙනවා. අනේ මටත් සින්දු කියන්න පුළුවන් වුණා නා. අනේ මටත් නිවේදන එනවුසින් කරන්න පුළුවන් වුණා නා.
4: අනේ මටත් නටන්න පුළුවන් වුණා නා.
2: ඔව් ඒක නම් පුළුවන් නේද?
4: ඊට
2: පස්සේ එතකොට මට මමට ඉංජිනේර් කෙනෙක් වෙන්න, ෆයිලට් කෙනෙක් වෙන්න, එහෙම දේවල් වෙන්න පුළුවන් වුණා නම් කියලා අපි නැති දේවල් ගැන මාරු විදිහට වරි වෙනවා.
4: ඕකේ.
2: හැබැයි අපිට තියෙන දේවල් අපිට ප්‍රගුණ කරගන්න, අපිට ගොඩනගා ගන්න පුළුවන් හැකියාවන් ගැන
4: අපි හිතන්නේ
2: අපිට කරන්න පුළුවන් දේවල් කියලා. ඔයා හිතලා තියනවද? කොයි වෙලාවක හරි මට උඩට උයන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණොතින් මට හොඳට හම්බ කරන්න පුළුවන් කියලා.
4: හොඳ ප්‍රශ්නයක්.
2: එහෙම හිතලා නෑ නේද?
4: අපි
2: හිතන්නේ ඊට වැඩිය සීන ලෝකවල ජීවත් වෙන්න. අපි ඊට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් හරි පහසු දේවල් මොනවද කියලා ට්‍රයි කරන්න තමයි බලන්නේ. සහ අර ජොබ් එකේ කියන්න පුළුවන් මේක කියලා කියන්න පුළුවන් දේවල් කරන්න තමයි බලන්නේ. හැබැයි මට උයන්න පුළුවන් නම් හොඳට, හොඳට උයන්න පුළුවන් කෙනෙක් කියලා හිතාගන්න මහන්සි වෙනවා නම්.
4: ඕකේ.
2: ලංකාව කියන්නේ කෑම වලින්, කියන කෑම විකුණන කඩවල් වලින් ගත්තට පස්සේ ලොකුම ආදායම් තියෙන ක්ෂේත්‍රයක් තමයි මේ ආහාර වෙළඳාම කියන්නේ. ලෝකෙම ගත්තහම ආහාර වෙළඳාම කියන්නේ, මේ පිසු ආහාර වෙළඳාම කියන්නේ ලෝකෙම ගත්තට පස්සේ හොඳ බිස්නස් එකක්. ආයුධ, එතකොට ඖෂධ වගේවනේ උඩම තියෙන්නේ.
4: දැන් අපිට රටකේ අය වුණත් අපේ කැම් වලට කොච්චර ආසද?
2: ඔව්, ඒ වගේ ගත්තට පස්සේ ලෝකේ තියෙන ඉහළම බිස්නස් ගත්තට පස්සේ අවි ආයුධ ඖෂධ වගේවනේ උඩම තියෙන්නේ. ඒ වගේම තමයි පිසු ආහාර නිෂ්පාදනය කර විකිණීම කියන එකත් හොඳ ලෙවල් එකක තියෙන බිස්නස්
4: එකක්.
2: ඒ නිසා උයන්න පුරුදු වෙනවා කියන්නේත් ආ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්
4: එක පැත්තක්.
2: හැබැයි හරියට උයන්න පුළුවන් ඉන්න ඕන.
4: හොඳට
2: උයන්න, රහට උයන්න පුළුවන් ඉන්න ඕන.
4: අනේ නියම කැමරික කියලා තව කවුරු හරි කියන්න එපා නේ.
2: කියන්න ඕන. ඒක පිළිවෙලට දෙන්න ඕන, පිරිසුදුව දෙන්න ඕන. එහෙමනම් විතරයි ඒක ගොඩ නගාගෙන ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් මුල සතියේ සතියක් දෙකක් මාසයක් හොඳට ලස්සනට පිරිසුදුව උයනවා, රහට තියනවා, ඊළඟ මාසෙ ඉඳලා
4: ලුණුත් නැහැ, මිරිසුත්
2: නැහැ, පිළිවෙලකුත් නැහැ,
4: රහත් නැහැ,
2: අන්තිමට
4: රහත්
2: එහෙම වෙනවා නම් බෑ. ඒක ක්වලිටි එක මේන්ටේන් කරන්න ඕනේ. එතකොට තමයි ඕනම තැනකට බිස්නස් එකක් හැදෙන්නේ නේ. ඉතින් ඒ විදිහට රසට කෑම උයන්න, කෑම හදන්න ඔයාලට පුළුවන් නම් ඒක මාර වටිනවා. හැබැයි එහෙම තවම බැරි වුණා නම් දැන් හරි උත්සාහ කරන්න, කෑම රස කරන්න, රසකාරක, වර්ණකාරක ඉද වගේ දේවල් දාන්න එපා. විජේ නිෂ්පාදන අරගන්න.
4: විජේ
2: නිෂ්පාදන එකතු කරගන්නවා කියන්නේ කෑම වේල කොහොමත් රසයි කියන එක. රසවත් කරගන්න මහා ලොකු මහන්සියක් වෙන්න ඕන නැහැ.
4: ඉතින් ඒ නිසා තමයි ඔයාට කියන්නේ විජේ කුළුබඩු ටික එකතු කරගන්නවා රසට හදන කෑමකට. එතකොට රසට විතර නෙමෙයි ගුණට, පෝෂණයට, මේ හැම දෙයකටම ඔයාට පුළුවන් විජේ කුළුබඩු එකතු කරගන්න කෑම එකෙන් ඔන්න හදාගන්න. විජේ නිෂ්පාදන කියලා කියන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අපි අතර පතුරු නිෂ්පාදන පෙළක්. ඉතින් විජේ සනාමියත් එක්ක ඔයාට එකතුනොත් ඔන්න පුළුවන්කම තියෙනවා කෑම ටික රසට, ප්‍රමිතියට, ගුණට හදාගන්න.
2: ඩෝමා නිෂ්පාදන ගත්තට පස්සේ මැෂින්ස් ගණනාවක් තියෙන ව්‍යාපාර කරන අයට තමන්ගේ බිස්නස් එක ගොඩ දාගන්න, ඉස්සරහට අරගෙන යන්න, තමන්ගේ වැඩ පහසු කරගන්න, කාර්යක්ෂමව පාරිභෝගිකයාට සේවාව ලබා දෙන්න දැන් නැඹුරුම් යන්ත්‍ර, එතකොට පොල්තෙල් හිඳින යන්ත්‍ර සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට ස්ටීම් බාට්ටා, කණු දෙකිලි වේට යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා.
4: ඉතින් ආඩ පුලංකම දින නම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගියොත් ඒ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය මාදලි වලින්, අවශ්‍ය ධාරිතාව වලින් මිලදී ගන්න. ඒ වගේම යන්න කලින් කතා කරලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මොන හරි විස්තරයක් දැනගන්න ඕන නම් එයාලගේ සර්විස් එක ගැන ඔයාට පුලංකම දින කතාකරන 011 7979 579 කෝල් එකක් දීලා අලවියෙන් පසුත් හොඳ සේවාවක් දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
2: ඩීප් ටෙක් සෝලා ගත්තට පස්සේ විශේෂයෙන්ම වෝටර් පම්ප් එක විතරක් නෙමෙයි, යාලා ආයතනවල සෝලා පද්ධතියින් ඉදිකිරීමෙන් ප්‍රමුඛතම නාමයක් බවට පත් වෙලා තියෙනවා ඩීප්ටෙක් සෝලා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා වගාබිමට ඕන කරන වතුර ටික ගන්නව නම් ඩීප්ටෙක් වෝටර් පම්ප් එක ගන්න. සම්පූර්ණ සූර ශක්තියෙන් පමණක් වැඩ කරන වෝටර්
4: ඉතින් අසන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් අපේ ගොවි මහතුන්ට ගන්න පුළුවන්කම තියෙනවා. එතනදී ඩීප්ටෙක් ආයතනයේ අපේ ගොවි මහතුන් ගැන හිතලම ඔන්න ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක සුවිශේෂී මිල අඩු කිරීම එකම දෙන්න සූදානම් ඉන්න. ඒ නිසා ගොවි මහතුනි දැම්මම කතා කළ ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ වගාවේ ප්‍රශ්න ටිකත් විසඳ ගන්නට පුළුවන්කම තියෙනවා. 0711 711 711 එකට කතා කළා ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
2: දැන් මේ
4: කියන කලින් hina වෙන්න ඔට්ටු නෑ.
2: ළඟදී මේ කාන්තා පාර්ශවය
4: රයිට්
2: එක තර්ක කළා සමහර වෙලාවට දිනන්න වෙන්නේ නැහනේ.
4: ඒක වෙන්නේ නැහනේ.
2: වැරද්දක් වුණත් සමහර වෙලාවට
4: හා
2: ආව උනේ හරි
4: ඒක හරි කියලා පිළිගන්න ඕනේ.
2: හරි කියලා පිළිගන්න වෙන මට්ටමක් තියෙනවානේ.
4: ඕකේ.
2: ඒකනේ ස්වභාවය.
4: ඕකේ.
2: බයික් එකක් ගිහිල්ලා කාන්තා ස්කූටි එකක
4: රයිට්
2: ඔයාලට මේක හොඳ උදාහරණයක්. ස්කූටි බයික් එකක ගිහිල්ලා
4: හා
2: මේ පිරිමි කෙනෙක්ගේ ඇඟේ හැපිලා
4: රයිට්
2: හැපුණාට පස්සේ මේ මෙයා කියලා
4: හහ
2: මොකක්දනේ කරන්නේ මේ හොඳට තුවාල වෙලා නැහැ මොකක්දනේ කරන්නේ මේ
4: කොහෙද මේ යන්නේ
2: ෆෝන් එකක්වත් ගහන්න බැරිද එහෙම කියලා
4: ඉස්සර කරනවා නා
2: මිනිස්සයෝ
4: රයිට්
2: ෆෝන් ගහන්න ඕනද ඇඟේ හැප්පලම කිව්වට පස්සේ අයින් වෙන්න කියලා
4: තව මොකටද හොන්නේ ඔයාට
2: 4:27 වෙලාවට

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේද ඔබ

0: ලකන්න රේඩියෝ ITN
1: 4යි විනාඩි 40යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: රේඩා වයි බී It's better.

0: දෝර ගගේ තල නහින හදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: හතරයි විනාඩි 42යි වෙලාව. සිඳුව කන මැසේජ් කරපු අය කවුද ඉන්නේ? අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ.
1: කුලියාපිටිය නිලක්ෂේ ඉන්නෝ මේ වෙලාවේ. එතෙක්ම විරකුඩිය බේකරියේ හැමෝම එකතු කරගන්නවා චය මම ඇතුළුව. හැමෝම අහගෙන ඉන්නවා කියලා දිනවා සද්දෙටම. ඒතෙක්ම අඬලා hina වෙලා ඉමු අපි එකතු වෙලා. අහලා ඔබේ කතා අපි දැන් වශී වෙලා කියලා. සුමන මැසේජ් එකක් දාලා තියෙනවා. සුමන කටියකු කොහොම එකතු කරගෙන ඔනවට සිඳුවක් දෙනවා. ඒතෙක්ම අනුර පුස්සල්ලා ඇවිදන් මැසේජ් එකක් දාලා තියෙනවා. යාවත් එකතු කරගන්න ගමන් පැල්පොල ඉඳලා පහන් දෙව්සර ඔයාව එකතු කරගන්නවා. ගිනිගත් හේනෙන් ඉන්නවා රන්දිම මෝටර්ස් එකේ කටියෝම එකතු කරගන්නවා ගල්පාත. ඔන්න ඔගොල්ලෝ කටියෝම එකතු කරගන්නවා ගල්පාතේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනී, හර්ෂණි.
0: රයිට්, ඒ වගේම තමයි සිඳුවක් හන මේ වෙලාවේ අජන්ත මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කැන්ඩිවලින්. ඒ වගේම නිමල්, තුෂාර, සංදීප, අරුණ ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. මීරි ගමින්දලා මැසේජ් කරන්නේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා. දිනුක කොහමද, හොඳකින්ද නේද? මේ වෙලාවේ වැඩ කරන අතරේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. කුලියාපිට ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. 4:43 වෙනකොට අපි මතක් කරන්න ඕන දැන් සන්ධ්‍යාබාධ කියන ඒවා හැමෝටම
1: තියෙනවා.
0: ඔව්, සන්ධි වේදනා කියන ඒවා ගොඩක් වෙලාවට අපි ඉස්සර කිව්වේ වැඩි හිටියන්ට අවුරුදු 40න් උඩ වගේ තියෙනවා කියලා. හැබැයි ඉස්සර ඕත ෂීල්ඩ් එක ඇක්ටිව් කරලා තිබ්බෙත් අවුරුදු 40න් උඩයට මේක පාවිච්චි කරන්න කියලා. හැබැයි දැන් යාලා ඇඩ්වාන්ස් වෙලා මේක තව පහලට අරන් ඇවිල්ලා තියෙනවා. මොකද යාලා කරපු රිසර්ච් වලදී පෙනී ගියපු කාරණාවක් තමයි අවුරුදු 40ට මෙහා අවුරුදු 18න් උඩ අයටත් මේ සන්ධ්‍යාබාධ නැත්නම් සන්ධි වේදනාවන් කියන එක තියෙනවා කියන එක. ඉතින් ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න කලින් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරන ආයතනක් විදිහට විශේෂයෙන්ම යාලා හොඳ රිසර්ච් එකක් කරනවා. ඒකට ඕන කරන සියලු දේවල් සම්බන්ධ කරගෙන ඒවා රිසර්ච් කරලා තමයි ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්නේ. ඉතින් ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ මේ විදිහට හොඳ රිසර්ච් එකකින් විශේෂයෙන්ම කණ්ඩායමක් එකතු වෙලා මේ වෙනකොට එළියට දාලා තියෙන වෙළඳ පොල්ට එකතු කරලා තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ. ඉතින් අවුරුදු 18න් ඉහළ ඕනම කෙනෙක්ට සන්ධි වේදනාවකට මේ වෙනකොට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
1: රුපියල් 1920කට උනාට පුළුවන්කම තියෙනවා දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ෆර්නෝ ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සීනසියා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන නිසා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වේදනාවේ මූලික හේතුවටත් ප්‍රතිකාර කරන නිසා බයක් සැකක් නැතුව දෙවෙනි පුරාම තියෙන ෆාර්මසි සුපිරි වෙනන් සල් වලින් ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න.
0: අපිට මේ සමහර වෙලාවල් තියෙනවා සමහර මේ අමස්තාවන් අපි මගහරිනව හිතාමතාම. ඒ කියන්නේ අපිට හොඳ අවස්ථාවක් ලැබෙන වෙලාවක් දෙන්න පුළුවන්. අපි දන්නකෝ මෙහෙම උදාහරණයක් විදියට අපි දන්න කියන හොඳ ආයතනයක ප්‍රධානියෙක් අපිට මුණ ගැහෙන අවස්ථාවක් තියෙනවා.
1: ඕකේ.
0: කියන්නේ අපි දන්න කෙනෙක් කරහා ආයතනක ප්‍රධානීෙක් මුණ ගැහිලා කතා කරන අවස්ථාවක් ලැබෙනවා. සමහර ඒ වෙලාවට අපි ගියෝදින් අපේ ජීවිතය වෙනස් කරන සමහර ටර්නින් පොයින්ට් එක එතන වෙන්න පුළුවන්.
1: හරි.
0: අපි මුණ ගැසීම යන්නේ නිකන් මගේ යාළුවෙක් කියනවා. මගේ යාළුව තමයි ආයතන ප්‍රධානී අඳුරන්නේ.
1: හරි.
0: මගේ යාළුව කියනවා මචං එන්නකො පොඩ්ඩක් අපි අර අපේ බොස් සම්බෙන්න යනවා මේ එයා එක පොඩ්ඩක් කතා කරනවා තෙන්න ජොබ් එකකුත් නැතුව නින්නේ පොඩ්ඩක් කතා කරලා බලමු. ඒ වෙලාවට කියනවා අනේ හරියන්නේ නැහැ ඌව කතා කරාට.
1: ඌ හරියන්නේ නෙවෙයි අපිට.
0: ඌව හරියන්නේ දේවල් නෙවෙයි අනේ. අනික ඒ යාළට මේ කොච්චර කන්ටැක්ට්ස් තියෙනවා අපි වගේ අය සම්බන්ධ කරගන්න පිස්සු දනේ යාළට.
1: පිටින් අපිව ගල් නැහනේ.
0: එහෙම කියලා අර යන්න තියෙන කතා කරන්න තියෙන අවස්ථාවම කපලා දාගන්න.
1: ඌ හේ බලාගෙන යනවා.
0: ඔව් ඒක මගහරිනවා.
1: ඕකේ.
0: මොන හේතුවකටද දන්නේ? හා? ඒක මගහරිනවා.
1: හිතාමතාම.
0: කරුමේ කියලා අපි ඒකට කියන්නේ. කරුමේ කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ආයෙමත් අඬා ඉන්නෝ.
1: අනේ මට ජොබ් එකක් නෑ. මගේ අතේ සල්ලි නෑ.
0: සල්ලි නෑ. මට මුකුත් කරගන්න බෑ.
1: මට එකක්වත් හරියන්නේ
0: නෑ. කවුරුවත් මට අවස්ථාවක් දෙන්නේ නෑ.
1: හරි.
0: ඔය වගේ නාහෙන් අඬනවා ඊට පස්සේ.
1: දෙන්න ඕනේ හොඳ ටොක් එකක්.
0: හරිද? අර ඇදගෙන යන්න හදපු අවස්ථාව ගිහිල්ලා කතා කරලා වැඩක් සෙට් කරන්න හදපු අවස්ථාව මගහරිනවා.
1: හරි.
0: ඒ වුණාට ගියවුතින් හදිස්සියේ තෙන්ද ගිහිල්ලා කතා කරද්දී මොසරේ හිටාර ඇල්ලුවුතින්
1: හහ
0: පුතා හිටු දෙලා පොඩ්ඩක් එන්නකෝ අපි බලමු
1: සීවිකක් අරන් එන්න
0: සීවිකක් අරන් එන්නකෝ
1: ඕකේ
0: ජීවිත වෙනස් කරන ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන් එතන.
1: රයිට්.
0: ඉතින් ඒ වගේ මඟ අරගන්න එපා ඒ වගේ අවස්ථාවක්. ජීවිතේට හරි වැදගත් ඔබට ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනට ගන්නවා කියන එක.
1: ඔයා වටින්නේ නැහැ කියලා හිතන්න පුළුවන් ඒ අවස්ථාවනේ.
0: ටිකට් එකක් ගන්නවා කියන එකුණත් එහෙම තමයි. ලොතරැයි එකක් අරගෙන ලොතරැයි මේ මිකුණන මනුස්සයා ළඟට ඇවිල්ලා දෙන්න හදනවා ටිකට් එකක් අර මාත ගන්න වාසනාව සමහරට තියෙන බලන් ටිකට් එකක් ගන්න කියලා. ඕ නෑ උග තියාගන්න. ඕ ඇදෙන්නේ නෑ අපිට.
1: රුපියල් 40 ඔච්චර දෙයක් කරනවා නම් මද
0: ටිකට් එකක් ඇදෙන්න අපි පිස්සු පිස්සු කියලා.
1: ඕකේ.
0: එමොන්සරත් බැනලා හරි එව නැත්නම්
1: මගේ. ඕ නෑ කියලා යනවා.
0: මගේරලා යනවා.
1: රයිට්.
0: හැබැයි ගන්න ටිකට් එක සමහරට ඔබේ වාසනාව වෙන්නේ නැති. ජීවිතේ වෙනස් කරන ටර්නින් පොයින්ට් එක වෙන්නේ.
1: ඊළඟට ඇවිල්ලා ආපු කෙනා ඒක අරගෙන යනවා.
0: ඕ ඒ නිසා අද හවස ඔයා ළඟට එන ලොතරැයි විකුණන මනුස්සයෙක්ගෙන් ගොවිසිල් ලොතරැයියක් ගන්න.
1: හරි.
0: ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මගෑරලා යන්න එපා.
1: ඔව්. කෝටි හයකින් ගැනපෙන සුපිරිත හැකක් එකව දන්නවා. සතියේ දින හතේම දිරුම දිරි ලොතරැයිය තමයි ගොවිසත කියලා කියන්නේ. ඉතින් ගොවිසත ලොතරැයිය මිලදී ගත්තොත් අද යන ගමන් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ඔන්නාගේ වාසනාවක් තියෙන

0: Lakanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
6: හවස 4 විනාඩි 52යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6176-579
9: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
10: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
9: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
10: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් යුඑස්

0: පරමින් කතා කරමු.
1: රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන්විදුලි ප්‍රචාරයයි.
2: මේ ලංකා ගුවන්විදුලි ප්‍රචාරයයි.
1: මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.
3: රේඩියෝ සියවසක පොමුණ රාව ලෝකණය
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
3: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
3: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
3: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
3: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ලක්කඩ Radio ITN

0: හතරයි විනාඩි 54 වෙලාව ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැති වෙයි කියලා කියනවා. මුදලාලි නගේ
1: හරි
0: පාටය. ආදර්ශ පාටය.
1: ඕකේ.
0: තමයි කඩවල ගහලා තියෙන්නේ නේද? ඉතින් හැබැයි මෙහෙමයි, ඒ වුණාට ණයක් ගන්නෙත් නැතුව අපිට සමහර වෙලාවට සමහර වැඩ ගොඩ දා ගන්න බැරි වෙනවා.
1: ඔව්.
0: කඩවල වලට ගිහිල්ලා රීලෝඩ් එකක් දාන්න කියලා ඒක ණයට ගන්නකොට. මොන හම්බ වෙන දේවල් නේ.
1: ඒව හම්බ වෙන්නේ නැහැ නේ. රුපියල් හම්බුන්නේ
0: නැත. මොකද රුපියල් 100ක රීලෝඩ් එකක් දාගත්තොත්
1: ඕකේ.
0: ඔය 100 කතා කරලා ඉවරනාට පස්සේ ඒක ණයට දාගත්ත කියන එක අමතකයි. මොකද ඒක වියදම් වෙලා ඉවරයි.
1: ඔව්.
0: තව 100ක් දාගන්න ගියාම ඒක අමතක වෙනවා. ඒ නිසා තමයි රීලෝඩ් දාන්න ගියාට පස්සේ ණයට ඉල්ලන්න එපා කියලා විශේෂයෙන්ම කියන්නේ.
1: බෝඩ් එකකුත් ගහලා තියෙනවා ඉතින් සමහරු.
0: එහෙම විතරක් නේ කොතන වුණත්.
1: හැබැයි
0: සමහර වෙලාවට අපිට ණයක් නැතුව අපිට ගොඩ දාගන්න බෑ සමහර දේවල්. ලොකු ආදායමක් අපිට පඩියක් නැත්තම්. හදිසියකට අපිට ණයක් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි රන් භාණ්ඩයක් උකස් කරනවා කියන එක. මොකද බැංකුවකින් හදිසියකට ණයක් ගන්න බෑනේ. ලේසියෙන් බෑ. ආච්චිගේ උපන්දිනය අහනවා. ආච්චිගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ෆොටෝකෝපියක් ගේන්න කියලා.
1: ආච්චිගේ.
0: ඒ වගේමනේ තියෙන්නේ.
1: ඒ
0: නිසා හදිසියට ණයක් ගන්න
1: වෙන්නේ. අද බෑ හෙට එන්න කියනවා.
0: සමහර බැංකුවලින් හැම එකකම නෙවෙයි. සමහර බැංකුවලින් හරි අමාරුයි. ඒ නිසා මේ හොඳම දේ තමයි හදිස්සියකට ණයක් ගන්න නම් ඔයාගේ තියෙන රන් භාණ්ඩයක් උකස් කරනවා කියන එක. ඒකට විශ්වාසවන්ත තැනක් තෝරගන්න. විශ්වාසවන්ත බව විතරක් නෙවෙයි අඩු පොලියක් තියෙන
1: ඒ
0: වගේම බේරා ගැනීමට වැඩි කාල සීමාවක් දෙන තැනක් තෝරගන්න ඕන. අන්න එහෙම යනව නම් හොඳම තැන තමයි පල්ලිගුරුගේ රන් අය සේවාව කියන්නේ.
1: පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට රන් පවුමට උපරිම මුදල ගන්න පුළුවන් වගේම 40 වසරක විශ්වාසනීය සේවාවක් තියෙන නිසා ඔයාට බයක් සැකක් නැතුව ඔයාගේ රන් භාණ්ඩය තියලා ඔයාට අවශ්‍ය කරන මුදල අරගෙන අවශ්‍ය පරිදි ඔයාට බේර ගන්න පුළුවන් කලබලයක් නැතුව. මොකද බේර ගන්න මාස 14කට වඩා වැඩි කාලයක් දෙනවා. ඉතින් සතියේ දින 7 මේ විවෘත නිසා ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. දිවයින පුරාම ශාකා 24ක් විහිදලා තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාව නමින්. ඔයාට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න, වැඩි විස්තර කතා කරන්න, ඔයාට කතා කරන්නත් අවස්ථාව තියෙනවා. 011 250 97 76 011 250 97 76 කෝල් එකක් දෙන්න.
0: විජේ නිෂ්පාදන කෑම වේල රස ගන්නන වගේම තේක කෝපයක මේ හැම දෙයක්ම රසවත් විදියට වඩ ගන්න ඕන නම් විජේ නිෂ්පාදන එකතු කරගන්න. ගෙදරට තියෙන්න ඕන විජේ නිෂ්පාදන.

ලකඩ රේඩියෝ ITN ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලකඩ ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5
2: අවස පහයි විනාඩි පහයි වෙලාව හිවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව මම ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා. අපි දෙවෙනි පැය ඉන්නේ.
3: ඕකේ.
2: මෙන්න මෙහෙම ප්‍රශ්නේ. හා. කඩෙන් ගිහිල්ලා ගන්නකොට
3: හරි.
2: අපි ගන්න එක මේ කන්න කියලා.
3: කන්න කියලා?
2: ඔව්. කෑමට ඕන කියලා තමයි ගන්න.
3: හරි. ඔය හරි පරිස්සමෙන් මේ ප්‍රශ්න කියනවා කියලා මට හිතෙනවා.
2: හැබැයි ගෙදර ආවට පස්සේ කන්නේ නෑ ඒක.
3: කන්නේ නෑ.
2: කන්නේ නෑ.
3: කඩෙන් ගන්නේ කන්න කියලා.
2: කඩෙන් ගන්නේ කන්න කියලා.
3: ඕකේ.
2: හැබැයි ගෙදර ආවට පස්සේ කන්නේ නෑ ඒක. හා
3: හා.
2: මොකද්ද ඒක?
3: මොකද්ද ඒක?
2: කල්පනා කරලා බලන්න.
3: ඒක තමයි පොඩ්ඩක් වෙලා වෝනේ.
2: වෙලා වෝනේ.
3: ඒක තමයි.
2: අපි ලයිව් එකක් කරනවා තව පොඩ්ඩකින්. Facebook live එකක්. අන්න ඒකටත් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න ඊට පස්සේ.
3: ඔව්. ඒ මොකක්ද කියලා. මේ
2: WhatsApp නම්බර් එක තියෙනවා ඒකටත් කමෙන්ට් කරන්න පුළුවන්.
3: WhatsApp නම්බර් එක තමයි 0793939357 කියන WhatsApp නම්බර් එකට ඔයාලා message කරන්න පුළුවන්. අපිට නිකන් හිතුවා live එකක් ගන්න ඕනි කියලා නේ.
2: Live එකක් ගන්න ඕනි කියලා හිතනවා.
3: නිකන් කම්මැලි කමට වගේ.
2: අකාලෙට.
3: අපිටත් එන අදහස්.
2: Right අපි යනවා. අපි මේ කලින් plan කළා නෙමෙයි මේවා මේ.
3: ඔව්. නිකම්ම නිකන් කතා වෙලා අපි ටිකක් ඕගොල්ලෝ බලන්න එන්න ඕනි කියලා හිතුරා.
2: චාරු මේකප් එකක් දාගෙන ආව නිසා. Live එකක්
3: කියන්න. අයියෝ.
2: Live එකක් කියන්න ඕන කියලා අපි හිතුවා.
3: ඔයා live තමයි ඒවනේ. Live ම කියනවා ඒවා.
2: Right house 5 විනාඩි 7යි වෙලාව. වාගේ කල්පනා කරලා දෙන උත්තරය අපිට comment කරන්න පුළුවන් live එකට. එහෙම නැත්නම් WhatsApp message කරන්න. අපි අහුවේ කඩෙන් ගන්න ගියාට පස්සේ මේක කන්න ගන්නේ. හැබැයි ගෙදර ආවට පස්සේ
3: කන්නේ නැහැ.
2: කන්න කියලා කඩෙන් ගෙනාවනේ. කන්නේ නැති දේ මොකද්ද?
3: කියාගෙන යම් බලන්න.
2: කියාගෙන යමු.

0: Agenda Radio ITN අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සේම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙලගණන් කැදවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන්ග් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.

0: හවස 5:19 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි ලයිව් ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ ඔයාලට පුළුවන්කම තියෙනවා ලක්කඩ ඔෆිෂියල් Facebook page එකත් එක්ක join වෙන්න ඕනේ. අපේ ලයිව් එකට join වෙන්න අපි ප්‍රශ්නකුත් අහලා තියෙනවා නේද?
1: හා අපි නම් අපේ වගකීම් ඉෂ්ට කරලා තියෙන කියපු විදිහටම
0: අපේ යුතුයකම.
1: ඔව් අපි එනවා කියලා කිව්වොත් අපි එනවා.
0: රයිට්. ඔන්න ඒ විදිහට අවිලා තියෙන්නේ. ඉතින් අපි අර ප්‍රශ්නයක් අහුවා. කඩෙන් ගන්නකොට
1: ඕකේ.
0: මේක කන්න ගෙනියන්නේ.
1: හා
0: හැබැයි මේ ඊට පස්සේ ගෙදර ගෙනිච්චට පස්සේ මේක කන්නේ නැහැ.
1: ඒකනේ මරත් තියෙන ප්‍රශ්නේ. ඇයි කඩෙන් කන්නේ දේ අපි ගෙදර ගිහින් කන්නේ නැත්තේ? තව කෙනෙක්ට දෙන්නවද මේක?
0: සල්ලි දීලා අරන් ගිහිල්ලා නේද?
1: ඔව් සල්ලි දීලා මෙච්චර අරන් ගිහිල්ලා ඇයි අපි ගෙදර ගිහින් මේක කන්නේ නැත්තේ
0: කියලා ප්‍රශ්නයක් තියෙනවා.
1: නැත්නම් මගදීක ඉවර වෙලාද කාලා?
0: කාලා නැහැ. එහෙම නැහැ. කන්නේ නැහැ. මගදී නේ ගෙදර දිවත් ගෙදර ගිහිල්ලාවත් මගදීවත් මේක කන්නේ නැහැ.
1: එහෙනම් කන්න
0: තමයි ගන්නෙ. කල්පනා කරලා බලන්න.
1: අපි ලයිව් එකේ ඉන්න කට්ටියත් කියන්න බලන්න මේකට උත්තරයක් දන්නව නම් අපි WhatsApp එකේ පැතරත් මම යනවා මට උත්තරේ හොයාගන්න.
0: බලන්නවට උත්තරේ හොයාගන්න පුළුවන් ද කියලා
1: WhatsApp message එකේ දාලාද කියලා.
0: රයිට් ඇතරේ අපි මතක් කරන්න ඕන මේ වෙලාවේදී ඩෝමා නිෂ්පාදන ගැන. ඩෝමා කිව්වම ලංකාවේ ව්‍යාපාර කරන අයට, බිස්නස් කරන අයට තමන්ගේ බිස්නස් එක නගා සිටුවන්න, ගොඩදා ගන්න, තමන් ඉන්න තත්ත්වෙන් උඩට යන්න මැෂින්ස් ගණනාවක් හඳුනා දීලා තියෙනවා. සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට, ලොකුවඩ කරන අයට ව්‍යාපාර කණු දෙක එලිවේට යන්ත්‍ර තියෙනවා. පුංචිට ව්‍යාපාර කරන අයට ස්ටීම් බට්ට තියෙනවා. එතකොට පොල් තෙල් ඉන්ද්‍ර යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන පෙළක් තියෙනවා. ඔබට ගන්න පුළුවන්කම තියෙනවා.
1: අලවෙන් පස්ස හොඳ සේවාවක් දෙන තැනක් නම් මේ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක එකතුනොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරගන්න. ඔයාලට පුළුවන්කම තියෙන එකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතාවලින් මිලදී ගන්න. එකට යන්න තියෙන හොඳම තැන තමයි නොම්බර 30 කැල්හෙන් පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා. කියන්නේ වැඩි විස්තර දැනගන්නට කතා කරන්න පුළුවන් 0117 679 579.
0: රයිට්. ඒ වගේම මතක් කරන්න ඕන දැන් ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් අපි හැමදාම හැම වෙලාවෙම මතක් කරනවා. විශේෂයෙන්ම දැන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000 ඉක්මවලා ගිහින් තියෙනවා කියලා කියනවා. ඒකත් එක්ක ජීවිත සංඛ්‍යාවත් 58 දක්වා ඉහළ ගිහින් තියෙනවා මියගිය සංඛ්‍යාව ඩෙංගු රෝගය නිසා. ඉතින් මේක එන්න වැඩි වෙනවා. අපිට මේක පාලනය කරගන්න බැරිද කියලා හිතන තරමට බය හිතන තරමට ඩෙංගු වැඩි වෙමින් යනවා. මේක පාලනය කරගන්න ඔබේ සහයෝගය අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. දැන් ගොඩක් තැන්වල, බොහෝ තැන්වල අපිට පේන්න තියෙන කාරණාව තමයි පිරිසිදු කිරීම කටයුතු සිද්ධ වෙනවා. අර මුඩු ඉඩම් වල තිබුණු කැලිකසල, කුණු ගොඩවල් මේවා ටිකක් පිච්චිලා ගිහිල්ලා ඒවා පේන්න තියෙනවා ටිකක්. දැන් පහුගිය දවස්වල තිබ්බ වැස්ස ටිකක් අඩු වීමත් එක්ක මේ තත්ත්වය පාලනය කරගන්න ටිකක් පහසු වෙලා තියෙනවා කියලා හිතෙනවා. හැබැයි අපි මේ පහුගිය කාලේ මහන්සි වුණ විදියටම තව සතියක් දෙකක් එක දිගට මහන්සි වුණ නැත්නම් මේක පාලනය කරගන්න ආයෙමත් මේක වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔබේ නිවසට ඩෙංගු බලන්න, පරීක්ෂා කරන්න එන PHI මහතුරුන්ට, ඒ කණ්ඩායම් වලට සහයෝගය ලබා දෙන්න, එයාලත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඔබේ ජීවිත ආරක්ෂා කරගන්න තමයි යාළ මේ එන්නේ.
1: අපි පිරිසිදු කරලා තියෙන්නේ, අපි ඊයේත් මේව සුද්ධ කරා, අද උදේත් සුද්ධ කරා කියලා කියන්න එපා.
0: දැන් ඇවිල්ලා මොකක් හරි භාජනයකට වතුර පිරලා තියෙන එකක් පෙන්වුවා හැටිය, ඕක අද උදේ දාපු එකක්.
1: හරි,
0: උදේ දාපු එකේ
1: මිර කලින් තිබුණේ
0: නැහැ ඕක. උදේ දාපු එකේ කොහොමද මේ මදුරුව මේ බොරු කියන්නේ පාම හතුරුනේ ලෝණාවරුනේ.
1: චවිත් කොයි වෙලාව හරි ගුටි කනව මන් දන්න.
0: රයිට්. ඒ නිසා පරිස්සම් වෙන්න, පිරිසුදුව තියාගන්න, වටපිටාව අපිට වටපිටාව පිරිසුදු දෙතුනොත් ඔබේ විතරක් නෙවෙයි වටපිටාවේ හැම කෙනෙක්ගේම ජීවිතවලට ලොකු ආරක්ෂාවක් ලැබෙවි. ඩෙංගු වසංගතය රටෙන් දුරන් කරගන්න ඔබට පුළුවන් හැම දෙයක්ම කරන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ කරන්න කැමතියි. හවස 5:23 වෙලාව අපේ ලයිව් එකත් එක්ක ජොයින් වෙන්න. අපි අහ ප්‍රශ්නට උත්තරයක් තියෙනවා නම් ඔයාලට ලයිව් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජ් එකක් එවන්න පුළුවන් අපේ නම්බර් එකට
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ට ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: මමනම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: අපේ අම්මගේ දරාවද

0: අවස 5 විනාඩි 28යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝ මාසවන්ත්‍රය වී කෙටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකකයි හතයි හයිසි හත්තනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: try. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හවස 5:38 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කවුද ඉන්නේ සිද්ධා කහන අපිට මැසේජ් කරපු අය අපි ලයිව් එකකින් එන්ඩුනාට
1: ඔව් අපි WhatsApp එක පැතිරියන්නේ බෑ
0: අපි ඉන්නේ මැසේජ් කරපු අය ඉන්නවා යාලගෙන මතක් කරන්න ඕන
1: හා කහට ගහ මුල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනු තක්ෂීලා දමයන්ති ඔයත් එක්කම ලක්ෂ්මන් ඉන්නෝ මඩපහති දාන් තමරා නිශානි චේතනා තේජාවෝර් මේ හැමෝම එකතු කරගන්න කියලා හයි අයිය අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා තාතාජි තම උදේනි මම හසිත කියලා දාලා තිනවා හොනාලවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ළඟට රුවන් මැසේජ් එකක් දාලා තිනවා ඔයාවත් එකතු කරගන්න ගමන් හිමාෂි අපිට
0: මාතර වාසන සලෝණකේ අපි වහගෙන වැඩ කරන ගමන් කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේදී බිසි ෂෙඩියුල් එකක ඉන්න කට්ටියම හැමෝමත් ගොඩක් ආදරය නෙගතු කරගන්නවා ඊළඟ සින්දු අහන්න යන කලින් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන කෑම වේලක රසය බලන්න ඔයා රස විතරක් නෙවෙයි ගුණය පෝෂණය මේ හැම දෙයක් ගැනම හිතන්න ඔයාට පුළුවන් විජේ නිෂ්පාදන එක ට්‍රයි කරලා බලන්න වගේ කෑම වේල හදාගන්න එක විශේෂයෙන්ම දැන් ඉඳියාප ටිකක් හදා ගන්නකොට සමහරු කැමති සුදු ඉඳියාප රතු ඉඳියාප වෙන වෙනම ඒ විදිහට කැමති අය
1: ඉන්නවා.
0: ඔයාලට පුළුවන් රතු ඉඳියාප පිටි සුදු ඉඳියාප පිටි මේ විදිහට වෙන වෙනම ගන්න. එහෙම නැත්නම් මස් කරි එකක් මාළු කරි එකක් මේකට මික්ස් වෙන විදිහට හදා ගන්නව නම් අන්න ඒකට මස් කරි 3-5 ටික මාළු කරි 3-5 ටික වෙන වෙනම ගන්න දැන් පුළුවන්කම තියෙනවා විශේෂ නමත් එක්ක.
1: තිස් වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක විජේ නිෂ්පාදන ඔයාලට ලැබෙනවා. ඉතින් ඔයාලට අපි එහෙම ගන්නකොට කියන්නේ අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔයා නිෂ්පාදන තෝරගන්න ඕනේ. ඉතින් ළඟම වෙලන්සනින් සුපිරි වෙලන්සලෙන් ආට පුලංකප තින විජය ලාංඡනය තියෙනවද කියලා බලනම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට් හෙනංග අපි සිදුවක් අහලා ඊට පස්සේ හෙඩ්ලයින් සහන යන තීර නිසා ඉක්මනටම යන්න වෙනවා.
1: හා අපි හෙඩ්ලයින් සහලා අයිම පැත්තට එන්නම්.
0: 5:46

0: තොරතුරුයි.
1: සහයෝගීත අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: ලක්රජයේ කැපවීමෙන් 12.5% ඇමරිකා තීරුබදු 10%ට අඩුවෙයි. ඩෙංගු මරණ 59ක් රෝගීන් 80,000 ඉක්මවයි. മന്ത്രി അർച്ചുനാകെ വരന്തുവൻ പാർലിമെന്റു അതുനുസും. വിയലി മെരിസത്തർ രഗന റുപ്യാൽ കോട്ടിയക്ക് കുഷ്. ബലഹത്കാരി ശ്രമയ നിസ അമേരിക്കാവൻ രട്ടവൽ ഹാറ്റക്കട്ട് അലുത് തീരു ബദ്ദാക്.
4: ലക്കണ്ട് പ്രവൃത്തി സവസഹായത്തിയത് ബലാപുരത്തു വന്ന.
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ලකන්න රේඩියෝ ITN ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 Searchlight සමාජික විෂණය
7: සිහිනක තනි වෙලා
8: මේ කවුද
9: මං අම්මේ සෙන්රත් පුතා
8: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන
9: නෑ අම්මේ එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
7: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
8: පුතා වාඩිලා ඉන්නකෝ. මම තේකක් හදාගෙන ඉන්නම්.
9: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
8: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
9: ඇත්තට?
7: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
10: සීනික තනි වෙලා

0: හවස 5:53 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි මතක් කරන්න ඕන කට්ටිය ගොඩක් ඉන්නවා ඒ අතරේ විජ නිෂ්පාදන ගැනත් කියන්න ඕන. කැම වේලට තියෙන ඕන නිෂ්පාදන පෙරක් විජ නිෂ්පාදන කියන්නේ අපි ගෙදරදී හදාගන්න කැමක රස අපිට කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අපි හොද්දායි බතයි කෑවත් අපිට හරි සනීපයි ගෙදරින් කනකොට. ඒ නිසා තමයි අපි ගෙදර දුවන්නේ කැම වේලක් වෙනුවෙන් සමහර වෙලාවට නේද? ගිහිල්ලා මේ කන්න තියෙන්නේ මහලකු දෙයක් පොඩි දෙයක්.
1: සමහර ලාවට එකයි බතුයි වෙන්න පුළුවන්.
0: හැබැයි මේ කඩෙන් 3 බතුයි කෑවට වැඩිය
1: ඒක රහයි.
0: එකයි බතුයි එකම

0: හෙම වෙන වෙලාවට
1: ඒක දැනෙනවා ෂෝක් එකට රසට.
0: අපි 400ක් 500ක් ඉතුරු වෙනවා. කෑයි බතුයි කෑමත් ඒක ඇඟට සනීපයි.
1: ඔව්. ඒක තියෙනවනේ අපිට නේ.
0: හැබැයි එකයි බතු එක හරියට හදා ගන්න ඕන.
1: ඔව් එහෙම නැතුව නම් ඉතින් සුදු පරිත රකන්න බෑනේ.
0: ඔව් එකයි බතු එක හරියට හදා ගන්න ඕන චාරු කියන විදියට.
1: මට පුළුවන් එකයි බතු රහසට හදන්න.
0: හරිද එකයි බතු එක හදා ගන්නවා නම්?
1: හා?
0: එකට අවශ්‍ය කරන දේවල්.
1: ඕකේ.
0: එකයි බතුයි. සාදා ගැනීමට
1: එකයි බතුයි. එකයි බතුයි.
0: අලුත්ම කෑමක්.
1: එකයි බතුයි.
0: සාදා ගැනීමට අවශ්‍ය කරන දේවල්.
1: ඕකේ.
0: පරිපු හදමුකෝ අපි.
1: ඕකේ.
0: පරිපුවට තියෙන්න ඕන හොඳට මිරිස් කුඩු ටික දාන්න තියෙන්නේ.
1: හා හා. කහ කුඩු ටික තියෙන්න. ලුණු ටික තියෙන්න ඕන.
0: තුන පහ ටික තියෙන්න.
1: රයිට්.
0: මේ හැමදේම හරි විදියට හරි ප්‍රමාණයන්ගෙන් දැම්මොත් තමයි අපිට හරියට එකයි බතු එක හදාගන්න
1: පුළුවන්. එකයි බතු ඒ මතක තියාගන්න.
0: හදාගන්න පුළුවන්
1: වෙන්නේ. ඒ
0: දේවල් ටික රසට දාගත්තත්. හැබැයි මොකක් හරි එකක් දාලා වැඩක් නැහැ. ඒකට විජේ නිෂ්පාදන වලින් එන මිරිස් කුඩු ටික තුන පහ ටික ලුණු කුඩු ටික එතකොට කහ කුඩු ටික මේ කියන දේවල් ටික හරි විදියට දාගන්න විජේ නිෂ්පාදන. මොකද අපේ රටේ කුළුබඩු ආශ්‍රය කරගෙන මේ හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ වගකීමෙන් විශ්වාසයෙන් හැම කෙනෙක්ටම ගන්න පුළුවන් විදියට.
1: විජේ කියලා කිව්වහම ඉදින් කුළුබඩු ටික විතරක් නෙවෙයි ඔයා දන්නවා විජය නමින් අපිට නිෂ්පාදන රසක් විජේ නිවහණින් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් විජේ ඉන්දියාපවිටි විජේ තෝසපිටි ඒ වගේම විජේ නූඩල්ස් එකකට මතක් කරන්න ඕනේ. දැන් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතු නූඩල්ස් එකක් හදාගන්න එක අපේ සමහර අයට තියෙන ප්‍රශ්නයක්නේ. ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා හොඳ නූඩල්ස් එකක් රසට හදාගන්න ඔන්න විජේ නූඩල්ස් එක ට්‍රයි කරලා බලන්න. මේ හැමදේම අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතු ඔයාට පුළුවන්කම තියෙනවා. ලැගම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් මිලදී ගන්න.
0: හවස 5 විනාඩි 56 වෙලාව.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ කාරියද හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: දෙයියන්ගේ මගේ විහිිතයි
7: අයි මොකෝ බයවෙලා
8: නෑ මිස් බය වෙලා නෑ මිස් ඇයි බැස්සේ
7: ආ මේ පන්සල් යන අයි මොකෝ අපි පන්සල් ගියොත් පන්සල් යවන්නේ නැද්ද
8: යවෙනවා යවෙනවා ඒ වුණාට මිස් මිස් දැන් ගෙදර යන්න ලොකු මහත්තයත් බලාගෙන ඇතිනේ පරක්කු වෙනවනේ
6: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
8: අනේ මිස් කතා හදන්න එපා මිස් ඒ ඇත්තටම මගේ නංගි මම මොකටද බොරු කියන්නේ මිස් දැන් යන් කියලා කිව්වනේ මිස් වාහනේ නගින්න
7: නගින්න මම මොකටද නගින්නේ තවස වගේ බොඩි ගන්න අරිනව දොර
6: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
9: දෙයියන්ගේම පිහිටයි
10: ලකන්ද රේඩියෝ ITN
11: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
12: ටේකියා සුරකින් මගතොට.
13: කෝල් ඩ්‍රයිව් එකට.
10: ලක්කන. ඊවෙනින් ඩ්‍රයිව්.
14: රයිට් ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව හවස 6:30 වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕන ගොවිසෙතල උතරයි පිළිබඳව වාසනාව අරගෙන අද ගෙදර යන්න. ඔබ ගොවිසෙතල උතරයක් ගන්න ඕන. ජීවිතේ වාසනාව කොයි වෙලාවෙ ළඟා වෙනවද කියලා දන්නේ. හෙට උදේ වෙනකොට ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියෙන්න පුළුවන්. අද ගොවිසෙතල උතරයක් ගත්තොදී.
7: ඉතින් ආ දන්නවා ආගේ කෝටිපති හිණිය හැබෑ කරන්න පුළුවන් ගොවිසෙතල උතරයෙන්. ඉතින් ඒ නිසා ඔයාට කියන්නේ හැමදාම ගොවිසෙතල උතරයි මිලදී ගන්න කියලා. සතිය දින හතේම දිනුම් අදිර උතරය නම් ඒ තමයි ගොවිසෙත කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන් ලක්කම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් ගොවිසත ලොතරැයියක් අරගෙන හොන්නවාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න.
14: ණයක් ගන්නවා කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. අතේ තියෙන සල්ලි ටික මදි වුණාට පස්සේ මොන හරි වැඩක් කරන්න ගිහිල්ලා අපි බලන්නේ ගොඩක් වෙලාවට ණයක් ගන්න. ඒ වෙනුවෙන් රන් භාණ්ඩයක් උකස් තියලා ලොකු මුදලක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ.
7: ඒ තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න වගේම ඔයාට බේර ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. ඔන්න බේර ගන්න හදිස්සි වෙන දෙයක් නැහැ. මාස 14කට වැඩි කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න. ඒ වගේම කියන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ ඔන රුපියල් 480ක් විතරයි. දිවයින පුරාම ශාකා 24ක් තියෙනවා වගේම පල්ලියගුරුගේ රන් අය සේවාව සතිය දවස් 7ම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නිසා දැන් ඔයාගේ සල්ලි හදිසියට ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
14: එවර අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: අවසහයේ විනාඩි 18යි වෙලාව. ඉවෙනිටයි වහගිරෙන වෙලාවේ ආට මතක් කරන දෙයක් තියෙනවා. අපි හැමෝටම සන්ධි වේදනාවල් කියන ඒවා වරදිරෙන්නේ නේද? වයස් ભેදයක් නැතුව අපිට සන්ධි වේදනාවල් කියන දේවල් නම් දෙයනේ කියලා තියෙනවා. හැබැයි ඒකට අපිට විසඳුමක් නෙතාව නැති වෙලා තියෙන්නේ නේද? එවෙනුවෙන් ඔහට ඔන්න මං හොඳම විසඳුම අරගෙන තමයි මෙයා වෙල තින්නේ. ඔහ දන්නවා ෆැඩෝත ශිල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. අර දීර්ඝකාලීන සන්ධි වේදනා තියෙනවන ඒකට දීර්ඝකාලීන විසඳුමක් ඔයාට ඔන්න හොයාගන්න පුළුවන්කම තියෙනවා. ෆැඩා ඕත ශිල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගත වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ඔන්න තිර සන්ධි වේදනා නැති කරලා දාන සදහටම ඔයාට ගන්න පුළුවන් හොඳම නිෂ්පාදනය තමයි රුපියල් 1920කට ෆැඩා ඕත ශිල්ඩ් කියලා කියන්නේ. ෆැඩා ආයතනය, ඔන්න ෆැඩා පර්යේෂණ ආයතනය තවත් විශ්වවිද්‍යාල රසක් එක්ක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ තමයි දැක්කුවේ ෆැඩා ඕත ශිල්ඩ් ඇක්ටිව් ප්ලස්. එනිසා සිරසෝසියක් ස්වභාවික නිෂ්පාදනයක්. ඒ වගේම තමයි ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන නිසා අපට බයක් සැකක් නැතුව ළඟම තියෙන ෆාමසි එකෙන් සුපිරි වෙළඳසැලෙන් ඔන්න ෆැඩා ඕත ශිල්ඩ් ඇක්ටිව් ප්ලස් බෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. අවසහයයි විනාඩි 19යි.

0: මාතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: ලඛන මොවදින් දේසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 01176779
5: කෝල් ඩ්‍රයිව් එක දෙට
6: ලක් කරන. Even in pride.

හවස 6:24 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපි දෙන්නට යන්න වෙලාව වෙලා තියෙන්නේ. යන්න කලින් ආට ටග්ගාල මතක් කරන්න ඕනේ. දැන් ගෙදර ගිහින් රැට කෑම හදනකොට විජය නිෂ්පාදන එකතු කරගන්න ඕනේ. ඔයා දන්නවා අතිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතට එන්නේ. ඒ නිසා දැන් නූඩ්ල්ස් එකක් එම හදාගන්න ඕන රැට වෙනසකටත් එක්ක. ආට පුළුවන්කම තියෙනවා විජය නූඩ්ල්ස් එක ට්‍රයි කරලා බලන්න. ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නූඩ්ල්ස් එකක් හදාගන්න. එහෙනම් විජය නිෂ්පාදන ගැන මතක් කරලා අපි අදට ගිහින් එන්නම්. ආයිත් හම්බ වෙන්නේ අපි ලබන සඳුදා. එතකම් පරිස්සමෙන් සතුටින් හැමෝම ඉන්න ගිහින් එන්න. අද සුබ දවසක්.

0: Radio ITN.
1: Even in driving, Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිමි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: столе.
1: අධිකරණ ඇමති හර්ෂණටරේ විශ්වාසභංගයේ වැඩි ඡන්දයෙන්ම පරාදයි. ලක්රජයේ කැපවීමෙන් 12.5% ඇමරිකා තීරු බද්ද 10% දක්වා පහළට. ඩෙංගු අවධානම තවත් වැඩි වෙයි. මරණ 59යි රෝගීන් 80000 ඉක්මවයි. මන්ත්‍රී අර්චුනාගේ වරෙන්තුෙන් පාර්ලිමේන්තුව අතුනුසුම්. දිට්ටාවෙන් නැවතුණු තලයිමන්නාරම දුම්රිය යලි ධවනයේ. වියලි මිරිස් සමග ගෙනා රුපියල් කෝටියක කුෂ්. බලහත්කාරී ශ්‍රමයේ නිසා ඇමරිකාවෙන් රටවල් 60කට අලුත් තීරු බද්දක්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලී. බලහත්කාර ශ්‍රමයේ නිපදවන බහඳ ආනයනයේ තහනම් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ ගැසට් නිවේදනය සමග මෙරට බාණ්ඩ සඳහා පනවා තිබූ ඇමරිකා තීරු බදු 12.5 සිට 10% දක්වා අඩු කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ රටවල් 60ක් සඳහා නව තීරුබදු සංශෝධන ප්‍රකාශයට පත් කළා. ඊට පෙර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා උපරිම 12.5% පැනවීමටයි ඇමරිකාව යෝජනා කර තිබුණේ. බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් නිපදවන බහඬ ආනයනයේ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 190 සම්මුතිය අප්‍රේල් මාසයේදී පිළිගෙන අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම සහනය හිමිව තිබෙනවා. ඉන්දියාව, බංග්ලාදේශයේ එක්සත් රාජධානිය සහ කැනඩාව ඇතුළු රටවල් 17ක් මෙම අවම 10% බදු කාණ්ඩයට ඇතුළත්. අවශ්‍ය පියවර නොගත් සෙසු රටවලට 12.5% ඉහළ බද්දක් පනවා තිබෙනවා. මෙම නව බදු ප්‍රතිශතාද සිටයි ක්‍රියාත්මක වන්නේ. බලහත්කාර ශ්‍රමයට එරෙහිව කටයුතු කිරීම නිසා මෙම සහනය ලැබීමෙන් ශ්‍රී ලංකාව සදාචාරාත්මක සහ නීතිගරුක නිෂ්පාදන සිදු කරන රටක් ලෙස ලෝකෙ ඉදිරියේ පිළිගැනීමට ලක්වනවා. මෙම රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ජයග්‍රහණ උදෙසා එක්සත් ජනපදයේ සමග පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දි රාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලන්ගමුව, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්තුරුන්ගේ දැඩි කැපවීම හේතුවෙන් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. තේරුපදු අඩු කිරීම ඇමරිකා වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයක් වන ඇඟලුම් ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය රැක ගැනීමට ලැබුණු විශාල ජයග්‍රහණයක්. ජනාධිපතිවරයාගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ උපදෙස් මත ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා දූත පිරිසේ දක්ෂ සාකච්ඡා මෙහෙවීම සහ දෛනික සම්බන්ධීකරණය මෙන්ම වොෂින්ටන් DC පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කැපවීම මෙම සාර්ථක ප්‍රතිඵලයට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ. ඒ සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින්
2: උපුටා ගැනීම. ඇමරිකාම එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්වේපාක්ෂික සම්බන්ධතා පැවැත්වීම අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග මුදල් ලේකම් හර්ෂණ සූර්යපෙරම, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිර රාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්ක ගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස්කිරීම, උපදෙස් සහ වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබී තිබෙනවා. උපුටා ගැනීම අවසන්.
1: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 80000 ඉක්මවා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 80114ක්. ඩෙංගු මරණ සංඛ්‍යාවද 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාසය තුල පමණක් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,739ක්. එය මේ වසර තුල මාසයකදී හඳුනාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. රෝගීන් වැඩි පිරිසක් වාර්තා වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින්. මේ අතර ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ජනතාවගේ වගකීම තවමත් නිවැරදිව ඉටු නොකරන බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. බේරුවල ධීවරවරායේ යාන්ත්‍රාංගනයේ අලුත් වැඩියා කරන බෞද්ධන ධීවරයාත්‍රා හයක හිමිකරුවන්ට රේව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවයි බේරුවල හා පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ. මෙම යාන්ත්‍රාංගනයේ සේවකයන් කිහිප දෙනෙකුට ඩෙංගු බෝවීම හේතුවෙන් සිදු කළ මෙහෙයුමකදී යාත්‍රාවල ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැර ඇති බවටයි හඳුනා ගැනුණේ. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයෙන් ඩෙංගු රෝගීන් 239 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. මදුරුවන් බෝවන ආකාරයෙන් පරිශ්‍ර පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා ඇතුළු හිමිකරුවන්ට රතු නිවේදන සහ අවවාද නිකුත් කළා. වැසි නොමැතිවද ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වන්නේ ජනතාවගේ නොසලකිල්ලෙන් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ගයන් ප්‍රසංග මහතා සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චනා රාමනාදන් මහතා අත්තනංගොඩගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද බරින්තු නිකුත් කළා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කොටුව පොලිසිය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ගොනු කළ නඩුව අද කැඳවනු ලැබුවා. ඒත් මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඔහුට වරින්තු නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නඩුව විභාගයට ගන්න අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි මන්ත්‍රීවරයාගේ ඇපකරුවන්ටද නොතීසි නිකුත් කළා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද හටගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චනා රාමනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වී සාලි, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල යන අමාත්‍යරුන් අතරයි විවාදාත්මක තත්ත්වය හටගත්තේ.
3: අද මම පාර්ලිමේන්තු සිටින්නේ මම ස්පීකර් ලිස්ට් එකත් ඉන්නවා. අද මම හුසාවට ගියේ නැහැ කියලා මට වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
4: If the honorable member is in parliament, how can a judge issue a warrant to arrest him?
5: විශේෂයෙන්ම අර්ජුනා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙන අවස්ථාව ඒක එතුමා සතු වරප්‍රසාදයක්. එතුමා මහජනතාවගේ ඡන්දයෙන් බිහිවුණු මහජන මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක්. එතුමාගේ රාජකාරිය ක්‍රියාත්මක කරන්නට කිසිම ආයතනයකට බාධා පමුණුවන්න
6: බෑ. Archana Ramanathan, I'm talking to you. Have you informed the courts of your presence here today?
3: I have sent my lawyer, I have sent the proceeding of this house. It has been shown to the judge that the proceeding is there and my speaker is posted there. Still, I was provided a warrant. What could I do? I was here since 9 o'clock.
5: මේ උත්තරීතර සභාවේ පාර්ලිමේන්තු සැසිවාරය පවත්වනකොට මන්ත්‍රීවරයාට මේ සභාවේ සිටීම එතුමා සතු අයිතියක්, ඒක වරප්‍රසාදයක්. එතුමාට අයිතිය තියෙන්නේ උසාවියේ ඉන්න නෙමෙයි, මේ පාර්ලිමේන්තුවේ ඉන්න. ඔබතුමා ඒක ගැන තීන්දුවක් දෙන්න.
6: ඕකේ.
5: දැන් තීන්දුවක් දෙන්න.
6: There is no order I can issue at this moment. Anyway, I will look into this, ask the office to find out from the courts.
7: මෙතෙන්දි පැහැදිලි නීතිය තමයි, එතුමට නඩුවක් තියෙනවා නම් එතුමගේ අපකරු මගින් ගරු අධිකරණයට දැනුම් දෙන එක අද ඔහුට ඒමට හැකියාවක් නැහැ. අපකරු ඉදිරිපත් කරනවා කියලා නීතිඥ මහත්තයා කියනවා නම් නීතිඥ මහත්තයා විතරක් ගිහිල්ලා කියලා හරියන්නේ නැහැ. ඕනම සිවිල් අපරාධ නඩුවක විශේෂ අවසරයක් නැත්නම් විත්තිකාරය යන්න ඕන. මන්ත්‍රීවරයෙකු එහෙම නිසා එහෙම නිදහසක් හම්බෙන්නේ නැහැ. එයා විත්තිකාරයෙක් නම් එයා අධිකරණයට යන්න ඕන.
1: නියෝජ්‍ය කතානායකවරයා මෙන්ම අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නජීත් ඉන්දිකයන් මහතුරුන්ද මෙහිදී අදහස් පළ කළා.
6: Honorable Arjuna Ramanathan, can you listen to me? Have you requested a letter from Parliament saying today is a sitting day and that you are supposed to be here? No, honorable member, please. I am asking the honorable member.
3: So far, the Secretary General asked me to sit until 5:30 p.m. Then only they will give the letter. They will never give a letter before that. So far, 1,000 letters I have brought from the Secretary General.
6: Have you requested for
3: they
6: this day?
3: They asked me to sit down. Sit
6: honorable
3: down, sit
6: member,
3: down here.
6: Have you requested for this day?
8: Yes, I can be there only by 5:30. Now they can be.
6: So you have not requested this morning or whatever it is?
5: Because the parliament is supreme. This is a sovereign body. This is a supreme body. So he, his priority is to attend parliament, not nothing else. ඔබතුමා තීන්දුවක් දෙන්න දැන් මේ අවස්ථාවේ. මෙතුමාට අයිතිය තියෙනවා මේ සභාවේ මේ විවාදයට සහභාගී වෙන්න.
9: මේ කාරණේ දැන් අපි දකින්නේ එක පැත්තක කරුණු විතරයි. උසාවියට ඉදිරිපත් වෙලා තියෙන කරුණ පිළිබඳ අපි දන්නේ නැහැ. ඒ නිසා මේ කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාට මේ වෙලාවේ නිශ්චයක් දෙන්න බෑ. ඒ නිසා නිශ්චිත කරුණ හොයා බැලීමෙන් පස්සේ ඒ මන්ත්‍රීතුමාට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ තීන්දුවක් ගන්න අපිට පුළුවන්.
10: පැහැදිලිව මේ විශ්වාසභංගය අමතක කරන්න හදනවද මන්ද මේ වෙන කතාවක් හදලා අරගෙන. මේකට ඉක්මන් තීන්දුවක් දීලා අපි විශ්වාසභංගය යෝජනාව ගැන කතා කරමු කියලා මම ඉල්ලීමක් කරනවා. මේක නිකන් මේ වෙන පැත්තකට දෙගෙන යනවා. මේගොල්ලෝ අකමැතිද දැන් නැහැ විශ්වාසභංගය ගැන කතා කරන්න.
6: Okay, that's the normal procedure to inform. I can't interfere with that.
1: දෙත්වා සිලිකුණාටු හේතුවෙන් නතර වී තිබූ කොළඹ කොටුවේ සිට තලයිමන්නාරම දක්වා දුම්රිය දහවනේ යලි ආරම්භ කර තිබෙනවා. කොළඹ කොටුවෙන් අදාළියුම 3:50ට අංක 5:03 දුම්රිය ගමන් ආරම්භ කළා. තලයිමන්නාරමෙන් කොළඹ කොටුව බලා දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 4:40ටයි. ඒ රාත්‍රී 10:44ට කොළඹ කොටුවට ළඟා වනවා. අනුරාධපුර නවනගරයේ දුම්රිය ස්ථානයේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වනතුරු එම ස්ථානයේ මෙම දුම්රිය නතර නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම් සහිත වායු සමනය කළ පළමු පන්තියේ දුම්රිය මැදිරි දෙකක්ද පවතිනවා. තමන් නොකළ ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඉන්පසු නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට අදහස් පළ කළා.
11: මේ රටේ කළු ජූලිය ඇති කරලා වසර 43 ඊට පෙර දිනේ සමාජවාදී තරුණ සංගමයේ විදියට අපි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු කරගමින් යන වැඩසටහනක් පිළිබඳ දැනුවත් කරන්න මාධ්‍ය සාකච්ඡාව පදනම් කරගෙන ඉසාමත් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාර වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ අසත්‍ය තොරතුරු හරහා විශේෂයෙන්ම අපේ රටේ ජාතීන් අතර ඒ වගේම ආගම් අතර වැරදි මතවාදයක් වැරදි තොරතුරු ප්‍රමාණයක් සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා. එම මේ එකක් මේ ඡායාරූපයත් ඇරදි මෙහෙම ප්‍රකාශයක් මෙතන සිදු වෙලත් නැහැ. එතකොට මේක තියෙන මේ දළදා පෙරහැරක් සම්බන්ධයෙන් එතන එහෙම කතා වුණේවත් නැහැ. එතන මතුණු මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නකදී අපේ පැත්තේ අපේ තියෙන ස්ථාවරයන් පිළිබඳ අපි පැහැදිලි කිරීමක් කරේ. එහෙම නැතුව මොන පෙරහැරක්වත් මොන එකක් සම්බන්ධව අපි එතන ප්‍රකාශනිකුත් කළා නැහැ. නමුත් විශේෂයෙන්ම එක පැත්තකින් එකට අදාළම නැති ඡායාරූපයක් සහ අදාළම නැති ටෙක්ස්ට් එකක් දාලා සමාජ මාධ්‍යතොට සංසරණය වෙන්න පටන් අරගෙන තිනවා. සමහර වීඩියෝ අරගෙන තිනවා. ඒ වීඩියෝ වලත් එවැනි ප්‍රකාශයක් නැහැ. නමුත් යටෙන් හෙඩින් එක දාගෙන වැඩ කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේක මේ පිළිබඳ ඉතාමත් ඉක්මනින් විමර්ශනය කරන්න කියලා අපි අද පැමිණිල්ලක් කරන්න ආවේ.
1: අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට රේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වුණා. යෝජනාවට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 152ක්. පක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණයි. ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
12: අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංගත්වයට සභාව එකඟද? පක්ෂව ඡන්ද 36ක්ද විරුද්ධව ඡන්ද 152ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි. ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංගත්වය වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වී ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
1: සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
13: මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 31ක් නියෝගස් ඇති අතර 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති හේඳ එමගින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ ආරක්ෂණ කළමනාකරණය පිළිබඳ බරපතල ගැටලු මතුවී ඇති හේඳ බන්ධනාගාර පරිපාලනයේ දරුණු අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන හේඳ හර්ෂණ නානායක්කාර මහතා තවදුරටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධුරයේ කටයුතු නිසි පරිදි ඉටු කිරීම පිළිබඳ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටි.
1: යෝජනාව ඉදිරිපත් කරන විටම විපක්ෂයේ විශ්වාසයේ බිඳ වැටී ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පෙන්වා දුන්නා.
14: විශ්වාස භංගය ඉදිරිපත් කරද්දිම විපක්ෂයේ තියෙන එකමුතුකම සහ විපක්ෂයේ තියෙන විශ්වාස භංග වීම ප්‍රකාශයට පත් වෙනවා. අපි දන්නවා මේ විපක්ෂේ වාඩිලා ඉන්නවා 66 දෙනෙක්. අත්සන් කළා තියෙන 37යි. අඩුමතරමේ සමග ජන බලවේගයේ 46වත් මේක අත්සන් කළා නෑ ගරු නියෝජ්‍ය කතා නායකතුමනි. වත්මන් ආණ්ඩුව ගෙනියන මේ ක්‍රියාපිලියොත නිසා බියපත් වෙච්ච කට්ටිය තමයි අද මේ කලබල වෙලා තියෙන්නේ. මේ විශ්වාස භංග ගෙනාපු සමග ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට කප්පම් අරගෙන ඩිස්කවුන්ට් දුන්න අප සංවිධායකයෙක්. දැන් ඊයේ අපි දැක්කා සාකච්ඡාවක් පවත්වනවා. ඒ ෆොටෝ එක නම් ආයි මසුරම් ෆොටෝ එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අලිකොටි වලස්සු සර්පය ඔක්කොම එකට ලගලා තියෙනවා. අඩුම තරමේ මේ විනිසුරුවන්ගේ කාලය දිගු කිරීම පිළිබඳව මේ බරපතල සාකච්ඡාවක් ඉපස්සේ ගෙනියන්නේ. ඒ සාකච්ඡාවට අඩුම තරමේ යනකොට මේ සමග ජන බලවේගයේ අධිනීතිකයා ගන්න මහත්තයව තරම් ගිහිල්ලා නැහැ අඩුම තරමේ හත්වලාමේ. කවදාකවත් සජිත් ප්‍රේමදාස මහත්තයාට වර්චුවල් ආණ්ඩුවක් කරන්න වෙන ආණ්ඩුවක් හදන්න බෑ. අඩු හදන්න හදන වර්චුවල් ආණ්ඩුවේ අඩුම තරමේ ෂැඩෝ කැබිනට් එකේවත් ඇමති ගමන්නම් ගරු අජිත් පෙර මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙන්න බෑ. පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සාකච්ඡාවක් කළා නීතිඥ සංගමේ රජීව් අමසූරි කියන නීති සංගමේ සභාපතිවරයා. ඔහුට එකඟ වෙලා තිබෙනවා. අපි දන්නා එළඹෙන පළාත් සභා මැතිවරණ පවත්වන අවස්ථාවකදී බස්සාහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා රජීව් අමසූරි මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම දේශපාලන ඩීල් එකක් යන්නේ මහා ඇමති ධූරයට මුළු මහත් නීතිඥ සංගමේ අරමුණු පාවා දෙමින් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක සාහසික අපරාධයක්.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුමාන් මහතාද මෙහිදී අදහස් පළ කළා.
15: විශ්වාස භංග ගේන්න උනේ මේක කල් තියාම දැනගෙන හිටියා. මේකේ තදබදයක් තිබෙනවා. මේකේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න තියෙනවා. 10000ක් ඉන්න ඕන තැනක 40000ක ප්‍රමාණයක් ඉන්නවා. ඒක දැනගෙන හිටියේ නැහැයි කියලා කියන්න බෑ. බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයාව අයින් කරලා මේ වෙනකොට අවුරුද්දක් වෙනවා. ඒ පුරප්පාඩුව පුරවලා නැහැ. අතිරේක බන්ධනාගාර කොමසාරිස් පුරප්පාඩු පත් කරලා නැහැ. ඊළඟට දිනවා බන්ධනාගාර අධිකාරී විශේෂ ශ්‍රේණිය පුරප්පාඩු 5 දෙනෙක් ඉන්නවා. බන්ධනාගාර අධිකාරී 14 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා. 3 දෙනයි ඉන්නේ පත් කරලා නැහැ. සහකාර බන්ධනාගාර අධිකාරී පිරිමි 40 දෙනෙක් අනුමත කරලා තියෙනවා. ඉන්නේ 22යි 18 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා. බන්ධනාගාරේ ඉන්න පරිපාලනයේ ඉන්න ඕන 1357 ගේ පුරපාඩු තියෙනවා. මාස 6කට වඩා වැඩි. මේ ඇමතිතුමාගේ වගකීම තමයි ඒ පුරපාඩු පිරවීම. ඇමතිතුමා ඒ කාර්ය කරලා නැහැ. ඔබතුමා අයින් වෙන්නේ නැහැ අපි දන්නවා. ඔබතුමාට අයින් වෙන්න බෑ. 159 දෙනෙක් ඔබතුමා එක්ක ඡන්දය දෙනවා. ඒක අපි දන්නවා.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විවාදයට එක් වුණා.
5: දැන් අර විනිසුරුවන් දඩයන් කරනවා. දැන් අපේ අධිකරණ ඇමතිතුමා මං හිතන්නේ කලාකරුවෙක් නේද? ඔබතුමා ෆිල්ම් හදනවානේ. විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න පුළුවන් ඔබතුමාට. හොඳ ලස්සන චිත්‍රපටයක් ගහන්න පුළුවන්. අධිකරණ ඇමතිතුමා මං හිතන්නේ ඔබතුමා එදා හිටියද නැද්ද දන්නේ බිස්නස් කමිටි එකේ. ඔබතුමා දන්නවද අපි ඉල්ලුව විවාදයක් අධිකරණයේ කියන ආයතනය පිළිබඳව? වටකළ මැතිතුමත් හිටියා. මොකද උනේ? අධිකරණයේ ගැන සාකච්ඡාවක් කරන්න තහනම්. යෝජනාවක් ගේන්න තහනම්. ඒක හරිද?
1: විපක්ෂ නායකවරයා වැරදි අර්ථකථනය සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා.
7: විපක්ෂ නායකතුමා වැරදි අර්ථකථනයක් ඒ අවස්ථාවේදී කරනවා. බිස්නස් කමිටුවේ මම හිටියා. අධිකරණය ගැන නෙවෙයි

0: නැවතුමා, ඔබතුමා සූදානම්ද අධිකරණයේ කියන ආයතනය පිළිබඳව මේ සභාවේ දින තුනක විවාදයක් ලබා දෙන්න?
1: ගරු විපක්ෂනායකතුමා ඉල්ලීමක් කරානේ. එතුමා අඩුගානව ඉල්ලීම කරන්න ඕනේ මෙතන නෙමෙයි, කරන තැනවත් ඔබතුමා දන්නේ නැහැ නේ ඉල්ලීම. ඒකනේ ප්‍රශ්නේ.
2: අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳව කරුණු පැහැදිලි කළා.
3: අර විනිසුරු දඩයම කියලා ෆිල්මයක් කරන්න යෝජනා කරානේ. මහ හර්ෂණ ඇමතුමාට යෝජනා කරන්න කැමති. ඊට කලින් අර නිදම්මං කොල්ලේ ගැන ෆිල්මයක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි. දැන් මේ විශ්වාස බංගේ එක තැනක සඳහන් වෙනවා, අසමත් වී ඇති බවට ගරු සභාව විශ්වාස කරන හේින්ද. දාද හවස්තරකට දැනගන්න පුළුවන් මේ සභාවේ විශ්වාසය තියෙන්නේ කොතනද කියලා. විශේෂයෙන් මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා පැහැදිලි කරා, විශේෂයෙන් බන්ධනාගාරවලට අදාළව බඳවා ගැනීම කරපු නැති නිසා කියලා. දැන් මේකෙන් තේරෙනවා අපේ විපක්ෂයේ මේ විශ්වාස බංකය ගේන්නේ කොයිතරම් කරුණු නොදෙනද කියලා. මම කෙටියෙන් මතක් කරන්නම්, අවුරුදු 3ක් 4ක් තිස්සේ බඳවා ගැනීම කිසිවක් නොකරපු වටපිටාවක තමයි මේ අලුත් බඳවා ගැනීම. බන්ධනාගාර අධිකාරි විශේෂ ශ්‍රේණියේ බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. බන්ධනාගාර අධිකාරි පුරප්පාඩු 14න් 13ක් පූර්ණ කාලී රාජකාරී සඳහා බඳවාගෙන තියෙනවා. සහකාර බන්ධනාගාර අධිකාරි තනතුරු පුරප්පාඩු 10යි 10ක් බඳවා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවලා පරීක්ෂණ පවත්වමින් යනවා. ප්‍රධාන ජේල පුරප්පාඩු 11යි 11ම පුරවන් ඉල්ලුම් පත්‍ර කැඳවීමට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරගෙන යනවා. නියාමකවරු 695ක් බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. දැන් මේකෙන් පේනවා හර්ෂණ නායකකාර මැතිතුමා ඒ වගකීම් සහගතව ඒ වසර ගණනාවක් පැවති පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියන එක. දැන් මම කල්පනා කරලා බැලුවා මේ විශ්වාස භංගයේ තියනවාද කියලා. දූෂිත හොර ජාවාරම් කාර්යෝ ඒ වගේම ත්‍රාඩ ජාවාරම් කාර්යෝ එක්ක මෙගා ක්‍රූස් ෂිප් වල පවුලේ අයත් එක්ක ට්‍රිප් එකක් ගිහලා කියලා තියෙනවා, චෝදනාවක් තියෙනවාද කියලා බැලුවම ඒකක් නැහැ. ඔය හරක් කටාලට වගේ අයට නොමර ඉන්න ඒ වගේම හිරගේ තුල පහසුකම් ලබා දෙන්න කටයුතු කරපු ඒ වෙනුවෙන් මිලියන 500,000 ගත්ත ඇමති පුත්තු දැන් හිරේ ඉන්නවා. හැබැයි හර්ෂණට එහෙම චෝදනාවක් ඇත්තේ නැහැ. අතීතයේදී රාජපක්ෂලගේ පෞද්ගලික නීතිඥයෝ අධිකරණ ඇමති හැටියට පත් වෙච්ච ඉතිහාසයක් තියෙන රටක් මේක. හැබැයි අපේ අර්ෂණ ඇමතිතුමාට විරුද්ධව එහෙම චෝදනාවක් ඉදිරිපත් කරන්න සමත් වෙලා නැහැ.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද විවාදයට එක් වුණා.
4: ජීවිත 30කට ආසන්න ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැනගන්න කැමති අධිකරණ ඇමතිවරයාගේ පොලිසිය බාර ඇමතිවරයාත් ඉන්නවා. මේ සඳහා බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබුණාද? බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබුණා නම් ඒ බුද්ධ්‍යංශ වාර්තාව ආරක්ෂක කවුන්සලයේ ගරු ජනාධිපතිවරයාව දැනුවත් කරාද? එහෙම නැත්නම් බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබුණේ නැද්ද?
2: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේගුණවර්ධන මහතාද ඊට ප්‍රතිචාර පළ කළා.
5: මේගොල්ල කරපු රටේ ඔය ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා, එතුමාගේ තාත්තා, එතුමාගේ බාප්පා, එතුමාගේ කණ්ඩායම නායකත්වයේ දුන්නු රටේ අපි දැක්ක මේ රටේ නීතිය කොහොමද කරේ කියලා එලා. කපුටෙක් මරලා තට්ටක් එල්ලන්න කිව්වා මුළු ප්‍රජාවක් බයකරන්න. එහෙම කියපු අය තමයි දැන් ඔය කතා කරන්නේ නීතියේ ස්වාධීනත්වය ගැන.
2: නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය විවාදයට එක් වුණා.
6: විශ්වාස භංගේ යෝජනාවේ තියෙනවා මේ අධිකරණ ඇමතිතුමා නිසි පියවර අරගෙන නැහැ කියලා මේ රඳවියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන. මම ඒක නිසාම කීපයක් කියවන්නම් ගරු සභාපතිතුමනි. අපි ගිය අවුරුද්ද තුල කරමින් සිටපු වැඩ. පල්ලිකැලේ නවදුම්බර බන්ධනාගාරය, පල්ලන්සේන බන්ධනාගාරය, මහර බන්ධනාගාරය කියන ඒවායේ නව ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ඒ වගේම වැලිකඩ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදයේ කළමනාකරණය කිරීමට තාවකාලික ඉදිකිරීම් කර තිබෙනවා. ඒ වගේම සරණාවක කමුරු හමුදා කඳවුර තුළ අධිආරක්ෂිත සිරකුටි සහිත බන්ධනාගාරයක් ස්ථාපනය කළා තියෙනවා. පල්ලිකැලේ බන්ධනාගාරයේ, වටවැක බන්ධනාගාරයේ, කළුතර බන්ධනාගාරයේ කියන තුනේම මේ ගොඩනැගිලි ඉදි කරමින් පවතිනවා. කුරුවිට බන්ධනාගාරයේ යටිතල පහසුකම් වර්ධනයක් රුපියල් මිලියන 288ක් යොදවල කළා තියෙනවා. ඒ වගේම 2027 සිට අපි බලාපොරොත්තු වෙනවා වාරියපොළ බන්ධනාගාරය පුළුල් කරන්න, මාතර බන්ධනාගාරය නැවත ස්ථාපනය කිරීමේ වැඩස් කරන්න. ඒ වගේම වටරැක රිමාන්ඩ් බන්ධනාගාරයේ දෙවැනි අධියර සහ එහි වටරැක අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතු සැලසුම් නිර්මාණය කිරීමෙන් තියෙනවා. කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ හොරණ මිල්ලාය ප්‍රදේශයේ වඩා හොඳ පහසුකම් සහිත ඇත්තටම විශෝධනයට යොමු කළ හැකි හොඳ පරිසරයක් සහිත තැනකට ගෙනියන්න අපි බලාපොරොත්තු කරනවා. ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාට කියන කැමැති විශ්වාසය බංග වෙලා තියෙන්නේ අපේ අධිකරණ ඇමතිතුමාගේ නෙමෙයි. ඊයේ අර ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ ඡායාරූප දැක්කනම් විශ්වාසය බංග වෙලා තියෙන්නේ අන්න ඒ විපක්ෂයේ කියන එක මම මතක් කරන්න කැමතියි.
2: අධිකරණ අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විපක්ෂයේ චෝදනාවලට

0: ලෙස පිළිතුරු ලබා දුන්නා.
1: මා බලාපොරොත්තු වුණා යම් අපිට වැඩි දියුණු කරන්න අපේ පද්ධතියෙන් යම් සාධනීය යමක් අපට අහගන්නට ලැබෙයි කියලා. නමුත් ඒක හීනයක් පමණයි. මොකද අද දින විපක්ෂය කතා කරේ වචන නෙමෙයි, හලාහල විස, වෛරය, අපේක්ෂා බංගත්වය සහ සමහර මන්ත්‍රීවරු කතා කරා නෙමෙයි මෙතන වමනය කරා කියලා කිව්වොත් වඩා නිවැරදි. මෙම චෝදනාවලදී අයෙක් මා මිනීමරුවෙක් බවත්, තවත් අයෙක් මා නිදාගෙන හිටි බවත් බීලා යනාදී අස්ථානගත අභූත කරුණු රාශියක් කිව්වා. ඔව්, මුහුණු පොත දිහා විතරක් බල්ලා දේශපාලනය කරනවා නම් ඕක තමයි තත්ත්වය. සමහරු හිතනවා මම යම් චකිතයකට බයකටපත් වෙලා ඉන්නවා කියලා. මම එකක් කියන්නට ඕන, මම ජාතික ජන බලවේගයේ නැතුව වෙන පක්ෂයක හිටියා නම් බය වෙනවා. ඇයි එකට ඉන්න මිනිස්සු 1,300,000ක් අරන් එහා පැත්තට ගිහිල්ලා ඡන්ද දෙනවා. නෝ, මං ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්කනේ. ඒ හින්දා ඒ බය මට තිබුණේ නැහැ. මේ අපේ ජාතික ජන බලවේගයේ තියෙන ශක්තිය නොදන්න ඔබ විපක්ෂය ගැන හරියටම දුකයි. මොකද ඔබලාට අපි වෙනස් කරන්න තියයි හිතන්නවත් බෑ ඔය වගේ සද්ද දාලා. ඉතින් මං ස්තුතිවන්ත වෙනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ටත්, මං ස්තුතිවන්ත වෙනවා මට ලබා දීපු සහාය පිළිබඳව.
0: අමෙරිකාව සිය වෙළඳ හවුල්කරුවන් 60කට තීරුබදු පනවා තිබෙනවා. බලහත්කාරී ශ්‍රම යොදා ගනිමින් නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කිරීම සම්බන්ධයෙන් වේ අමෙරිකාව මෙලෙස තීරුබදු පනවා තිබෙන්නේ. භාණ්ඩ නිෂ්පාදනය සඳහා බලහත්කාරී ශ්‍රම යොදා ගැනීම වැළැක්වීමට එම රටවල් අපොහොසත් වී ඇති බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළා. අමෙරිකාව තම වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකුට පමණ මේ හේතුවෙන් නව තීරුබදු පැනවීමටයි පියවර ගත්තේ. ඔවුන් අමෙරිකාවේ භාණ්ඩ අපනයන බහුතරයකට දායක වනවා. එලෙස 10% to 12% දක්වා වූ තීරුබදු පනව ඇත්තේ බ්‍රිතාන්‍ය, චීනය, යුරෝපා සංගමය, කැනඩාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් ඉලක්ක කර ගනිමින්. විදේශීය භාණ්ඩ සඳහා තාවකාලිකව පැන වූ 10% බද්ද අද සිට කල්ලිකුත් වන බැවින් මෙලෙස නව තීරුබදු පැනවීම සිදු කර තිබෙනවා. බලහත්කාර ශ්‍රමය මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන රටවල් සඳහා 10% to 12.5% අතර තීරුබදු පනවන බව දවල මන්දිරය පසුගිය මාසයේ නිවේදනය කළා. කෙසේ වෙතත් බලහත්කාරී ශ්‍රම භාවිතයට එරෙහිව රටවල් ශක්තිමත් ක්‍රියාමාර්ග ගත හොත්, එසේ නොමැතිනම් අමරිකාව සමග වෙළඳ ගිවිසුම් වලට එළඹුණ හොත් තීරුබදු අනුපාතය වෙනස් කළ හැකි බවටයි ට්‍රම්ප් පරිපාලනය දැනුම් දී තිබෙන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට පැවැත්වෙනවා. ගෝල් ගැලන් සහ කැන්ඩි රොයල්ස් පිලා අතරයි තරගයේ පැවැත්වෙන්නේ. ඒ දඹුල්ලේදී 2:30 තරගය ආරම්භ කෙරෙනවා. දඹුල්ල සික්සර් සහ කලම්බු කැප්ස් අතර තරගය හෙට රාත්‍රී 7:30 ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයත් පැවැත්වෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් ගෝල් කණ්ඩායම මෝනදුන් තරග 4-3 ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවනවා. තරඟ 4-2 ජයග්‍රහණය කළ කලම්බු කැප්ස් කණ්ඩායමයි දෙවන ස්ථානයේ පසුවන්නේ. ඒ ලකුණු වේගය සමගින් දමුල්ල ජැප්නා සහ කැන්ඩි පිළිවෙලින් තුන්වෙනි, 4 සහ 5 ස්ථානවල පසුවනවා. ලක්කන්ද ප්‍රවෘත්ති
2: යලි සිරස්තල. අධිකරණ ඇමති හර්ෂණටේරේ විශ්වාසභංගයේ වැඩි ඡන්දයෙන්ම පරාදයි. ලක්රාජයේ කැපවීමෙන් 12.5% අමරිකා තීරුබද්ද 10% දක්වා පහළට. ඩෙංගු අවධානම තවත් වැඩි වෙයි, මරණ 59යි, රෝගීන් 80,000 ඉක්මවයි. මන්ත්‍රී අර්චුනාගේ වරන්තුවෙන් පාර්ලිමේන්තුවත් උණුසුම්. බලහත්කාරී ශ්‍රමය නිසා අමරිකාවෙන් රටවල් 60කට අලුත් තීරුබද්දක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙ කොමට සුවදායි රාත්‍රියක්.
3: 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
6: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 1 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: නම්පාක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 විසිරි තැගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
0: වෙලාව රාත්‍රී 7යි මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
1: සන්තිය තාරහර
4: සුබ සන්ධ්‍යාවක් අයිබෝවන් ආදරේ දැනෙන ජීවිතයට ආදරය වඩ වඩාත් ළඟින්ම ඔබට විඳින්න ලැබෙන එවගේම ඔබට ආදරය කරන සහ නොකරන හැම කෙනෙකුටම කොන්දේසි විරහිතව ඔබටත් ආදරය කරන්න ලැබෙන දවසක් විදිහටද අද දවස ගත වෙන්නේ කියලා මම අහන්න කැමතියි. මොකද සමහර වෙලාවට මේ අපි හරි කැමතියි. ඉතින් අපිට දේවල් ලැබෙනවාට මම කියන්නේ හොඳ දේවල්, නරක දේවල් නෙවෙයි. ආදරණීය දේවල්, හොඳ දේවල්, සතුටදායක දේවල්, ප්‍රතිමත් දේවල්, වටිනා කියන දේවල් අපිට ලැබෙනවාට කැමති අපිම අපිට ළඟම අයට ලැබෙනකොට නම් එච්චරටම ඉතින් ඕක ගැන තැවීමක් ඇති වෙන්නේ නැහැ, තැවුලක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට ටිකක් දොරස් එහෙම නැත්නම් අපෙන් ටිකක් අමනාප වෙලා ඉන්න අපෙන් ඈත කෙනෙකුට මේ දේවල් භුක්ති විඳින්න වරප්‍රසාද විදිහට ලැබෙනකොට ටිකක් දරා ගන්න අපහසු ගතියක් තියෙනවා. අපි සමහර වෙලාවට ඒක අපි අර පෘථග්ජන මිනිස්සුනේ කියලා මේ බෞද්ධ දර්ශනයට අනුව අපි වරණ ගන්න උත්සාහ කරනවා. හැබැයි ටිකක් අපි හිතුවොත් හොඳටම ඒක පෘථග්ජන මිනිසයාට එහා ගිහිල්ලා අපිට මේ ලෝකේ හොඳට එදිනදා මුණ ගැහෙන කනතුටු කරන කතා බහ කරන සමාජයේ ආදරණීයව ගත කරන්න තියෙන තවත් එක් අවස්ථාවක් අහිමි කරගන්න සිතුවෙල්ලක්. ඉතින් ඒ නිසා එහෙම සිතුවෙල්ලක් අපේ හිතට එන පළවෙනි වෙලාවෙදිම ඉතාම ඉක්මනින් ඒක නෑ, එහෙම නෙවෙයි, මමත් කැමති සතුටෙන් ඉන්න, මමත් කැමති මට වටින කියන දේවල් ලැබෙනවා නම් එහෙනම් අනිත් කෙනත් එහෙමයි කියලා හිතන්න පුළුවන් නම් හොඳයි. ටික අමාරුයි ජීවිතයට ඇප්ලයි කරගන්න. හැබැයි ඉතින් අර කියන්නේ අපි නිරන්තර පුහුණු වීම තුළින් බොහෝ දේවල් අපේ ජීවිතයට ලං කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා එහෙම පුහුණු වීමක් කළොත් අපිටත් බැරි වෙන එකක් නැහැ. අද තිතින් නවය වෙනකල් ආදරෙන්න FM 93.5 ලක්කන අහගෙන ඉන්න ඔබට සඳතිය දහර සමග අපිත් එක්ක වෙන්න කියලා තමයි කියන්නේ. හිතට දැනෙන ගීත ගැන කතා කරන්න අපිත් එක්ක වෙන්න කියලා මම ආරාධනා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පරි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය දීප්ති චතුරිකා නිමල චන්ද්‍ර මහත්මියට. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබට.
5: ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි ඇත්තට මට ආරාධනා කරාට මේ ප්‍රෝග්‍රෑම් එකට.
4: දැන් සාමාන්‍යයෙන් ප්‍රසංග කලා අධ්‍යන අංශය කියලා කියන්නේම නිරන්තරයෙන් මේ කලාවට ඉඩ ලැබෙන තැනක්. එතකොට කොහොමද ඔබ ඔබේ ගමන් මාර්ගය ආරම්භ කරන්නේ? මේ ගමනාන්තයට ඔබ ලං වෙලා තියෙන්නේ සමහරට මේ තුළම ඔබ තව ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන්නේ නෝ? ඒ වුණත් මෙතෙක් ආ ගමනට කොහොමද ආරම්භය ලැබුණේ කියලා මං අහන්න කැමතියි මුලින්.
5: ඔව්, ඇත්තටම මට ඕනේ වුණා මගේ උසස් පෙළ කරනකොට කලා විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය හදාරන්න. ඒ වගේම මට කලා විෂය ධාරාවෙනුත් විශ්වවිද්‍යාලයට ගිහින් මේ මාධ්‍ය නැත්තම් මොනවාද මීඩියා තමයි මට කරන්න ඕනේ වුණේ. ඉතින් මේකේ දිගුවක් විදිහට තමයි වර්තමානයේ මං ප්‍රසංග කලාව කියන අධ්‍යයන අංශය ඉගෙනවීම කරන්නේ. හැබැයි මම ප්‍රසංග කලා අධ්‍යයන අංශයේත් උගන්වන්නේ සිනමා අධ්‍යයනය. එතකොට සිනමා අධ්‍යයනය කියන එක තමයි මම මගේ උසස් පෙළ ඉඳලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා කැලණි විශ්වවිද්‍යාලයෙන් තමයි මම උසස් අධ්‍යාපනය ලබන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රසංග ජන සංනිවේදන අධ්‍යනංශයේ. ඉතින් මේ ජන සංනිවේදන අධ්‍යනංශයෙන් සිනමාව පිළිබඳව හදාරලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට එකතු වෙනවා සිනමා අධ්‍යනංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට. ඔක තමයි මගේ ගමන් මාර්ගය. මම ඉගෙන ගන්නේ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ. ඊට පස්සේ උසස් අධ්‍යාපනය මම කිව්ව විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ. දැන් මම වැඩ කරන්නේ ශ්‍රීපාලි මණ්ඩපයේ කොළඹ විශ්වවිද්‍යාලයේ.
4: ඔව්, තමයි මේ ගමන් මාර්ගය. අපි කතා කරපු ඉදිරියට බොහෝ දේවල් පුංචි හඳුනා ගැනීමක් අවශ්‍ය නිසා තමයි අපි එහෙම ප්‍රශ්න මුලින්ම අහන්නේ. මේකලා ගමගේ ගායනා කරන ගීතයකින් තමයි අපි අද සඳදිය දහර ආරම්භ කරන්නේ. සොබලතා හේරත්මනි කෙලියන රුවන් වල්පොල තමයි සංගීතවත් කළේ. හිත කියන දේවල්, හිත මුමුණන දේවල් අහන්න නම් ටිකක් ලං වෙලා අහන්න වෙනවා. හැබැයි ඒ ලං වෙන්න වෙන්නේ කායිකව නෙවෙයි. ඉතින් සමහර වෙලාවට ඉතින් අපිට වෙලාව මදි, එහෙම තව කෙනෙකුට මානසිකව ලං වෙලා හිතවල තියෙන දේවල් තේරුම් ගන්න, ඒතියක් කියන දේවල් තේරුම් ගන්න බැරි කාලයක තමයි අපි ඉන්නේ.
5: අපි ඉන්නේ, ඔව් ඇත්තටම ඔබ කිව්වා වගේම අපි ඉන්නේ හරිම මිනිස්සු හරිම තරඟකාරී, අපිට හදවත ඇතුලේ තියෙන දේ තේරුම් ගන්න බැරි යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා අපි හැම වෙලාවෙම කැමති නැහැ අනිකාගේ විශේෂත්වය, නැත්තම් අනිකා අපිට වඩා විශේෂයි හෝ එයාගේ තියෙන සුවිශේෂත්වයක් හරි අපි දරා ගන්න කැමති නැහැ. ඉතින් මේ ගීතයත් මං හිතනවා ඒකට හොඳ උදාහරණයක් කියලා. මොකද මිනිස්සු නැත්තම් මේ ස්වභාව ධර්මයේ මිනිසාව මවන්නේ විවිධ විදිහට. අපිට දෙන හැකියාවන්, අපි කැමති දේවල්, අපේ බාහිර ස්වરૂපය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ව තමයි ස්වභාව ධර්ම අපිට උරුම කරලා දෙන්නේ. ඉතින් ස්වභාව ධර්ම අපිට ඒ දේ දෙනකොට මිනිස්සුන්ට විවිධ විදිහට විවිධ දේවල් දුන්නට හැබැයි සබා දහම අපි හැමෝටම පොදුයි. අපිට දැනෙන දේවල්, අපිට දැනෙන හිරේලිය, අපිට දැනෙන මේ අපිට දැනෙන සියලු දේවල් හැම මිනිසටම පොදුයි. හැබැයි අපි මේක හිතනවද ජීවත් වෙනකොට? මං හිතන්නේ අපි ජීවත් වෙනකොට හිතනවා. හැම වෙලාවෙම අපි දේවල් මනින්නේ අපිට හිතට දැනෙන දේවල් වලින් නෙමෙයි. අපි දකින්නේ දකින දේවල් වලින්, නැත්තම් මේ අපිට ඇසට අතට අහුවෙන දේවල් වලින් තමයි අපි ජීවිතේ මනින්නේ. ඉතින් මේ ගීතේ එක තැනක කියනවා මේ දුක විතරක් නෙවෙයි සතුටත් අපිට අවශ්‍යයි කියලා. ඉතින් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, නැත්තම් විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයනුත් අපේ සමාජයේම කොටසක්. ඔවුන්ටත් මේ සමාජයේ ජීවත් වෙන්න දුක සතුට බෙදාගනිමින් අපේ අවශ්‍යතා දැනෙන මේ මිනිසුන්ටත් ජීවත් වෙන්න අපි හා සමානවම අයිතියක් තියෙනවා. වගේම ඒ අයිතියට අපි ගරු කළ යුතුයි. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ. මොකද මේ ගීතය හරහා මේ මනුෂ්‍යත්වය ගැන, නැත්තම් මේ අපි හැමෝම සමාන මිනිස්සු, සමාන අවශ්‍යතා තියෙන, සමාන උවමනාවන් තියෙන මිනිස්සු කියන එක අපිට හැම වෙලාවෙම මතක් කරලා දෙනවා. මම මගේ අතීතයට ගියොත් මට මතක් වෙනවා මගේ මේ පාසල් සමයේදී මට හිටියා මිතුරන් දෙදෙනෙක්. මේ යාළ ට්වින්ස්ලා. ඉතින් මේ නියුන් දරුවන් දෙදෙනා ඇත්තටම ඉතාම ලස්සන කඩවසම් තරුණයෝ දෙන්නේ. හැබැයි ඒ දෙන්නගේ කන් ඇහෙන්නේ නැහැ. ඉතින් මොකද අපි දුටුමනින් ඉතාම ලස්සන රූපයක් වුණාට ඊට පස්සෙ හැමෝම ඒ දෙදෙනා පිළිබඳව පොඩි දුකක් අනුකම්පාවෙන් තමයි සැලකන්නේ. ඒ දෙදෙනායි කන් ඇහෙන්නේ නැහැ කියන එක, නැත්තම් මේ ශ්‍රවණ ආබාධිතයි කියන එක දැනගත්තහම. ඉතින් මම කියන්නේ ඔවුන් ශ්‍රවණ ආබාධිත වුණාට ඔවුන්ව ළඟින් ආශ්‍රය කරපු අපි දැනගෙන හිටියා ඔවුන් කොච්චර සංවේදී මිනිසුද කියලා. ඔවුන්ටත් අපිට දැනෙන අවශ්‍යතා අපේ උවමනාම තියෙන මිනිසුන් කියලා. ඉතින් ඒ අවශ්‍යතා උවමනා සියල්ලම අපි හැමෝටම සමානයි කියන එක තමයි මම මේ ගීතය තෝරගන්න හේතුව වුණේ.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර්. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තැබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
0: සඳදිය දහර.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර. ආදරෙන් අහගෙන ඔබ ඉන්නේ අපි තුෂාර ජෝෂප් ගායනා කරන ගීතයක් අහන්නේ. දැන් මේ ගීතේ තනුව නිර්මාණය වෙන්නේ KGF කන්නඩ චිත්‍රපටයේ ඇතුළත් වුණු බොහොම ආදරණීය මෞගුණ ගීතයක්. ඒ ගීතේ තනුවට තමයි නිර්මාණය වෙන්නේ. මේ ගීතය පාදක කරගන්නේ මහමායාවරණම තමයි. ඒක දැන් මහමායා කියලා කිව්වහම අපි දන්නවා සිදුහත් බෝසතාණන් වහන්සේ පස් මහබැලුම් බලලා තමයි තමන්ගේ මව තෝරගන්නේ. කාලය, දීපය, දේශය, කුලය, මව, මේ සියල්ල බැලුවා කියලානේ අපි දන්නේ. ඒක සමහර විට කෙනෙකුට විවිධාකාරයෙන් අර්ථ ගන්නන්න පුළුවන්. හැබැයි දරුවෙකුගේ ජීවිතයට පියා කෙසේ වෙතත් මවගේ තියෙන බලපෑම, මව කොයිතරම්, කියන්නේ මවගේ ශරීරයේම කොටසක් විදිහටයි දරුවා මේ ලෝකෙට එන්නේ. හැබැයි මේ ලෝකෙට බිහි වුණාට පස්සෙත් ඒ කොටස කායිකව ඈතට වුණත් මානසිකව කවදාවත් මරණයෙන් කෙලවර තුරවත් නිමාවට පත් වෙන්නේ නැති බැඳීමක්. මේ පෙම්බර මහමායාවරුන් ගැන ගැයෙන ගීතයක්.
2: ඔව්, ඇත්තටම මං හිතන්නේ ගැහැණියක් මවක් වුණාට පස්සේ, කාන්තාවක් මවක් වුණාට පස්සේ ඇය ඉතා විශාල වගකීමක් ඇගේ හිස මත දරනවා. ඒක තමයි තමන්ගේ දරුවන් පිළිබඳව තියෙන ආදරේ බර. මේ ආදරේ බර කිසිම වෙලාවක ඇය අත්හරින්නේ නැහැ. මේක තමයි විශ්වීය නැත්තම් මානවීය ගුණේ සියලු මව්වරුන් සතු අත් නොහරින බව තමයි මේ ගීතෙන් කියන්නේ. ඒක මම මගේ මවගෙන් දැක්ක, මම මවක් වුණු විට මගෙන් දැක්ක, මගේ දියණිය මවක් වුණු විට ඇගෙනුත් මට දකින්න පුළුවන් වේවි. ඉතින් මේ මම හිතන්නේ මව තමයි ලෝකේ ශක්තිමත්ම බැඳීම, සහ ලෝකේ කවදාවත් තමන්ගේ දරුවන්ව අත් නොහරින ගුණේ තියෙන්නේ මව තුල. අපි දන්නවා දැන් අපි හැමෝගෙම අම්මලා තමන්ගේ දරුවනුත් බලලා දරුවන්ගේ දරුවනුත් බලනවා අපි වගේ රටවල් වල. ඒක ඔබටත් පොදුයි, අස මේ වැඩසටහන අහගෙන ඉන්න ඔබටත් පොදුයි, මටත් පොදුයි. මගේ අම්මා තමයි මාව බලා ගන්නවා වගේම අදටත් මගේ දරුවව බලා ගන්න. ඉතින් මේ සියලුම ගුණයන්ගෙන් පිරුණු මව ඇත්තටම සසර අත්හරින්නේ නැහැ. ඇයට සසර අත්හරින්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද තුන් ලෝකයේම රකින්නවා, නැත්තම් සියලුම මනුෂ්‍ය වර්ගයාම රකින්නවා තමන්ගේ දරුවන්, දරුවන්ගේ දරුවන්, මේ සියලු දෙනාම රකිමින් එයා මහපිරිත වගේ තමන්ගේ ජීවිතේම කැප කරගනිමින් තමන්ගේ සතුට, තමන් සතු සියලු වස්තුන් කැප කරනවා තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන්. ඉතින් මේ මවකගේ ගුණය මං හිතන්නේ ඉතාම සුන්දරව, ඉතාම සරල පද රචනාවක් හරහා මේ ගායකයා අපිට අරන් එනවා හිතට ඉතාමත්ම දැනෙන විදිහට. මං හිතනවා මේක මවකගේ ශක්තිය, මවකගේ අත් නොහරින භාවය පිළිබඳව ගැයෙන ඉතා හොඳ ගීතයක් කියලා.

0: ක්‍රියාත්මක වියමන
1: සන්තතිය තහර
2: පඩි තමරදේවයන්න උමාරයා එක ගායනා කරන ගීතය තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. මේ ගීතය පිළිබඳව පසුගියදා පැවත්වුණු මේ උමාරයාගේ එක පුද්ගල ප්‍රසංගයත් එක්කත් නැවත කතා බහට ලක් කරන්න පටන් ගත්ත. පරපුර දෙකක එකතුවක්. ඒ ගීතයේ පදරචනය ඇතුළේ තියෙන කතාවට හඬ සුසංයෝග වීම කියන කාරණාව මනවින් විඳගන්න ලැබෙන අවස්ථාවක් තමයි බලා වැළපෙමි නිලාගනු බැරි හන්තාන සිහිනේ කියලා කියන්නේ.
3: ඔව්, විශ්වවිද්‍යාලය කියන්නේ ඕන කෙනෙක්ගේ ජීවිතේ මම හිතන්නේ ටර්නින් පොයින්ට් එකක්. මගේ උනත් මගේ සමකාලීනින්ගේ උනත් මට මේ මොහොතේදී දකින්න හම් වෙන මගේ විද්‍යාර්ථීන්ගේ පරපුරට උනත් විශ්වවිද්‍යාලය කියන්නේ තමන්ගේ ජීවිතයට එන විශාල හැරවුම් ලක්ෂ්‍ය. මේ හැරවුම් ලක්ෂ්‍යයේදී සහ මේ හැරවුම් ලක්ෂ්‍ය ගැන කියවෙන ඇති තරම් ගීත තියෙනවා. හැබැයි බලා වැළපෙමි නිලාගනු බැරි හන්තාන සිහිනේ හිතට ඉතාමත් දැනෙන පද රචනාවක් කියලා කියන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම අපි සරසවිය ඇතුලේ හිමි උණු හෝ අහිමි උණු හෝ බොහෝ ප්‍රේමයන් ගැන කතා කළාට මෙතරම් සුවිශේෂී ගීතයක් මට දකින්න හම්බෙන්නේ. ඒක අපි සරසවියේ ඉගෙන ගන්න කාලේදී දැක්කා සහ මේ වෙනකොට විශ්වවිද්‍යාලයක උගන්වන අතරතුරත් මේ තත්ත්වයක් විඳිනවා. ඉතින් මේක මම හිතන්නේ ඉතා සුවිශේෂයි. මේ තමන්ට නෙලා ගැනීමට බැරි තමන්ට තමන් හැබැයි ආස කරන දෙයක් පිළිබඳව තරුණියක් ගායනා කරන අතරම එය යම්තාක් දුරකිනුත් එහෙත් තමන්ට හදවතට ළඟිනුත් තබා ගන්නා ප්‍රේමයක් ගැන මේ කතා කරන හන්තාන සිහිනේ ගීතය මම ඉතාමත් ප්‍රිය කරන ගීතයක් කියලා කියන්න කැමතියි.

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
1: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
6: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
7: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
6: ක්‍රිමිරාජ සුවසඳ.
7: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න. සාදර අනුග්‍රහය.
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 ලකාණ්ඩ රේඩියෝ ITN
2: වෙලාව රාත්‍රී 7:31
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
4: සංකේතය තහර
5: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP Makeup Hour ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP Makeup Power ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: ලහිරු කසුන් දසනායක ලියන්නේ මේ ගීතය. සතරචි සමරකෝන් සංගීතවත් කරන්න සහ ගයන්නේ. ප්‍රේමය මේ කියලා දෙන්න පුළුවන්ද? එහෙම ප්‍රේම කරන හැටි කියලා දෙන්න පුළුවන්ද? ප්‍රේමය කියලා කියන්නේ මොකක්ද කියලා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි ළඟ තාමත් ඉතිරලා තියෙනවා. අපි කොයිතරම් ප්‍රේම කළා වුණා.
2: ඔව්, මම හිතන්නේ මේ සමකාලීන ගීත බලනකොට අපිට පේනම අහිමි වුණු ප්‍රේමය ගැන ඇතිතරම් පදවැල් ලියනවා. අහිමි වුණු ප්‍රේමයට අපි හරි ආදරේ කියලා කියනවා. හැබැයි අපි හිමි කරගත් ප්‍රේමය, අපිට ලැබුණු ප්‍රේමය, ඒක සුන්දර නැද්ද? අපිට හිතට දැනෙන්නේ නැද්ද? අපි හිමි කරගත් අපිට හිමි වුණු ප්‍රේමය නෙවෙයිද අපේ හිත ළඟින්ම අපේ සුසුම් ඉවසගෙන අපි ළඟින් ඉන්නේ? ඉතින් අපි හැරගිය ප්‍රේමයට වඩා අපි ළඟ තිබෙන අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන් ප්‍රේමයට නෙමෙයිද ගරු කරන්න ඕනේ? ඉතින් මේක මේ ගීතේ ඇත්තටම කියන්නේ සැමියෙක් නැත්තම් පිරිමියෙක් තමයි තමන්ගේ බිරිඳට හෝ පෙම්වතියට. හැබැයි මට හිතෙනවා මේක සම්බදතාවක් ඇතුලේ ගැහැණියක් පිරිමියෙකුටත් පිරිමියෙක් ගැහැණියෙකුටත් කියන්න පුළුවන් විදිහේ ගීතයක් කියලා. මොකද මේකේ තමන්ව දරාගෙන හිටියට අනිත් කෙනාට බොහොම ස්තුතියි කියන, නැත්තම් තමන්ව දරාගෙන හිටියට කෘතගුණ සලකන විදිහේ පද රචනාවක් මේකේ ඇතුළත් වෙනවා. එක තැනකදී මේ සැමියා හෝ පෙම්වතා නැත්තම් මේ සම්බදතාව ඇතුලේ ඉන්න පුද්ගලයා කියනවා, සඳක් නොව නුඹ ඉරක් ඌවා මාහට, ඒ වගේම මලක් නොව නුඹ ගසක් ඌවා දලුලන. අපි දන්නවා කාන්තාව හැම වෙලාවෙම දකින්නේ සඳක් හෝ මලක් ලෙස. හැබැයි මේ ගීතය ඇතුලේ මේ සම්බදතාව ඇතුලේ තමන්ට තමන්ගේ මේ පෙම්වතිය නැත්තම් තමන්ගේ විවාහක බිරිඳ කොතරම් වටිනවද කියන එක, නැත්තම් සඳක් නෙමෙයි ඔයා මට ඉරක් කියන්න පුළුවන් නම්, මලක් නෙමෙයි ඔයා මට ගහක් මගේ ජීවිතේම හෙවන දුන්නු ගහක් කියලා කියන්න පුළුවන් නම්, ඒක අහගන්න පුළුවන් නම්, මම හිතන්නේ විවාහය හෝ ඒ සබඳතාව ඉතාමත් සාර්ථකයි. ඉතින් එවැනි ශක්තිමත් සබඳතාවක් ගැන තමයි මේ ගීතය කියන්නේ. ඉතින් මේක මේ මම හිතන්නේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සු දකින මේ වටිනා කියන, තමන්ට හිමි වුණු වටිනා ප්‍රේමය ගැන කියවෙන

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අදරණ හගෙනෙන ඔබ අද සඳ දිය දහර අපේ සොඳුර හමු වෙමු. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය දීප්ති චතුරිකා නිමලචන්ද්‍ර මහත්මිය සමග මේ මම හිතන්නේ ඔබේ විෂයට ගොඩාක් අදාළ කරගන්න පුළුවන් තැනකට තමයි අපි යන්න හදන්නේ. තාල සිනමා පටේ මම හිතන්නේ මෑතකදී තිරගත වුණු ළමා චිත්‍රපට අතරේ බොහෝ දෙනා කතාබහට ලක් කළ චිත්‍රපටයක් බඩපත් වුණා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපටයක් තමයි පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ තාල කියලා කියන්නේ. අර මේ අමරාවතී ඉස්කෝලේ හාමිනේ ඔසුකුල මහත්තයා ප්‍රින්සිපල් සර් මේගොල්ලත් එක්ක අපිට මේ මතක් වෙනවා ඒ කතාව. ඒ ගමන් බිමන් ඒගොල්ලන්ගේ මේ අර ගඟ මැද්දෙන් එහෙට මෙහෙට පාසල් යන්න උත්සාහ කරන දරුවෝ සිනමා පටයක තියෙන්න ඕන කියලා අපි සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ විදිහට බලාපොරොත්තු වෙන බොහෝ දේවල් වලින් බොහෝසත් චිත්‍රපටයක් විදිහට අපිට තාල හඳුන්වන්න පුළුවන්. චේතක ජයකොඩි තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ඔබ තෝරගෙන තියෙනවා තිසර මංගල බණ්ඩාර ලිව්ව මේ ගීතය කාටවත් බෑ පරදන්නනවා.
2: ඔව්, ඔබ කිව්වා වගේම මේ චිත්‍රපටයේ අතිශයින් ජනප්‍රිය වෙනවා. හැබැයි මම හිතනවා චිත්‍රපටයටත් වඩා මේ චිත්‍රපටයේ තියෙන ගීත ජනප්‍රිය වෙනවා. ඉතින් මේ මම තෝරගත්තු ගීතේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. මේ ගීතය මම හිතනවා ළමා චිත්‍රපටයක අන්තර්ගත විය යුතු ගීතයක් වගේම මේ හරහා මේ වැඩිහිටියන්ටත් හොඳ මොටිවේෂන් එකක් නැත්තම් මේ අපිට හිතට ගන්න හොඳ ධෛර්යයක් අරගෙන එනවා කියලා. මොකද අපි හැම වෙලාවෙම හිතෙනවා මිනිස්සු විදිහට අපිට අපි හරි පොඩි, අපිට බෑ මේක කරන්න, අපිට මේ දැන් මේක ඇති කළා වගේ දෙයක්. හැබැයි මේකේ කියනවා එහෙම එකක් නෑ. කාටවත් බෑ පරදන්න. ඔබට ධෛර්යය තියෙනවා නම්, ඔබට විශ්වාසය තියෙනවා නම් ඔයාව පරද්දන්න බෑ. කොහොමටවත් ඔයා පරදින්නේ නෑ. ඔයා ළඟ ඒ ගුණාංග තියෙනවා නම් කියලා. ඉතින් මේ තේමාව අරගෙන එන මේ පණිවිඩය අරන්ගෙන මේ ගීතය හරි ලස්සනට ඒකේ මැද කියනවා පඩි පෙළක උඩ පඩිය යට පඩිය ඇති ගැම්ම දන්නේ නැහැ. ඉතින් ඕක තමයි අපේ සමාජයේ තියෙන ඇත්ත. අපි උඩ පඩියට ගියාට පස්සේ අපි දන්නේ නැහැ යට පඩියේ ගැම්ම. ඒ වගේම මතක තියාගන්න ඕනේ ඔබ යට පඩියේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඉතාමත් ශක්තිමත් කෙනෙක්. ඔබ මතින් තමයි අර උඩ පඩිය හැදිලා තියෙන්නේ. ඉතින් මේක ඒ අතින් ඉතාම ලස්සන පද රචනාවක් තිසර මංගලගේ. මොකද ඔහුගේ විශාල වශයෙන් සිනම් මේ ගීත ලියලා තියෙන කෙනෙක් නොවුනත් ඔහු ඉතාම සුවිශේෂී පද රචනාවක් මෙහිදී අරගෙන එනවා. ඉතින් මේ අපි දරුවන් වෙනුවෙන් කියන්න පුළුවන්, සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට ධෛර්යය ලබා දෙන්න පුළුවන් විදිහේ ගීතයක් විදිහට මේ ගීතය අපිට හඳුන්වන්න පුළුවන්.

0: අපි සදය දහර තුළෙන්න ඊළඟ ගීතයත් එක්ක මහිතා නෙමේ අපිට දුරට යන්න පුළුවන් කාන්තාවන් දෙදෙනෙක්ට දෙ අපි දෙන්නම් මේ අහගෙන ඉන්න අයතරත් කාන්තාවකට සම්බන්ධතාවයක් නැති කෙනෙක් නැහැන එකැනේ විවාහක නොවනු කෙනෙක්කුනත් ඔහුට අනිවාර්යම මවක් ඉන්න ඕනි. එතකොට එමත්තන් සහෝදරයක් ඉන්න පුළුවන් කාන්තාවක් එක කුමනොහො බැඳීමක් තිබෙන. මේ කාන්තාවන් එක බැඳීම් තියෙන මිනිස්සුම දැන් අපි දකිනවා මේ ගැහැණිය කියන කෙනා තමන්ගේම අය තමන්ගේ කුලකේ ඇතුළේ ඉන්න තාක්කල් විතරයි බොහෝ පිරිමි අය මේක මේ සමස්තයට ආදේශ කරන්න බැරි කතාවක් වෙන්න පුළුවන්. ආදරය කරන්නේ ගෞරවය ලබා දෙන්නේ මේ සියල්ලත් එක්ක. ඉතින් ඒ සියලු කාරණා ඇතුළේ මේ පතිනියන් වෙනුවෙන් කාංචනා අනුරාදි ගායනා කරන මේ ගීතයට අපි යමු. මා හෙළනා මේ උණු කඳුලත් උහුලාපන් ලිහෙනියනේ. අර ඈත අතීතයේදී තමන්ගේ දරුවන් වෙනුවෙන් මහමුහුද ඉහින්න උත්සාහ කරපු ලේනිගේ කතාවයි, ඊට පස්සේ පණ්ඩුපුර ගිනි තියන්නේ ගියපු පත්තිනිගේ කතාවයි. මේ ගොඩාක් කතා එකට එකතු කරලා තමයි මේ ගීතය ලියන්නේ. චමල් ලකලංක පොල්වත්තගේ අමිත් ගුරු සංගීතවත් කරේ.
1: ඔව්, අපි දන්නවා ඔබ කිව්වා වගේම මහමුහුද ඉහින්න හදපු ලේනියකගේ කතාව කොච්චර අමාරුණත් එයා උත්සාහ කරා තමන්ගේ දරුවා බේරගන්න. ඒ වගේම තමයි ඒ ඈත අතීතයේ කතාව. හැබැයි වර්තමානයේ වුණත් අපි දන්නවා පිරිමින් යුද්ධ කරද්දි නැත්නම් පිරිමින් සටන් වදිද්දි පිරිමින් කෝලහල කරගනිද්දි ඒ පසුපස්සේ හඬාවැළ පෙන්නේ එක්කෝ මවක්, එක්කෝ පතිනියක්, නැත්නම් දියණියක්, නැත්නම් සොයුරියක්. ඉතින් පිරිමින්ගේ ලෝකේ නැත්නම් අපි දන්නවා මේ ගැටුම් තියෙන හැම තැනකම වැළපෙන්නේ ජාතිය කුලය කිසිම දෙයක් නැති මේ කාන්තාව තමයි වැළපෙන්නේ. ඒක ඈත අතීතයේත් උනා වර්තමානයේත් වෙනවා අනාගතයේත් එසේම වේවි. කාන්තාව තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් හඬන එක කවදා

කද්ද. ඉතින් මම හිතනවා මේ සමකාලීන චිත්‍රපට ගීත අතරින් ඉතාම සුවිශේෂී සින්දුවක් නැත්තම් ගීතයක් කියලා මේ කාංචනානුරාධිගේ පතිනිය.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: අභිෂේකා විබලවීර ගයන ගීතයක් අපි අහන්නේ දැන් මේ අභිගේ ගීත කියලා කියන්නේ මේ ගොඩක් කලාවට මෑතකදී නිර්මාණය වෙන ගීත අතරේ අර මිනිස් සද සන්තානයේ තියෙන විවිධාකාර හැඟීම් වලට කතා කරන ගීත. ඒ අතරේ මේ ගීතය තප්පර 60කට තාත්තව අපහු ගෙනල්ලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. හැබැයි අපිට මග හැරුණා ගියොත් අතපසු වීමක් වුණොත් මේ මරණයෙන් සමුගත්තට පස්සේ ඒවට ආයේ අපිට ආපසට කාලය ඇදලා අරගෙන ගිහිල්ලා නේද කාලයන්ත්‍රයක් හොයාගන්න වෙනවා. එනං ආපසට ගිහිල්ලා නැවත නිවැරදි කරගන්න ඒ තැන් වලට යන්න. ඒ නිසා මේ උදා වෙන මොහොත මේ අද මේ ගත වෙන තත්පරය මේ මොහොත තුළ තමයි අපි ආදරය කරන්න ඕනි. ප්‍රශ්න ගැටලු ඇති වෙනවා, අපහැදිලි තැන් මතු වෙනවා. හැබැයි ඒ දේවල් වලට සමාව දීලා ඒ මොහොතේම නැවතත් ආදරෙන් බැඳෙන්න වෙනවා. මොකද අපිට හෙට කියලා දෙයක් ගැන විශ්වාස නැති නිසා.
2: ඔව්, මම ටිකක් ඒ ගීතේ ඔයිට වඩා ටිකක් වෙන තැනකින් මගේ හිතට දැනෙච්ච එකක්. මොකද ඒකට හේතුව කවුරු හරි ඇහුවොත් නිදහස කියන්නේ මොකද්ද, ඒක කොයි වගේද කියලා මම පෙන්වන්නේ මගේ තාත්තව. මොකද මං ආපු ගමනේ මම විශ්වාස කළේ මට නිදහස කියන එක නැත්තම් කාන්තාවකට කොතනවත් නතර වෙන්න ඕනේ නැහැ කියන තැන මට අරගෙන ආවේ මගේ තාත්තා. ඉතින් මට මේකෙදි දැනෙන දේ තමයි කවුරු හරි ඇහුවොත් ඔයාට එක මොහොතකට මේ වෙනකොට ඔබ ළඟ නැති මොනවද එක මොහොතකට ඕනේ කියලා මම කියන්නේ මගේ තාත්තා ඕනේ කියලා. මොකද මට ඕනේ එකම එක ඡායාරූපයක් එයත් එක්ක ගන්න. ඒකට හේතු තියෙනවා. මොකද මගේ ජීවිතේ මම විවාහ වෙන්න මාස 3කට ඉස්සෙල්ලා මගේ තාත්තා නැති වෙනවා. ඉතින් ඊට පස්සේ මට විවාහය ඇතුලේ ඒ වගේම ආරක්ෂාවක් ලැබෙනවා තමයි. හැබැයි මට තාත්තා හම්බ වෙන්නේ නැහැ. ඉතින් වැදගත්ම මොහොතක අහිමි වූ මගේ තාත්තව මේ මහගිරි දඹේ නගින හැම මොහොතකම මට මතක් වෙනවා. මට මගේ තරුණ කාලේ නැත්තම් පියා එක්ක ඉන්නවා වගේම ලැබුණා.

0: මගේ විවාහය ඇතුළෙත් මට ඒ ආරක්ෂාවම ලැබෙනවා. හැබැයි ඒ නිදහසම ලැබෙනවා. හැබැයි ඒ නිදහස කොයි වගේද කියන එක මට කියලා දුන්නේ මගේ තාත්තා. මට පියඹල යන්න අත්තරු තිබෙන බව මට පෙන්වුවේ තාත්තා. ඉතින් මේ ගීතේ අහන හැම මොහොතකම මම අතිශයින් හැඟීම් බර වෙනවා. ඇත්තටම අභිෂේකගේ අර ලයාන්විත කටහඬ මේකට ඉතාම හොඳ සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
1: ගව් ගානක දුක කියන්න, පඩි ගානක හති අරින්න, උර හිස උඩ හිස තියාන, මගේ නිහඬ හඬ අහන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: විලාව රාත්‍රී 8යි විනාඩි 1යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමනමේ සඳදිය දහර අද සඳදිය දහර අපේ සොදුර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පරිමණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය දීප්ති චත්‍රිකා නිමලචන්ද්‍ර මහත්මියත් සමඟ අපි යනවා තවත් ගීතයක් අහන්න. බොහෝ දෙනා ප්‍රිය කරන ගීතයක් සෙනක බටගොඩ නිර්මාණ කාර්යයක් මේ. සිහින මවන්නේ අහස උසට තනිවම.
1: ඔව් ඇත්තට මේක අර මම ඉස්සෙල්ලා තාත්තා ගැන කියපු දේ නිදහස ගැන කියපු දේ එකම ටිකක් සමීප යනවා කියලා මට කියන්න පුළුවන්. සමීප සම්බන්ධතාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද අපි හීන මෙව්වට නැත්තම් අපි අපේ හිතේ සිහින ගොඩක් තිබුණට අපිට ඒවා සාක්ෂාත් කරගන්න හරි අමාරු වෙනවා. අපිට ඒවා මේ සිහිනම පමණක් විදිහට අපි ළඟ ඉතුරු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි අපි හිර වෙලා එක තැනක. අපි නැවතිලා ඉන්නවා නම් තැනක අපිට බෑ අනන්තයට පියාඹල යන්න. මේ ගීතේ මම මානසිකව වැටෙන හැම වෙලාවකම නැවත නැවතත් අහනවා. මට ඒක නැවතත් මගේ ශක්තිය මල් ළඟට අරගෙන එන්න හේතුවක් වෙන ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න කැමතියි. අපිට මිනිස්සුන්ට පුළුවන් නම් තමන්ගේ ළඟ තියෙන සීමා මායිම් විඳ හරින්න අපිට පුළුවන් අනන්තයට යන්න, නැත්තම් අපිට සාර්ථක වෙන්න අපේ අනන්තය සොයාගෙන යන්න කියන එක මේ ගීතය හරහා හැම විටම මට පසක් කර දෙන්නේ.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අපි සඳ දිය දහර තුළින් ඊළඟට අහන දොරගෙන තියෙන්නේ ප්‍රදීපා ධර්මදාස ගායනා කරන ගීතයක්. මේ ගීතය ගැන කියනවා නම් මේ ගීත සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගිහි ගෙයම ගිනි ගයක් වී.
2: ඔව්, මේක මම ඇත්තටම තෝරගත්තේ මේක කලාකරුවෙකුගේ අවංකභාවය, නැත්තම් කලා කෘතිය තමන්ගේ ජීවිතයට කොතරම් අවංකව ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එකට සාධකයක් විදිහට. මොකද මේක එච්චර ජනප්‍රිය සින්දුවක් නම් නෙමෙයි, ගීතයක් නම් නෙමෙයි. හැබැයි මේ ගීතය අහනකොට ඔබට පේනවා මේ ගීතේ රචකයා කොතරම් තමන් අවංකව තමන් ඉදිරිපස සිටින තමන්ගේ විවාහක බිරිඳගේ මානසිකත්වය මේ ගීතයත් එක්ක එකතු කරලා තියෙනවද කියලා. මොකද මේ ගීතේ ලියන්නේ පූර්ණ ජයශ්‍රී. ඔහු එක්තරා තැනක සම්මුඛ සාකච්ඡාවකදී කියනවා තමන්ගේ බිරිඳ විඳපු දුක තමයි මම මේ ගීතයෙන් ලිව්වේ කියලා. එතකොට කලාකරුවාගේ සහානුකම්පණය, නැත්තම් තමන් ළඟ තිබෙන වැරදි වුණත් තමන්ට දැකීමේ හැකියාව මේ ගීතේ හරහාගෙන එනවා. ඒක ඉතාම හදට දැනෙන ගීතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක වර්තමාන පරපුරේ සමහර කාන්තාවන්ට කාන්තාවන්ගේ ජීවිතයේ මේ වගේ. හැබැයි ඒ ගීත ජනප්‍රිය නෑ.
3: ඒ වගේ අපිට ටිකක් උමනාවෙන් හොයලා බලුවොත් කොයිතරම් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වේද නේද?
2: ඔව්, ඒක ඇත්ත. අපිට ඇත්තටම මේ අපි දැන් ගොඩක් ජනප්‍රිය කරගෙන තියෙන්නේ ටිකක් ජනප්‍රිය ආරේ අර TikTok වලට නටන්න පුළුවන් විදිහේ ගීත ටිකක් විතරයි. හැබැයි ඇත්තටම අපි ජනප්‍රිය කළ යුත්තේ ඒවැනි ගීතද, නැත්තම් අපේ ආධ්‍යාත්මය අරගෙන එන, මිනිසාට සහානුකම්පණිය අරගෙන එන මෙවැනි ගීතද කියන එක මේ ගීතය අහන හැම

0: දහර
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය දහර සමගයි ඔබ ඉන්නේ එනබේ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර රථයක හිණ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP. සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝඩා යන්ත්‍රය ගැන? කළුවැට තනකොළට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝඩා යන්ත්‍ර ඩෝමා කලර් සෝඩා. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළුවැට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝඩා යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සිතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 6799 579.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன සඳදිය තහර
1: කාන්තාවන් පිළිබඳව කතා බහ කරද්දී අපි කාන්තාවන් ජීවන අරගලයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා විවිධාකාර දෘෂ්ටීන්ගෙන් මේ ගැන කතා කරන නිර්මාණ ගැන කතා කරනවා. ලිංගික ශ්‍රමික කාන්තාවන් ගැන කතා කරනකොට ඔවුන්ගේ ජීවිතවල කතා කොයි වගේද? ඔවුන් කියන්නේ ඕනෑම මොහොතක ඕනෑම දෙයකට එකඟ වෙන පිරිසක්ද? නැත්තං ඔවුන්ගේ අසරණකම නිසාද ඒ වෘතිය කරන්නේ? ඔවුන්ට වෙන දෙයක් කරන්න නැති නිසාද ඒකට එළඹිලා තියෙන්නේ? මෙන්න මේ වගේ මේ බරපතල ප්‍රශ්නයක් මේක රටක් විදිහට හරියට අපි ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයලා තියෙනවද කියලා. දැන් හැබැයි මේ ගීතය මීට දශක කීපයකට කලින් ලියවෙන්නේ. ඒ වුණත් මේ ගීතය ඇතුළේ තියෙන කතන්දරය අපි තෝරගෙන තියෙනවාද? ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුන්ගේ අද වෙන විටවත් අපිට පුළුවන් වෙලා තියෙනවද ලය ඇතුළේ තියෙන කතාව තේරුම් ගන්න කියලා? මේ ගීතය එක්ක අපිට කතා කරන්න පුළුවන්.
2: ඔව්, මේ ගීතය අර ඔබ කිව්වා වගේම යුග ගණනාවක් තිස්සේ අපේ මේ එකම ප්‍රශ්නයක් දිගින් දිගට අහන ගීතයක් කියලා කියන්න පුළුවන්. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ, අපි ලිංගික ශ්‍රමික කාන්තාවන් හෝ වෙනත් රැකියාවන් කරන කාන්තාවන් හෝ වශයෙන් බෙදා වෙන් කිරීම ඇතුළේ අපි කිව්වොත් සියලු දෙනා තමන්ගේ ශ්‍රමය වැය කරන්නේ විශේෂයෙන් කාන්තාවන් තමන්ගේ සුඛ විහරණයටම නෙමෙයි, ඔවුන්ගේ විශේෂයෙන් දරුවන්ගේ සුඛ විහරණයට. ඉතින් තමන් අපි ගත්තොත් මේ තමන් කරන රැකියාවෙන් කිසිම කෙනෙක්ව මනින්න බෑ. ඒ සියලු දෙනා තමන්ගේ රැකියාවෙන් දේවල් උත්පාදනය කරන්නේ, උපයා ගන්නේ තමන්ගේ දරුවන්ට පෝෂණය ලබා දෙන්න බොහෝ විට කාන්තාවන්. ඉතින් මේ ලිංගික ශ්‍රමික කාන්තාවනුත් තමන්ගේ ආත්මය විකුණන්නේ, තමන්ගේ ශාරීරිය විකුණනවා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් කරන්නේ එක්තරා ආකාරයක අපකරණව වගේම ගෞරවාන්විත රැකියාවක්. ඒ රැකියාව සඳහා පෙළඹෙන අය විතරක් නෙමෙයි, එහෙමනම් ඒ රැකියාවෙන් ප්‍රයෝජන ගන්න අය තමයි එතනදී මේ වෘත්තීය භාවය කඩ කරන්න කියන එකයි මගේ තර්කය. ඉතින් අපි ගත්තොත් මේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන කාන්තාවන් වෙනුවෙන් කොයි කාලෙද මේ නීතිය නැත්තං සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ? අපි කාන්තාවකගේ දෑස් දිහැ බලන්නේ කවද්ද? ඇයගේ හදවතේ තිබෙන දුක්ගිනි දෙස බලන්නේ කවදාද? ඕක තමයි මේ ගීතයත් එක්ක මගේ තියෙන ප්‍රශ්නය.

0: හැමෝම එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් රෝඩි සුවර්ස්
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
5: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසේන
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාතර අනුග්‍රහය
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
8: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
9: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
8: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
6: රේඩියෝ සියවසක පුනරාවලෝකනය
10: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
6: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
10: විද්වත් දේශන සමක විවෘත සංවාදය
6: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
10: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
6: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
10: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
6: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 29යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර
3: අපි සඳදිය දහරතුරින් ඇශරය නන්දා මාලනිය
4: විශරද එඩ්වඩ් ජයකොඩි
3: ගයනා කරන ගීතයක් ඊළඟට අහන්න තෝරගෙන තියෙන්නේ. පන්සලේ බෝ මළුවේ සැලෙනා සරෝජා චිත්‍රපටයට ඇතුළත්වුණු ගීතය. කෝවිලේ එහෙම නැත්තම් පන්සලේ එහෙම නැත්තම් පල්ලියේ මේ වෙනසක් තියෙනවද? මේ තැන්වලදී ඇහෙන යාදිනිවල දුක්කඳෝනාවල වෙනසක් තියෙනවද? මේ තැන්වලට ගිහිල්ලා කරන ප්‍රාර්ථනාවල වෙනසක් තියෙනවද? ඒවැයි තියෙනවද වර්ණයක් කියන කතාව මම හිතන්නේ. අපිට දැන්නම් යුද්ධය නරකයි යුද්ධය හොඳ නෑ කියලා කියනවා වුණාට ඉතින් යුද්ධය පරාජය කරලා දැන් අපි ඉන්නවනේ යම් තැනක. හැබැයි මේ ඉන්න මේ අර නියුට්‍රල් තත්ත්වය කොයිතාක් පවත්වගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද තාමත් අපි හරියටම අවබෝධ කරගෙන නැහැ පන්සලේ ඇහෙන දේත් කෝවිලේ ඇහෙන දේත් පල්ලිය ඇහෙන දේත් එකයි කියන එක තාමත් අපේ හිතවලට දැනෙලා තියෙනවා කියන ගැටලුව තියෙන නිසා
5: මේක මේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ. මොකද මනුෂ්‍යත්වය කියන්නේ මේ වෙනකොට අපි මේ වෙනකොටනේ මේ ශිෂ්ටාචාරයේ ඈත අතීතයේ ඉඳන් අපි දන්නවා මනුෂ්‍යත්වයට වඩා ප්‍රමුඛ වුණේ ජාති ආගම කුලය මේ වගේ දේවල්. ඉතින් මනුෂ්‍යත්වයේ ප්‍රමුඛ වෙනවා නම් අපිට පේන්න ඕනේ පන්සලේ තිබෙන්නේ, පල්ලියේ තිබෙන්නේ, කෝවිලේ තිබෙන්නේ හැම තැනම දැල්වෙන්නේ පහන් සිලුව. මේ පහන් සිලුව එක හා සමානයි. ඒ වගේම තමයි මේ ඕනෑම ආගමක ඕනෑම ජාතියක ඉන්න මිනිස්සු එකම මිනිස්සු එකම විදිහට තමයි මොවුන්ගේ රුධිරය දුවන්නේ, එකම විදිහට තමයි ඔවුන්ගේ හදවත ගැහෙන්නේ කියන එක. ඉතින් අපි ඔබ කිව්වා වගේම අවුරුදු 30ක් යුද්ධයකින් පීඩා විඳ මේ පීඩා විඳීම යම් ආකාරයකට මේ වෙන විට සමතියකට පත් වෙලා තිබුණත් අපි තේරුම් ගන්නේ නැත්තම් මේ හැම තැනම තියෙන එකම මනුෂ්‍යත්වය කියන එක අපිට අනාගතයේදීත් ඔබ කියු ආකාරයෙන්ම ප්‍රශ්න ගැටලු අනිවාර්යෙන්ම ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් අපි දකින මේ බෝමලුවේ තියෙන නැත්තම් පල්ලියේ තිබෙන කෝවිලේ තිබෙන පහන් සිලුව වගේම මේ හැම තැනකම තිබෙන සමන් මලුත් එක හා සමානයි. බුදු හිමියන්ට පිදුනත් නැත්තම් ගණපති රුව ළඟ මල් වැලකට තුනත් මේ හැම මලක්ම එක හා සමානයි. හැබැයි අපි මිනිසුන් වශයෙන් එකම දේ කරලා අපි වෙනස් මිනිසුන් වශයෙන් එළියට එනවා. නැත්තම් සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් අපි වෙන් වෙලා වැඩ කරන්න පටන් ගන්නවා එකම රටක. ඉතින් මේ තත්ත්වේ නැති වෙන දවසක තමයි අපිට පුළුවන් වෙන්නේ එකම මිනිසෙක් විදිහට එකම හද ගැහෙන මිනිසුන් පිරිසක් විදිහට ඉස්සරහට යන්න. නැත්තම් අපේ රට ජයග්‍රහණය කරවන්න මනුෂ්‍යත්වයෙන් ඉස්සරහට

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර.
2: අපි සඳදිය දහර තුළින් තවත් චිත්‍රපට ගීතයක් තමයි අහන්නේ. මේ චිත්‍රපටයත් මම හිතන්නේ මේ මෑත කාලයේදී තිරගතුණු චිත්‍රපට අතර අතිශය ජනප්‍රියත්වයක් ලබාගත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ දෙබස්, මේ චිත්‍රපටයේ දරුවන්ගේ වචන උච්චාරණය කළ හැටි, ඒ චරිත තාමත් අපි දකිනවා මේ සමාජ මාධ්‍ය තුළ එහෙම වරින් වර එනවා ඉදිරියට. හෝගානා පොකුණ බලන්න ආව දරුවෝ ටිකක් එක්ක, ඒ හෝගානා පොකුණ ඒ අවට ඒ ජීවිතත් එක්ක බැඳලා තිබිච්ච දේවල්, සිහින, ඒ සිහින සහ යථාර්ථය අතර තියෙන දුර, මේ ඔක්කොම දේවල් අපිට බලන්න ලැබුණ චිත්‍රපටයක්. මේ ගීතය කුසුම් සිරිලියන රචී ලියන, දිනේෂ් සුභසිංහ සංගීතවත් කරන්නේ, භානුක සෙනවිරත්න, දෙවමිනි ප්‍රනාන්දු, දිනිත් රිද්මික, නිෂාමී, නෙසරා, ත්‍රිශලා විජේතුංග ඇතුළු පිරිස තමයි ගායනා කරන්නේ.
1: ඔව්, හිත පුරාම ඩෙගා නටන මේක මං හිතන්නේ මේ ළමා චිත්‍රපටියක් ඇතුලේ තියෙන ලොකු කතන්දරයක් කියන සින්දු ගීතයක්. මොකද මේක අපි දන්නවා, අර මේ දරුවන්ට ඕනේ වෙනවා තමන් දැකලා නැති මේ හෝගාන පොකුණ නැත්තම් මුහුද බලන්න. හැබැයි මුහුද බලන්න ඔවුන්ට එන්න නම්, එයාලගේ ගමෙන් එන්න නම්, ගමට තියෙන එකම එක බස් එක යාලට අරගෙන එන්න වෙනවා.
2: ඉතින් මාමගේ බස් එක.
1: ඔව්, ඒ එකම එක බස් එක ගන්න නම්, එකම එක බස් එක නිසා දවස් 30 තමන්ගේ කාර්යයන් ඒ එකම එක බස් එකත් එක්ක බැඳිලා තියෙන මුළු ගමම එකතු කරගන්න වෙනවා. මුළු ගමම කැමති වුණොත් විතරයි ඒ දරුවන්ට මේ බස් එක අරගෙන යන්න පුළුවන් වෙන්නේ කොළඹට. එයාලට විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු, විවිධ දේවල් එනවා. ඉතින් මේ ගීතය හරහා තියෙන්නේ මේ දරුවන් අර මුළු ගමම තමන්ගේ අරමුණට ඒකරාශී කරගන්න විදිය. ඉතින් මේක දරුවන්ගේ ධෛර්ය පිළිබඳව, දරුවන්ගේ එකමුතුකම පිළිබඳව කියවෙන ගීතයක්. ඉතින් අනිත් පැත්තෙන් මේකේ තව වැදගත්කමක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගීතයේ ඇතුලේ තව ගේන එකක් තමයි ගුරුවරියකගේ භූමිකාව. මේ ගුරුවරිය තමන් මේ දරුවන්ව කොයිතරම්, ඒ කියන්නේ තමන්ගෙන් ඉගෙන ගන්න සිසු පරපුරක්, අර අපි කියන out of the box, නැත්තම් මේ රාමුවෙන් පිටත ජීවිතයක් බලන්න පොළඹවන්න කොතරම් ගුරුවරියකට පුළුවන්ද කියන එක මේ ගීතය හරහාගෙන එනවා. අපේ ජීවිතවලටත්, ඔබේ ජීවිතවලටත් හැමෝටම වටිනවා එවන් ගුරුවරු. ඔවුන් තමයි අපේ ජීවිතේ පුළුල් කරන්නේ, අපිට අලුතෙන් ලෝකේ හොයාගෙන යන්න උදව් කරන්නේ. ඉතින් මේ ඔවුන් වෙනුවෙන් ගැයෙන ගීතය.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: අජරත්න ශ්‍රී විජසිංහන් ලිවගේ දැක්මේ කරුණාරත්න දේවගනේ ගායනා කරනවා අජරෝහණ වීරසිංහන්ගේ සංගීතයට. දැන් රෑවෙලා රාත්‍රී 9ට ආසන වෙමින් තියෙන්නේ. ඉතින් මගේ දුවෙන්නු බව දෙන්නම් මේ රැයි මිහිරිම වෙලාවයි.
2: ඔව්, මේක පියෙක් දුවෙකුට කියන ගීතය. හැබැයි අනිත් අතින් මේක ඔබ ලෝකයට දෙයක් දිය යුතුයි කියන පියෙකුගේ උතුම් ආදර්ශයක්. ඔබ ලෝකයෙන් දේවල් ගත්තන, හොඳ දේවල් ඔබට ලෝකයෙන් ලැබුණන, ඔබ ලෝකයටත් ඒ දේම ලබා දිය යුතුයි. දුවකට තමන්ගේ වටිනාකම කියනවා වගේම දුවකට තමන්ගේ වගකීමත් කියා දෙන ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ලෝකේ ලස්සනයි, ලෝකේ ඔබට හොඳ දේවල් දෙනවා. ඒ වගේම තමයි ඔබත් ඒ ලෝකයට හොඳ දේවල් නැවත කරන්න ඕනේ. ලොව දුන්නු දේවල් ඔබට හොඳයි නම් හෙට ලොව දුන්නු දේවල් නැවත ඔබ ලෝකයට හෙට දෙන්න ඕනේ. ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි. මේක තමයි විශ්වීය දහම. අපි ලෝකයට ආදරෙයි නම් ලෝකයත් අපිට පෙරලා ආදරය කරන.

0: අද මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන තුළ අපේ සදර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය දීප්ති චතුරිකා නිමල චන්ද්‍ර මහත්මියත් එක්ක දැන් මේ දවස්වල ආචාර්ය උපාධියේ වැඩ කටයුතු කරමින් ඉන්නවා කියලා කිව්වා. ඉතින් කොහොමද ඒ කටයුතු එතකොට කතිකාචාර්යවරියක විදිහට මේ කරගෙන යන වැඩවලට අමතරව කොහොමද ඔබේ ජීවිතය ගත වෙන්නේ? ඉගෙනත් අපි චුට්ටක් කතා කරන්න කැමතියි.
1: ඔව් මම මේ දවස්වල මගේ ආචාර්ය උපාධියේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ අතර සහ මම කිව්ව ඉස්සෙල්ලත් මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ප්‍රසංග කලා අධ්‍යනාංශයේ සිනමා අධ්‍යයනය තමයි උගන්වන්නේ. මම මගේ විශ්වවිද්‍යාල කාලේ ඉඳන් චිත්‍රපට ක්ෂේත්‍රයේ තමයි එකතු වෙලා වැඩ කළේ. ඉතින් මගේ මම නිර්මාණය කරපු කෙටි චිත්‍රපටි තියෙනවා YouTube එකෙත් තියෙනවා, ඕනම් බලන්න පුළුවන්. ඉතින් නැවත අලුත් නිර්මාණයකට උත්සාහ දරමින් ඉන්නවා. මොකද මේ දවස්වල ටිකක් ඒ කටයුතු නවත්වලා තියෙනවා මේ මගේ ආචාර්ය උපාධියේ කටයුතු නිසා. ටිකක් අර පෞල් ජීවිතයත් මේ අධ්‍යයන කටයුතු සමග නිර්මාණාත්මක කටයුතු ඔක්කොම එකට කරගෙන යන්න මේ මොහොතේ අමාරු නිසා. ඊට අමතරව මේ අපි හැම අවුරුද්දකම අපේ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නිෂ්පාදනයක් කරනවා. ඒකෙදී අපිට කරන්න පුළුවන් වුණා වෘතාන්ත චිත්‍රපටයක් පවා අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඉතින් මේ දේවල් තමයි කරමින් ඉන්නේ. සුපුරුදුසේ අර සාමාන්‍ය මගේ වැඩ කටයුතුත්, විශ්වවිද්‍යාලයේ කටයුතුත් සහ මගේ ආචාර්ය උපාධියේ කටයුතු තමයි මේ දවස්වල මම කරමින් ඉන්නේ.

0: කර්යාත්මක වියමන සඳ දියතහර
1: සඳ දියතහර. අපි එහෙනම් අද ඔබ තෝරගෙන තියෙන අන්තිම ගීතයටම යහන්නේ යථාවාදී තථාකාරී ගුණය කියලා අපි කතා කරනවානේ. කියන දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ, කරන දේ කියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඇති දේ ඇති සතියෙන් දකින්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක අඩු වෙනොත් නෙවෙයි, වැඩි වෙනොත් නෙවෙයි. ජීවිතවල මේ දේවල් මේ හරි වැදගත්, සමාජයක් විදිහට පැවැත්ම තහවුරු කරගන්න හරි වටිනවා. ඇති දේ ඇති සතියෙන් දකින මිනිස්සු. හැබැයි දැන් නම් මේ මිනිස්සු ටිකෙන් ටික වඳ වෙමින් ගිහලා තියෙනවා කියලා තමයි මේ ගීතෙන් කියන්නේ.
2: ඔව්. අපි ගත්තොත් වර්තමාන ලෝකේ ඉතාම සංකීර්ණයි. අපි මුහුණ දෙන්නේ ඉතාම සංකීර්ණ ලෝකයකට. මේ සංකීර්ණ භාවය අපේ සියලුම අංශ මේ වටා පැතිරිලා තියෙනවා. ඉතින් අපි ඒ අපේ සංකීර්ණ භාවය නිසාම මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා අධිරංගණයක එදිනෙදා ජීවිතේ නිරත වෙන්න. අපේ අධිරංගණය තිබුණොත් විතරයි මේ වෙනකොට සමාජය ඔබ පිළිගන්නේ කියලා අපි හිතනවා. හැබැයි ඇත්තටම ඒක එහෙමමද? අපි දැකලා නැද්ද ඇති දේ ඇති සැටියෙන් ගත්තු මිනිස්සු, ලද දේ තුලින් සතුට විඳපු මිනිස්සු? එහෙම මිනිස්සු අපි දැකලා නැද්ද? අපිට ඒ මිනිස්සු නෙමෙයිද හිතට සතුට අරගෙන ඇවිල්ලා තියෙන්නේ? අපේ හිත සනසලා තියෙන්නේ ජීවිතය ගැන ලොකු අරුතක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ඇති දේ ඇති සැටියෙන් දැකපු, ලද දෙයින් සතුටු වෙච්ච මිනිස්සු නෙවෙයිද? ඒ මිනිස්සු අපිට අතීතයේ ගමේදී හම්බ වුණා. සමහර විට ඔබ ළඟම ඉන්න මිනිසත් එහෙම ඇති. හැබැයි මේ වෙනකොට වෙලා තියෙන්නේ එවන් මිනිස්සු අතිශයින් විරලයි හොයාගන්න. හැබැයි ඔබට එවන් කෙනෙක් හමු වුණොත් මම කියන්නේ ඔහුව තබා ගන්න ඔබ ළඟම. ඒක තමයි වටිනාමකම දේ, එවන් සරල හිතට දැනෙන මිනිස්සු.
1: අපිට පුරුද්දක් තියෙනවනේ සම්මතෙන් ළඟ තියෙන දේවල් වල අගය නොදකින. ඒක මම හිතන්නේ මිනිස්සු විදිහට අපි මේ පහු වෙලා කාලය ගත වුණාට පස්සේ පසුතැවීමට හේතුවක් කරගෙන දැන් බඩපත් වෙන්නේ තේ. ඒ නිසා ළඟින් තියෙන දේවල් වල වටිනාකම් අවබෝධ කරගෙන ඒවා අගය කරමින් ළඟින් තියාගන්න එකත් හරි වටිනවා. මොකද නැතුව බෑ කියලා දැනගත්තා වුණාට ළඟින් තියෙනකොට ඔහේ තිබුණාවේ කියලා හිතලා තියෙන දේවල් කොච්චර තියෙනවද නේද? ශරීරයේ අංගෝපාංග වුණත් අපිට මේ ඒ තරම්

0: ට අපි සුවිශේෂත්වයක් දක්වන්නේ නැහැ. හැබැයි ඒව නැතිව බැහැ කියන මොහොතක් අපිට එනවා. ඉතින් ඒ වගේ තමයි මානව සම්බන්ධතාව කියලා කියන්නේ. මේ මානව සම්බන්ධතාව තරම් සුන්දර දෙයක්, ආදරණීය දෙයක් මේ ලෝකේ තවත් තියෙනවද? මේ තුල තමයි අපේ ජීවිතය පවතින්නේ. මේන් තොරව අපිට පැවැත්මක් තියෙනවද? ඉතින් සබදහමට එකඟ වෙලා මේ මානව සම්බන්ධතාවලට අපිට ලබා දෙන්න පුළුවන් ආදරේ ගෞරවය නිරන්තරයෙන් ලබා දෙමින් ජීවත් වෙනකොට හිතනවාට වැඩිය ජීවිතේ හරි සුන්දර වේවි. එනං ස්තුතියි ඔබට අද මේ ගීත ගැන කතා බහ වෙනවෙන් සඳදිය දහර සමග ලක්කන සමග එක්වීම ගැන.
1: බොහොමත්ම ස්තුතියි මට ආරාධනා කිරීම වෙනුවෙන්.
0: අද කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපලි මණ්ඩපයේ ප්‍රසංග කලා දිනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දීප්ති චතුරිකා නිමල චන්ද්‍ර මහත්මිය අප සමග එක්වනේ. ඉතින් සමු ගැනීම සටහන් කරන්නේ නැවතත් තවත් සොඳුරේ සමගදී සඳදිය දහරතොල ඔබව මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක. ප්‍රාර්ථනය ඔබට සුභ රාත්‍රිය.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 6679 579
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
0: සමරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
6: මේ ඔයාට ආරංචි නැද්ද අපි අම්ම එහිඳල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
7: ඒරුමක් නෑනේ අයිසේ ඔය ගිහින් හරියනොනම් අපිත් යනවනේ
6: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
7: ඒවයි ඒවයි බේන් කියලා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 1

0: අසන්ද
1: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
2: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකානොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමෙයි ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
3: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
2: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
7: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
8: ලොවක් සනසන ඔහු

0: නොමියෙන හඬ
1: ආරුණිජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඒක ධර්මතිලක අධ්‍යක්ෂණයක්.
1: මේක පොඩ්ඩක් අහනවා. දැන් තමුස කියන දේ කවුරු හරි මේ 3-4 දෙනෙක් අහයි. ඒ වගේ දෝයි මං මොන හරි කිව්වහම මං කියන දේ අහන්න මිනිස්සු කොච්චර ඉන්නවද? තමුසෝයි මේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයෙක් විතරයි. මම මේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කෙනෙක්.
0: මගේ ඉපැරණි පින්සති.
2: බලපන් මං උඹට කරන දේ. උඹගේ රස්සාවයි ජීවිතේ දෙකම නැති වෙන තැනට වැඩ කරලා මං පස්ස බලන්නේ.
1: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
2: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්නකොට පිස්සුද බල්ලා?
0: මගේ ඉපැරණි පින්සති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: This is a private road, okay?
4: No, you have mistaken.
3: Me or you?
4: No, I'm looking for...
3: Garbage.
4: No, I'm actually looking for this... How do I... I'm looking for...
3: What else you could find in a garbage truck?
4: I'm looking for a collect.
3: Collect? You.
5: Dhananjay Sirivardhana Nirmanayak. Tapin Penna.
6: Nirmata kiwa... නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසිලු කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
7: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමේ. අනිත් එක මේ මහදවල් එනවා දනේ හොරු.
5: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

වෙලාව රාත්‍රී 10:00ද මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන් මාධ්‍ය සම්පත ඒ වගේම ජයලොතරැය මෙගාපව දනනිධානයේ අඳහන ගොවිසෙත සුබ දවසක් ලොතරැයි මේ කුමන ලොතරැයි ගත්තත් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ ඔබට ජය

0: අයිබෝවන් වාසනාවන්ත හිතවතුනේ ඊයේ දවසේ හදාන ලොතරැයියෙන් අක්ටෝබර් සුපුරි ත්‍යාගරාභය බිහි කිරීමට අපි සමත් වුණා. ඒ අනුව මේ වන විට 2026 වසර තුළ ජාතික ලොතරැයි මණ්ඩලය සුපුරි ත්‍යාගරාභීන් 28 දෙනෙකු බිහි කර තිබෙනවා. ඒ වාසනාවන්ත මතක් කිරීමත් එක්ක අදත් වාසනාවි සුමාඩු හොරාව NLB ජාතික ජයවරණි වාසනාවන්ත ලොතරැයි පත් 8ක් සුපුරුදු ඔබේ වාසනාව වෙනුවෙන්ම සූදානම්. අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරි ධනුෂ්ක මදුරංග මහතා. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි කරුණාරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම් අරිත් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ත බමුණු ආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී කේ ශාන්තිකා මහත්මිය. එහෙනම් අදත් ඔබට මුලින්ම වාසනාව NLB ජයින් ආරම්භ කරන්න අපි සූදානම්. අදත් වාසනාවන්ත ඔබට අතට සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත දිනුම් ඇදීම 526 ආරම්භ කරන්න අපි සූදානම්. NLB ජය දිනුම් ඇදීම තුළින් අපි සූදානම් වාසනාවන්තෙන් කිසි අක්ෂරයක සමත ජයංග හතර කරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජේ ජයංක 1359. මෙවන විට අපේ සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභින් 264ක් වගේම 50,000 ත්‍යාග ලාභින් 6790ක් මෙහි කළස්. අදත් NLB වාසනාවන්ත ජය දිනුම් ඇදීම හරහා රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තෙන් දෙතෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අල්වි කරනවා THS රංජන් තංගල්ල අලවි නියෝජිතවරයා වගේම කෑගල දිස්ත්‍රික්කේනු තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙනවා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 38 දෙනෙක් සමත් වුණා. ඒ අනුව අදත් සමස්ත වාසනාවන්තයන් 78,284 දෙනෙක් අතර අපි බෙදා දුන්නා රුපියල් 72,9120ක මුදලක්. තවත් තෑගේ වැඩුණ නියත ධනයුගේ හතහන 1567 වන දිනුම් ඇදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අතට අරගන්න ඔබලදීගත් හතහන ලොතරැයි පත්. NLB හදාන දිනුම් ඇදීම තුළින් මුලින්ම අපි සූදානම් වාසනාවන්ත ලග්නය තෝරා ගන්න. අද ජයග්‍රහි ලග්නය මීන. දෙවන යන්ත්‍රයෙන් ඔබේ ජය තහවුරු කර දෙන ජය අංකය දැන් අපි තෝරා ගන්නෙ. හදාන දිනුම් ඇදීමෙන් අද ඔබට මුලින්ම වාසනාව උදා කර දෙන ජය අංකය 47. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නෙ. ජයග්‍රහි දෙවන ජය අංකය අංක 27. අංක දෙකක් තෝරගෙන අවසන් ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන ජයග්‍රහි තුන් වාසනාවන්ත දෙවන ජය අංකය අංක 16. අංක 47, අංක 27, අංක 16. මේ තෝරා ගන්නේ අවසන් ජයග්‍රහි අංකය. වාසනාවන්ත සෙවන ජය අංකය අංක 4. මේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ එකපත්ත අරමුදලට දායක වන හදාන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 8ක් වගේම 110 ප්‍රථම ත්‍යාග ලාභෙන් 140ක් බිහි කළා. බලමු අදහනින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. අදත් NLP හදාන වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් රුපියල් 110 කටීමකම් කියන වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරැයි පතාලවි කරනවා උපාලි ජයසිංහ මහියංගනේ අලෙවි නියෝජිතවරයා. යනුවත දවසේ වාසනාවන්තයන් 139,819 දෙනුක අතර අපි බෙදා දුන්නා රුපියල් 95,37,660ක මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් හදාන රැගෙනෙන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 30,23,257,720ක මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින සැපය කරන සත් දිනව ජය නියත ගොවිසෙත වාසනාවන්ත දිනු මැදීම 4,500යි දැන් ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනු මැදීමට. ඔබේ කෝටිපති සිහින වෙනුවෙන් මුලින්ම අපි තෝදා ගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය W. ඔබේ ජය තහවුරු කර දෙන වාසනාවන්ත ජය අංකයි දෙවන යන්ත්‍රයෙන් දැන් අපි තෝරා ගන්න. ගොවිසෙතින් අද ඔබට වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 57. වාසනාවන්ත දෙවන ජය අංකය දැන් අපි තෝරා ගන්නවා. දෙවන ජය අංකය අංක 23. අංක 57, අංක 23 මේ ඔබේ වාසනාවෙන් තෝරා දෙන ජයග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 38. මේ සියලු තෝරා ගැනීම එක්ක සෙවන ජය අංකය ගල්පාගත්තු සුපිරි ත්‍යාග මුදලට ඔබට හිමිකම් කියන්න පුළුවන්. මේ වෙනුවෙන් අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්නෙ. වාසනාවන්ත සෙව්වන ජය අංකය අංක 15. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ කාපත්ත අරමුදලට දායක වන ගොවිසතුළු තරයෙන් මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 61 දෙනෙක් බිහි කළා. අද ගොවිසත වාසනාවන්ත දිනු මැදීම තුළින් රුපියල් 250,000 බැගින් දිනා ගන්න සුපුරුදු විදිහට වාසනාවන්තින් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත්තලවි කරනවා සුදත් ධර්මසිරි රත්නපුර, එම් වී සෝමසිරි නාගොඩ, කේ ඒ සිරිසේන තිස්ස මහරාම යන අලවිනියෝජිතවරුන් යන වාසනාවන්තයන් 126,291 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 83,52,760 මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසත තිරණය කරන සුපරත්‍යාගයේ වටිනාකම රුපියල් 7,41,98,689,756 මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ මිලදී ගන්න මොන ලොතරැයි පද තමයි NLB සුබ දවසක් ලොතරැයි පද. දැන් ඔබ දන්නවා අලුත්ුණු පහසුණු තෑගි වැඩුණු නවතම ත්‍යාග රටාවත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. සුබ ලග්නයත් එක්ක අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000 හිමිකම් කියන්න පුළුවන්. අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 50,000 මුදල් ත්‍යාග වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු තව ත්‍යාග රසක්ම සුපුරුදු ඔබේ වාසනාව වෙනුවෙන් සූදානම්. එහෙනම් මේ සියලුම වාසනාව අදත් ඔබටම හිමිවයි ප්‍රාර්ථනෙන් අපි ආරම්භ කරමු NLB සුබ දවසක් වාසනාවන්ත දිනු මැදීම 374. NLB සුබ දවසක් දිනු මැදීමෙන් අප මුලින්ම තෝරා ගන්නේ වාසනාවන්ත සුබ ලග්නය. අත ජයග්‍රහී සුබ ලග්නය දනු. අද දවස ඔබට සුබ කර දෙන සුබ අංකයි දැන් අපි තෝරා ගන්න. වාසනාවන්ත පළමු සුබ අංකයේ අංක 51. දෙවන සුබ අංකයේ අංක 52. ජයග්‍රහී තුන්වන සුබ අංකයේ අංක 9. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරා ගන්න. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 4,295. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 253 දෙනෙකු වගේම 50,000 ත්‍යාග ලාභින් 1,327ක් බිහි කළා. NLB සුබ දවසක් දිනු මැදීම තුළින් අදත් මුදලින් රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියකට හිමිකම් කියන වාසනාවන්තෙන් දෙදෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයිපත් අලි වෙලා තින්නේ කොළඹ සහ ත්‍රිකුණාමලිය දිස්ත්‍රික්කවලින්. එවගේම NLB සුබ දවසක් දිනු මැදීම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 6 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ප්‍රවර්තන ත්‍යාගයේ අංක ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග වාසනාවන්තයන් 42 දිනා ගන්න අද සමත් වුණා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 111,600 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 1,104,470 මුදලක්. වාස වැඩි වුණු තෑකි වැඩි වුණු විජයග්‍රාහී ලොතරැයිපත් 4ක් තුළින් මේ ළඟට පුට වාසනාව උදා කරන්න අචලා සමකින් විජේ සූදානම්.
1: මේ ළඟට මෙගා පවර්
0: හිතක විශ්වාසය දශක ගණනක් රැකගත් NLB ඒ විශ්වාසය තහවුරු කළා. මීට පෙර රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දෙමින් ඒ විශ්වාසය ජලිත අලුත් කරන්න අපි සෝදානම් මෙගා පවර් වාසනාවන්ත 2606 වන අද දිනුම් වාරය. ඔබේ හේන සැබෑ කරන මෙගා පවර් ලොතරැයියේ මෙගා සුපිරි ත්‍යාගය ගැන අපි ඒ කතා කළේ. හැබැයි පවර් සුපිරි ත්‍යාගය ලෙස රුපියල් කෝටියක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය ලෙස මේ දකින සුපිරි මෝටර් රථය ඔබට දිනා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු දින මැදීමට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. V ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. මෙන්න අද සුපිරි අංකය අංක 6. මෙග වාසනාව ඔබට හිමි කර දෙන ජයග්‍රහී අංක 4 ඔබට තෝරා දෙන්න අපි සූදානම් දැන්. අංක 36 පළමු ජයග්‍රහී අංකය. අංක 7 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. තුන්වන වාසනාවන්ත අංකය අංක 10. අංක 38 අවසාන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 5 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 56 දෙනෙක් අපි බිහි කළා. රුපියල් ලක්ෂ දෙක බැගින් හතර දෙනෙක් දිනාගත්තා. එළතර එපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් WARවති දෙමටිකොඩ, මදන මහරාජන් වවුනියාව, පත්මසිරි පීරිස් මාරවිල, PSK මද්දුමාරාචි සූරියවැව සමස්ත වාසනාවන්තයින් 126,813 දෙනෙක් අතර රුපියල් 80,56,720ක මුදලක් බෙදා දුන්නා අපි. කවදත් නිසැකවම ඔබ දින නැති දැවැන්ත සුපිරිතැගේ ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යළි යළිත් තහවුරු කරන මෙගා පව ඔබේ ලොතරැයි හිට මෙගා සුපිරිතයාගේ රුපියල් 29,05,966ක්. හෙට පව සුපිරිතයාගේ රුපියල් කෝටියක්, හෙට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර රථයක්. මේ වගේ කාලෙක රුපියල් කෝටි 9කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් කියලා කියන්නේ ඇත්තටම ධන නිධානයක්. ජාතියේ මහධන සම්පත ධන නිධානය වසනාවන්ත 1288 වන දිනුම් වරෙන් ඒ වසනාවේ සතුට ඔබේ කරන්න අපි සූදානම්. අපි මුලින්ම තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය. ඉංග්‍රීසි අක්ෂරයේ U ජයග්‍රහී අංක 4 තෝරගමු අපි දැන්. අංක 4 පළමු ජයග්‍රහී අංකය. අංක 36 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 49 තුන්වන ජයග්‍රහී අංකය අද තීරණාත්මක අවසාන අංකය. අංක 72 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේකබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධනධාන්‍ය ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභියෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 2,00,000 442 දෙනෙක් බිහි කළා. රුපියල් 102 බැගින් 4 දෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් අරුණි නිලුක්ෂිකා දලුවකොටුව, පී අලවත්ත මොනරාගල, එස් පද්මිනී කුසුම් කුරුඳුගහ හැතැප්ම, රංජිත් බණ්ඩාර අරලගංවිල සමස්ත ජයග්‍රහකයන් අද 95,287 දෙනෙක් අතර රුපියල් 60,13,560ක මුදලක් අපි බෙදා දුන්නා. මින් පෙරත් ඔබේ හිතේ තියෙන වසනාවේ සිහිනය සැබෑ කරමින් රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, ඒ විතරක් නෙවෙයි රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිත්‍යාගේ ඔබට ලබා දුන් ධන නිධානය හෙට ඔබ දිනන ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 9,31,63,175,712ක්. මහජන සම්පත ලොතරැය කතේ තියෙන කවුරුත් කැමති සුපිරිත්‍යාගේ දිනා ගන්නම තමයි. රුපියල් කෝටි 2කට වඩා වැඩි අද සුපිරිත්‍යාගේ දිනා ගන්න ඔබට පුළුවන් ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත මේ 6,258 වන දිනුම් වාරය. හරි, එහෙනම් මහජන සම්පත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ Y ජයග්‍රාහී අංක 155.24. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 225 දෙනෙක්, ලක්ෂපතියන් 4,096 දෙනෙක් ඔබ අතරට අපි එකතු කළා. බොහොම ස්තුතියි. බලමු මහජන සම්පත අද වාසනාව ගැන. රුපියල් 125 බැගින් ප්‍රථම ත්‍යාග දෙකක් ඔබ දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලවි කළා මේ අලවි නියෝජිතයින් KAJ ප්‍රනාන්දු පාලවිය, සුදීවා ප්‍රභාෂිනී ගණේමුල්ල. ජයංක පහක් මුල සිට අගටත්, අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 100 බැගින් අද වාසනාවන්තින් 20 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් ගාමිණී සිරිසේන මාතලේ, ටී උලගදාස් කල්ලඩි, කුමාර සෙනවිරත්න මදුරාවල, සංජීව ප්‍රනාන්දු මහනුවර, තුෂාර සංජීව මහනුවර, නිලන්ති කුමාරි පාදුක්ක, ප්‍රිමාල් සායක්කාර මරදගහමොල්ල, වයෝග දීපන් මන්නාරම, රෝහණ පියදිගම මාතලේ, සෙනරත් බණ්ඩාර සීගිරිය, KGR පෙරේරා මාවර මණ්ඩිය, WG සෙනවිරත්න මාවනැල්ල, DS ජීද සිල්වා රුවන්වැල්ල, තිලක් පුෂ්ප කුමාර රුවන්වැල්ල, KG වික්‍රමසිංහ අනුරාධපුර, සෝමා ප්‍රියන්ති ගොඩකවෙල, YAW කුමාර සූරියවැව, සුජීව ප්‍රියංජිත් බෙලියත්ත, ත්‍රිකුණාමලයේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් වාසනාවන්තයා බැගින් බිහි වුණා. ඒ සමග සමස්ත වාසනාවන්තීන් අද 274,345 දෙනෙක් අතර රුපියල් 2,44,38,680ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබ වැය කරන පුංචි රුපියල් 40ට කවදත් ඉහළම වටිනාකමක් දෙන NLB අපි හෙට මහජන සම්පත සුපිරිතයාගේ වෙනුවෙන් වෙන් කළා රුපියල් 2,29,06,952.

0: අද වෙදමට අදම මුදල් තෑගේ ඔබට දිනාගන්න පුළුවන් අද සම්පත ඔබට වාසනාව ගෙනාව අද දිනුම් වාරය 833. වෙනද වගේමයි මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් මුදල් තෑගේ ඔබ අදත් දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ Y ජයග්‍රහී අංක 5.2.4 රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතර අප තලවි කළේ මේ අලෙවි නියෝජිතයින් වරුණ ප්‍රසාද් අකුරැස, ප්‍රියන්ත පත්මසිරි කෙසෙල් පොත. වාසනාවන්තින් 52 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. ඒ අනුව සමස්ත ජයග්‍රහකින් අතර රුපියල් 1,21,63,000 මුදලක් අපි බෙදා දුන්නා. හැමදාමත් එක වගේ රටටත් ඔබටත් වාසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය අද වාසනාවන්තයේ 979,384 දෙනෙක් අතර රුපියල් 8,58,75,960 මුදලක් බෙදා දුන්නා. එහෙනම් අද වගේමයි හෙටක්. ජීවිතේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.
2: රටට වගේ

වෙලාව රාත්‍රී 10:00 විනාඩි 23යි. හිට උදෑසන 6:00 සතියක පත්තර විස්තර සමග හමු වෙමි. බලාපොරොත්තුෙන් සමුගෙන යන සූදානම්. ඔබත් එක්ක රඳුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත්

ධ්‍යානය තුල ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නැහැ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණය ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජු භාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට
මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න

ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම

සිංහලකි. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන් ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5යි විනාඩි 30යි.